0: Lakhanda, Radio ITN.
1: ලක්කන හගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 45යි.

0: අයිබෝවන් සුබ දැස්සනක්. අද ජොනි මාසේ තුන්වෙනිදා බදාදා දවස. අදත් අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවේ බඩවි, ඒ වගේම ලක්හන ප්‍රවෘත්ති අංශය අරගෙන එන තොරතුරු ලක්හන මෝර්නින් නිවුස් ඇලට් තුලින් ඔබට කියන්න. අද දිනමින පුවත්පතේ ප්‍රධාන ස්ථිරස්ථලය මූල්‍ය මගඩි වලින් ජනතාව බේරා ගන්න මහ බැංකුවෙන් වැඩසටහනක්. ජයසිරි මුණසිංහයි අද දිනමිනට මේ වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් අද පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. අද ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. CBS launched B-Scam Proof National Awareness Campaign protecting citizens from sophisticated involving digital scams aimed. For the more detail, the Central Bank of Sri Lanka yesterday officially launched a national awareness campaign themed Be Scam Proof to strengthen public awareness and resilience against a rising tide of financial fraud. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන ඇතුල් පිටුවල අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. වංචාකාරී පිරමීඩ ජාවාරම් වගා ව්‍යාපෘති සඳහා මුදල් තැන්පතු බාර ගැනීම සහ අධික මුදල් සහ ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් රට පුරා ක්‍රියාත්මක මූල්‍ය මගඩි සහ වංචාවලින් ජනතාව සුරැකීමට මහ බැංකුවෙන් බී ස්කෑම් ප්‍රූෆ් ජාතික මෙහෙයුමක් ඊයේ ආරම්භ කළා. ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින විවිධ මූල්‍ය වංචාවලින් මහජනතාව ආරක්ෂා කිරීම සඳහා උන්ගේ මූල්‍ය යහපැවැත්ම තහවුරු කිරීමේ අරමුණින් කොළඹ කොටුව මහබැංකු මූලස්ථානයේදී ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණා. වංචාකරුවන්ගේ ගොදුරු බවට පත්වන ජනතාව ඉන් බේරා ගැනීමේ අදහසින් නව වැඩපිළිවෙල ආරම්භ කළ බව අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා කියලා තමයි අද වැඩිදුරතරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත සටහන් කරන්නේ. දරිද්‍රතාව තුරන් කරන්න ගම් දහසක වැඩ දහසක් වැඩසටහන ආරම්භයි. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. ග්‍රාමීය ජනතාවගේ දරිද්‍රතාව තුරන් කිරීම අරමුණු කරගත් ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයේ යටතේ ගම් දහසක වැඩ දහසක් වැඩසටහන රට පුරාම ඊයේ එකවර ආරම්භ කෙරුණා. එහි කොළඹ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන නාම්පමුණුව වසමේදී අගමැතිනේ ආචාර්ය හරිණි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ පුරන් කුඹුරු වස්වැද්දීමේ ව්‍යාපෘතිය ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් පැවති අයුරු සහ පැමිණ සිටි ජනතාව අගමැතිනිය සමග සුහද පිළිසඳරක යෙදී සිටි අයුරු අද චාරුපෙට එක් කරමින් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා. අපේ අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. ග්‍රාමීය ජනතාවගේ දිලිඳුකම තුරන් කිරීම අරමුණු කරගත් ප්‍රජාශක්ති ගම් දහසක වැඩ දහසක් ව්‍යාපෘතිය ඊ ආරම්භ වුණා. අමාත්‍ය උපාලි පණිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්ුණේ මහර අඹගස්පිටිය ගම්මානයේදී. සමස්ත ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 25,000ක්. සියලු දෙනායක රටේ දිලිඳුකම තුරන් කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් බවයි එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොනවද්ගේ අදහසක්ද සඳහන් කරන්නේ කියලා.
1: ඈත පිටිසර ගම්වල ඇතුළු සියලු ජනතාවගේ ජීවිත පොහසත් වෙන්න ඕන. උන් ආර්ථික වශයෙන් පොහසත් වෙන්න ඕන. දැනුමෙන් පොහසත් වෙන්න ඕන. උන්ගේ සමාජ තත්ත්වයේ ඉහළට යන්න ඕන. උන් යැපුම් මානසිකත්වයෙන් මිදී සැබෑ ලෙසම සාදීන පුරවැසියන් බවට පත් වෙන්න ඕන. සක්‍රීය පුරවැසියන් බවට පත් වෙන්න. අපේ රටේ ජීවත් වෙන සියලු ජනතාවට සිනහ වෙලා සතුටින් ඉන්න පුළුවන් පරිසරයක් අප නිර්මාණය කරන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපි රටක් විදිහට මැදිහත් වෙන්නේ. මේ ප්‍රජාශක්ති දිලිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයේ ඒ ව්‍යායාමයේ තවත් එක් සංදිස්ථානයක් විතරයි. අපි රටක් විදිහට සාමූහිකව නැගී සිටමින් අපේ සියලු අමාත්‍යාංශ, සියලු දෙපාර්තමේන්තු, සියලු ආයතන අරමුණ දිනා ගැනීම වෙනුවෙන් මෙහෙයවමින් සිටිටව. ඒ ඔස්සේ මේ අඹගස් පිටිය වැනි ග්‍රාම නිලධාරී වසම් පවණක් නෙවෙයි, මීටත් වඩා සමහර වෙලාවට දුෂ්කර උතුරු නැගෙනහිර ඇතුළු සියලු ගම්වල ජීවත් වන ජනතාවගේ ජන ජීවිතයේ නගා සිටීම තමයි අපේ ඒකායන අරමුණ.
0: ප්‍රජාශක්තිය ගම් දහසක වැඩදහසක් ව්‍යාපෘතියේ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ගැස්බෑවේදී එයත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
2: අපේ රජයේ ජනතාවාදී පාලනයක් තුළ ප්‍රජාශක්ති වැඩසටහන කියන්නේ අපේ මූලික වැඩපිළිවෙලක්. ප්‍රජාශක්ති වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රජය තුළ අපි පිහිටවන්න බලාපොරොත්තු වෙන ඒ ජනතාවාදී පාලනය තුළ මේ රටේ ජනතාව තමන්ගේ පාලනයටත් තමන්ගේ අනාගතයටත් වග කියන, තමන්ගේ රටට වග කියන, තමන්ගේ ජීවිතය ගොඩනැගීම සඳහා ඍජුව දායකත්වයක් දෙන ගොඩනගනේ දියුණු සමාජයක් තුළ ඒ ක්‍රියාකාරී පුරවැසියන් බවට පත්කිරීම සඳහා ගන්න වැදගත් පියවරක්. ඉතාමත්ම වැදගත් කොටසක් තමයි ආර්ථික සවිබල ගැන්වීම. ආර්ථික සවිබල ගැන්වීම හරහා ග්‍රාම නිලධාරී වසමක ඒ ගමේ ඒ ප්‍රදේශයේ තියෙන ආර්ථික අවශ්‍යතා හොඳින්ම දන්නෙත් ඔබ, අවස්ථා දන්නෙත් ඔබ, මේ ගමේ ඉන්න, මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව. එතකොට ඔබට අවස්ථාවක් ඒක හරියට අධ්‍යයනය කරලා සාකච්ඡා කරලා තෝරගන්න. මේක තමයි අපේ රටට මේ ව්‍යාපෘති හරහා තමයි අපේ ගමේ අපේ කොට්ටාසේ ආර්ථිකය අපි ගොඩන. අන්න ඒ වැඩේ ආරම්භයක් තමයි අපි අද ලබාගෙන තියෙන්නේ.
0: Let's move to the Daily News newspaper. U.S. delivers 10 helicopters to SLAF. For the more detail, in a significant milestone in Sri Lanka-United States Defense Cooperation, 10 TH-57C Ranger helicopters given by the U.S. have arrived in Sri Lanka and will soon be inducted into service, with the Sri Lankan Air Force strengthening aviation training, humanitarian assistance and disaster relief and search and rescue capabilities. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරනවා. දෙවැනි පුවත්පතේ සටහන් වෙලා තියෙන්නේ ඇමරිකාවෙන් පිරිනැමූ සී රේන්ජර් යානා 10 ගුවන් හමුදාවට අද හෙටම නිල මෙහෙයුම් වලට කියලා චතුර පමුණුව ගැන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. ඒත් එක්කම දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කරනවා ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට බහුකාර්ය හෙලිකොප්ටර් 10ක්. මහින්ද අලුත්ගෙදරයි වාර්තාව අරගෙන ඉන්නේ. ශ්‍රී ලංකා ඇමරිකා සහයෝගීතාව ශක්තිමත් කරමින් ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද TH-57 රුසී රේන්ජර් වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10ක් ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙනවා කියලා අද ඡායාරූපත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිනවා දිනමින පුවත්පත. අනුපුදු ගුණ බලයෙන් යුද ගිනි නිවේවා. ජාතික පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලාවේදී අද බීජේ චතුරංගයි මේ සම්බන්ධයෙන් දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙලා තියෙනවා අද දිනමින පුවත්පතේ. අනුබුදු ගුණ බලයෙන් යුද ගිනි නිවේවා යන තේමාවෙන් 2334 වැනි ජාතික පොසොන් උත්සවය මෙවරත් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මිහින්තලා විහාරස්ථානයේ පැවැත්වෙන සතිපිරිත ජුනි මාස 20 වෙනිදා පැන් පෙරහැර පවත්වා ජුනි 27 වෙනිදා දහවල් දානේ අවසන් වෙනවා. ජුනි මාස 26 වෙනිදා රාත්‍රියේ දොරකඩ අස්න පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බවත් අද සඳහන් කරලා තිනවා දිනමින පුවත්පත. මිහිඳු පෙරහර ජුනි මාස 28 වෙනිදා වේදි සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙවර පොසොන් සතිය ජුනි මාස 26 සිට ජූලි මාස 2 දක්වා නම් කර තිබෙන බවයි අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත සටහන් කරන්නේ. ඒත් එක්කම විශේෂ සාකච්ඡාවක් මිහින්තලා රජමහා විහාරස්ථාධිපති වලවා හැඟුණු වැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පොසොන් පින්කම් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථාන මැදමළුවේදී පැවැත්වුණු බවත් වැඩිදුර තොරතුරු විදිහට අද දිනමින පුවත්පතේ සටහන් වෙනවා. අයිස් නඩුවට ඇල්ලූ මනම්පේරි ගැන ජොනීගෙන් අහයි. අද ගයන් කුමාර වීරසිංහයි මේ සම්බන්ධයෙන් වාර්තාව ගෙනෙන්නේ. සියලුම පුවත්පත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. අයිස් නැමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතැයි කී කන්ටේනරයක් සංගවා තබා ගැනීම ඇතුළු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ටාසේ විසින් අත්අඩංගුවටගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් වන සම්පත් මනම්පේරි නැමැති අය සම්බන්ධයෙන් කරනු ලබන වත්කම් විමර්ශනයකට අදාළව හෙටපු අමාත්‍යවරයෙක් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසේ ඒ ප්‍රශ්නකට ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා කියලා සඳහන් වෙනවා. මනම්පේරි විසින් කල්බදු ක්‍රමයට මිලදීගත් වාහනයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු සඳහන් කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙන්නේ. තවත් බොහොමයක් පුවත් මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙන එන බලාපොරොත්තුන රැඳී සිටින FM 93.5 93.7 ලක්හඬේ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 6:12.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
4: ලකන්ඩ රේඩියෝ ITN.

වෙලවදේ හයයි විනාඩි 16 ඔබ නැවතත් ලක්හඬ මෝනින් නිවුස් වලට සමගින් අපි සෝදානම් දෙන මෙන පුවත්පතට අවධානය යොමු කරන්න. ලලිත් කූගන් නඩුවට සාක්ෂි දෙන්නේයි ගෝඨාභයට නියෝග. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබුණා. ඒත් එක්කම අපි ඩෙල් නිවුස් පුවත්පතට අවධානය යොමු කරමු. ඩෙල් නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. Gota ordered to testify online in Lalit Kugan case as witness. For the more detail, the Jaffna Chief Magistrate's Court yesterday ordered former President Gotabaya Rajapaksha, a witness in the habeas corpus trial filed over the disappearance of human rights activities Lalit Kumar Viraj and Kugan Muruganathan in Jaffna in 2011 to testify before the court via online technology. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළා තිබුණා. අපි අවධානය යොමු කරමු චන්දන ජයවීර දිනමිනට ගෙනෙන තොරතුරු වලට. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලයි අද තොරතුරු සටහන් වෙන්නේ. 2011 වසරේදී යාපනයේදී ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගනාදන් යන මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙන අතුරුදන් වීම සම්බන්ධයෙන් පවරන ලද හබයාස් කෝපෝස් නඩු විභාගයේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන හිටපු ජනාධිපති ගොඩාබේ රාජපක්ෂ මහතාට මාර්ගගත තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ සාක්ෂි දීමට යාපනයේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ නියෝග කළා. සිය නියෝග ප්‍රකාශ කරමින් යාපනය ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතාව ධාරණය කළේ හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම සිදුවීමට අදාළ සාක්ෂිකරුවෙකු මිස සැකකරුවෙකු නොවන බවයි. ඒ අනුව සාක්ෂිකරුවෙකුට මාර්ගගත ක්‍රමය ඔස්සේ ලලිත් කූගන් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සාක්ෂි දීමට අවසර ලබා දුන්නා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ. Let's move to the Daily News newspaper. Contingency plan to strengthen response to oil spills, hazardous chemical incidents. Dedicated digital platforms, first phase already developed. For the more detail, the Cabinet of Ministers on Monday approved a proposal to implement a national contingency plan aimed at strengthening Sri Lanka's preparedness and response to oil spills, hazardous chemical incidents in its

0: territorial waters, Cabinet spokesman, Health and Mass Media Minister Dr. Nalinda Jayathis announced. අද මේ සම්බන්ධයනොත් පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කරලා තියෙනවා. අකණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම වෙනුවෙන් ඉන්ධන මිල සංශෝධනය කිරීමට සිදු වූ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා. ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ගණන් නිරන්තරයෙන් වෙනස් වන පසුබිමක ආනයන වියදම් අකණ්ඩව ඉහළ ගොස් ඇති බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වීමෙන් අමාත්‍යවරයා සඳහන් කළේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පල කරන අදහස් මොනවද කියලා.
1: මේ පහුගිය මාර්තු මාසේ, අප්‍රේල් මාසේ සහ මැයි මාසේදී මාස තුනේදී විවිධ අවස්ථාවල විවිධ අනුපාතික යන තෙල් මිල වැඩි කරා. ලංකාව අපි රටක් හැටියට අපි වැඩි කරලා තියෙනවා පෙට්‍රල් 95.45/9 පෙට්‍රල් 92.48/1, ඩීසල් 44.8, සුපර් ඩීසල් 45.29 වැඩි කරලා තිබෙනවා. මේක තමයි ලංකාව වැඩි කරලා තිබෙන ආකාරය. අපි භාණ්ඩාගාරයත් මිලියන 57,000ක් දරාගෙන ඊට අමතර වශයෙන් සමාගම උද්‍යම් කොටසක් දරාගෙන තමයි මේ ඉතිරි වැඩිවීම ජනතාවට යොදවන්න සිදු වුණේ. අපේ පරිභෝජනය ගත්තොත් ජනවාරි මාසේ අපේ ඔටෝ ඩීසල් කිලෝ ලීටර් 4,538 පරිභෝජනය කරලා තියෙනවා. පෙබරවාරි 4,846, මාර්තු 6,130, අප්‍රේල් 3,988, මැයි 3,701. ඒ අනුව ජනවාරි මාසයේ සිට මැයි මාස දක්වා වන විට පරිභෝජනය තිබෙන්නේ 82% මට්ටමට තමයි අඩු වෙලා තිබෙන්නේ. සමස්ත ඩීසල් ප්‍රමාණය මේ කර්මාන්ත පද්ධතියත් පවත්වාගෙන යමින් ජනවාරි මාසයේ කිලෝ ලීටර් 5,944ක් පාවිච්චි වුණා. මැයි මාසයේ කිලෝ ලීටර් 5,394ක් පාවිච්චි වෙනවා. ඒ අනුව 91% තමයි අපේ අඩුවීම තිබෙන්නේ. 91% පාවිච්චි වෙනවා. පෙට්‍රල් 92 ජනවාරි මාසයේ කිලෝ ලීටර් 5,565ක් පාවිච්චි වුණා. මේ වන විට කිලෝ ලීටර් මැයි මාසයේදී 4,849ක් පාවිච්චි වෙලා ජනවාරි මාසේ පාවිච්චි කරන ප්‍රමාණය 87%ක් පාවිච්චි වෙනවා. නමුත් අපේ පරිභෝජනය ජනවාරි මාසයට සාපේක්ෂව 80-90% තමයි දෝලණය වෙන්නේ. නමුත් ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩිවීම නිසාම අපට මාසයකට තෙල් ආනයනය කරන්න වුණු වියදම විශාල ලෙස ඉහළ ගිහිල්ලා තිබෙනවා. ජනවාරි මාසයේ ඩොලර් මිල 186යි, පෙබරවාරි මාසයේ ඩොලර් මිල 97යි, මාර්තු මාසයේ ඩොලර් මිල 195යි, අප්‍රේල් මාසයේ ඩොලර් මිල 316යි, මැයි මාසයේ ඩොලර් මිල 521යි. ජනවාරි මාසයේ ඉඳලා මැයි මාසය වෙනකොට තෙල් පරිභෝජනය 80-90% තිබුණට වැඩිවීම ඩොලර් මිල 186 ඉඳන් 521 දක්වා වැඩි වෙලා
0: තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා.
1: මේ බර සමස්තයක් හැටියටම භාණ්ඩාගාරෙම ලබා දීමේ හැකියාවකුත් නැහැ. ඔබට දන්නවා භාණ්ඩාගාරේ ලබා දුන්නොත් ආය ජනතාවගෙන් තමයි කන සිද්ධ වෙන්නේ. ඒ නිසා භාණ්ඩාගාරේ මිලියන 57,000ක් රුපියල් වලින් ලබා දෙන අතරෙදි තමයි මේ වැඩි කිරීම කරන්න සිද්ධ වුණේ. ඉතින් ලෝක වෙළඳපොලේ මේ අඩු වැඩිවීම අනුව මිල ගලපන්න තමයි උත්සාහ කරමින් යන්නේ. සමස්ත බර ජනතාව මත පටවන්න නැතුව මේ සාහනයත් ලබා දෙමින් පවතිනවා. තෙල් පරිභෝජනය සැපයීම අඩු කරන්න අපි කටයුතු කළා නැහැ. පරිභෝජනය තිබෙනවා අඛණ්ඩව එක මට්ටමක. අපි අඛණ්ඩ සැපයීමක් ලබා දීලා තිබෙනවා. දෛනික පරිභෝජන පමණක් නෙමෙයි, වාහන දුවන පමණක් නෙමෙයි, කර්මාන්ත මුළුමනින්ම දුවනවා, ඒ වගේම ඉදිකිරීම ශේෂ්ත්‍රය දුවනවා, විදුලි බල උත්පාදනය කරනවා, මේ ආදී සියල්ලට අකණ්ඩ තෙල් සැපයීමක් සහතික කිරීම තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. මේ මිල ගණන් වැඩි වුණත් අකණ්ඩ තෙල් සැපයීමක් සහතික කළා තියෙන රට වැහුවේ නැහැ. මේ මිල වැඩිවීම ලබා නොදුන්නොත් ඊළඟට අපිට මුහුණ දෙන්න අර්බුදය තමයි සමාගම් විසින් තෙල් ආනයනය කරන්නේ නැහැ. සමාගම් තෙල් ආනයනය නොකළොත් තෙල් සැපයීම බිඳ වැටීමක් සිදු වෙනවා. එතකොට සමස්ත ආර්ථිකයට බලපෑමක් වෙනවා. ඒක නිසා අපිට සිදු වෙනවා භාණ්ඩාගාර කොටසක් දරාගෙන මේ විදිහට මිල වැඩිවීමක්
0: ලක්කන මෝර්නින් නිවුස් අලර්ට් අහගෙන ඉන්න වෙලාව 6:22.
2: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය
3: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: වෙලාවදහයයි විනාඩි 28යි ඔබ නැවතත් ලක්කන මෝනින් නිවුස් අලට් එක. දෙවෙනි පුවත්පතටයි අවධානය. ප්‍රධාන සිරස්තලයේ සටහන් වෙනවා සේවය හැරෑම වැඩි වෙලා පොලිසියට පොලිසියම එපා වෙයි. එක දිගට පැය 15ක් 18ක් රාජකාරී කරන්නට වීමෙන් ඉන්න පිරිසටත් පොලිසිය අප්‍රසන්න වෙලා. කොච්චර වැඩ කළත් වැටුප සොච්චමයි. හිමන්ත රන්දුනුයි අද මේ සම්බන්ධයෙන් වාර්තාව දිවෙනට අරන්ගෙන වෙලා තියෙන්නේ. පොලිස් නිලධාරීන් පොලිස් සේවය අතහැර යෑම ශීඝ්‍ර ලෙස ඉහළ යෑම නිසා පොලිස් දෙපාර්තමේන්තුව දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා. පොලිස් දෙපාර්තමේන්තුවට සාමාන්‍ය රාජකාරී පවත්වාගෙන යෑමට නිලධාරීන් අවම වශයෙන් 85,000ක් පමණ අවශ්‍යද මේ වන විට සමස්ත දෙපාර්තමේන්තුවේ සිටින්නේ නිලධාරීන් 50,000කට වැඩි පිරිසක් බවයි වාර්තා වෙන්නේ කියලායි අද දිවයින පුවත්පතේ සටහන. මාසයක් ජීවත් වෙන්න එක් අයෙකුට දැන් අවම වියදම රුපියල් 17,117ක්. ශාම්නුවන් ගණේවත්තයි අද වාර්තාව අරගෙන එන දිවයින පුවත්පතට මේ සම්බන්ධයෙන්. මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මාසකට අවශ්‍ය අවම වියදම රුපියල් 17,117ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලායි අද දිවයින පුවත්පතේ සටහන. මේ සම්බන්ධයෙන් නැතුල් පිටුවලත් අද තොරතුරු සටහන් වෙලා තිබුණා. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අප්‍රේල් මාසයේ සඳහා නිකුත් කළ නිල දරිද්‍රතා රේඛාවට අනුව මේ බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මාර්තු මාසයට සාපේක්ෂව නිල දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 427කින් ඉහළ ගොස් ඇති අතර ඉකුත් මාර්තු මාසයේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 16,690ක් ලෙසයි සටහන් වුණේ. මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මාසකට අවශ්‍ය වේදම මෙම නිල දරිද්‍රතා රේඛාව මගින් ඇස්තමේන්තු කර තිබෙනවා කියලත් සඳහන් කළ තියෙනවා. අප්‍රේල් මාසයේ නිල දරිද්‍රතා රේඛාවට අනුව එහි ඉහළම අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රුපියල් 18,461ක් ලෙසයි සඳහන් වෙන්නේ කියලයි අද දින වෙන පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මැද පෙරදිග යොද ගැටුම් සහ තෙල් මිල ඉහළ යෑම නිසා උද්ධමනයේ 7% නැගීවි. මහා බැංකු අධිපති මේ විදිහට සඳහන් කරනවා. ඒත් එක්කම අද ශාම්නුවන් ගණේවත්තම දිවයිනට ගෙනෙන පුවතක් ඩොලරේ ඊයේ 336ක් පණී. අද මේ සම්බන්ධයෙන් උත් වැඩිදුර තොරතුරු සටහන් වෙනවා. අපි මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත වැඩිදුර තොරතුරු ඒ සම්බන්ධයෙන් ගෙන එන සෝදානම් රැඳි සිටින ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 2:30.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලාව 2:31 අපි සෝදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මැද නැද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වුණේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූනි මාසයේ 2 වෙනිදා අඟහරුවාදා දවස මහජන සම්පත 6206 වන ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. එම් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ. ජයග්‍රහය අංක 6, අංක 2, අංක 5, අංක 6, නැවතත් අංක 6 සහ අවසානයේට අංක 7 විදිහටයි සටහන් වෙන්නේ. ජයග්‍රහය අංක ගොවිසත 4,448 වන ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. එම් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහය අංක 5, අංක 47, අංක 60 සහ අවසානයට අංක 68යි ජයග්‍රහය අංක විදිහට සටහන් වුණේ. මෙගා පව 2,554 වන ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය D ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට වාසනාවන්ත සුපිරි අංකයේ අංක 2 විදිහටයි සටහන් වෙන්නේ. අනිකුත් ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 22, අංක 35, අංක 65 සහ අවසානයේට අංක 77. දර නිධානය 2,236 වන ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. I ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක 39, අංක 51, අංක 59 සහ අවසානයේට අංක 75. හඳහන 1,515 වන ජයග්‍රහය දිනුම් වාරය අරගෙන බලන්න ඔබ මෙලිදී ගත ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහී ලග්න සංකේතය කුම්භ ලග්න සංකේතයද කියලා. ජයග්‍රහී අංක 1, අංක 24, අංක 33 සහ අවසානයේට අංක 37 විදිහටයි සටහන් වෙන්නේ. අද සම්පත 781 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා එම් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වුණේ ඒත් එක්කම ජයග්‍රහී අංක අංක 5 අංක 6 නැවතත් අංක 6 සහ අවසානයේට අංක 7යි ජයග්‍රහී අංක විදිහට සටහන් වෙන්නේ එන්එල්බී ජය 447 වන ජයග්‍රහ දිනම් වාරයේ ආර් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 3 අංක 5 අංක 6 සහ අවසානයේට අංක 2 සුබ දවසක් 322 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන වෘෂභ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 14 අංක 28 සහ අවසානයේට අංක 40 වෙනකොට සුබ දවසක් 322 වන දිනම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 3626 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 6:34යි.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0 71 711 711 1

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: වෙලාවදේ 6:40 අපි සෝදානම් දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න. අපි විරාමයට ප්‍රථම සඳහන් කළා මේ මැද පෙරදිග යොද ගැටුම් සහ තෙල් මිල ඉහළ යාම නිසා උද්ධමනයේ 7% නැගීම මහ බැංකුව අධිපති සඳහන් කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඒත් එක්කම ඩොලරයේ ඊයේ රුපියල් 336ක් පණි කියලා අද ශාම්නුවන් ගණේවත්තයි මේ සම්බන්ධයෙන් දිවයිනට වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට. මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් සහ ඉන්ධන මිලෙහි සිදුවන ඉහළ යෑම හේතුවෙන් මෙරට උද්ධමනයේ 7% මට්ටම දක්වා ඉහළ යෑමට හැකියාව පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරනවා. එයට පෙර සූදානමක් ලෙස මහ බැංකුව විසින් පසුගිය සතිය තුළ මුදල් ප්‍රතිපත්තිය දැඩි කළ බවද ඔහු සඳහන් කළා. ඒ තුළින් නිදිරි මාස 3 තුළ තිබෙන ඉල්ලුම් යම් ලෙසකින් සමනය කර ඉල්ලුම අඩු කිරීම තුළින් උද්ධමනය වැඩිවීම වළක්වා ගැනීම රටට ඉතාම වැදගත් බවත් ඉල්ලුම පාලනය කර උද්ධමනය පාලනය කිරීමට උත්සාහ කරන බවත් තමයි මහ බැංකුව අධිපතිවරයා සඳහන් කළේ කියලයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. ඒත් එක්ක මේ ඩොලරේ අගය පිළිබඳවත් සටහන් වෙලා තියෙනවා. මහ බැංකු විසින් ඊයේ නිකුත් කරන ලද නවතම විනිමය අනුපාත අගයන්ට අනුව ඇමරිකානු ඩොලරයක විකුණු මිල රුපියල් 336.7 දක්වා රුපියල් 0.790කින් ඉහළ ගිහින් තියෙනවා කියලා තමයි අද සටහන් කළ තියෙන්නේ. ඇමරිකානු ඩොලරේ විකුණු මගේ පෙරේදා 335.70ක් විදිහට තමයි සටහන් වුණේ. එසේම ඇමරිකානු ඩොලරේක ගැණුම් මිල පෙරේදා රුපියල් 325.97ක් අතරේ මගේ ඊයේ රුපියල් 326.75ක් ලෙසයි සටහන් වුණේ කියලා අද දෙවයින පුවත්පතට ශාම් නුවන් ගණේවත්ත ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. Let's move to the Daily News newspaper. Arrested ANP leader agrees to pay defrauded millions in 3 months. Bailed out with a travel ban. For the more in detail, the Teldenia police stated that police investigations have revealed that Amit Veerasinghe, who was arrested based on complaints made by individuals who gave money for Kabana construction project, has allegedly defrauded around 100 rupee millions. මේ සම්බන්ධයෙන් අද පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කළ තියෙන අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතට. අද මේ කෝටි 10ක වංචාව සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ අභිනව නිමහල් පෙරමුණේ නායක අමිත් වීරසිංහ කෝටි 10ක් වංචා කරලා කියලා තමයි තොරතුරු සටහන් කරලා තියෙන්නේ. දිනමින පුවත්පතේ අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. ඇතුල් පිටුවලයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. අභිනව නිමහල් පෙරමුණේ නායකයා ලෙස පෙනී සිටමින් කබානා ඉදිකිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් මුදල් එකතු කර එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මුදල් ලබා දුන් පුද්ගලයන් කළ පැමිණිලි මත අත්අඩංගුවට ගත් අමිත් වීරසිංහ නැමැති අය රුපියල් කෝටි 10ක පමණ මුදලක් වංචා කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා. තෙල්දෙනිය පොලිසිය මේ විදිහට සඳහන් කරන්නේ ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කළ පුද්ගලයින් 18 දෙනෙකු මේ වන විට පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන අතර අදාළ මුදල් මාස 3ක් තුළ පැමිණිලිකරුවන්ට යළි ලබා දීමට අමිත් වීරසිංහ මහතා අධිකරණයේදී එකගතව පළ කර තිබෙනවා කියලා තමයි මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. එතකම අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. කපිලගේ මරණ පරීක්ෂණයට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දෙපළගේ සාක්ෂි කැඳවයි. AJA අබේනායකයි අද දිවයිනට වාර්තාව ගෙනෙන මේ සම්බන්ධයෙන් අද ඩේලි න්ියුස් පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. Two attorneys called to give evidence in former Sri Lankan CEO death inquest. For the more detail, Colombo 4 Chief Magistrate Pasan Amarasena yesterday issued summons ordering President's Counsel Riyansi Asukularatne and attorney Udara Padmalal to appear in court to give evidence for the inquest into the death of former Sri Lankan Airlines CEO Kapila Chandrasena. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සටහන් කරමින් දිවයින පුවත්පතට AJA අබේනායක වාර්තාව අරගෙන එනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණ පරීක්ෂණය සඳහා ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අල්සුගුරුරත්න මහතාගේ සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මොහන්දිරම්ගේ මහතාගේ සාක්ෂි කැඳවීමට තීරණය කළ කොටුව මහේශාත් පසන් අමරසේන මහතා ලබන 5 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඔවුන් වෙත සිතාසී යැවීමට ඊයේ නියෝග කළා කියලයි සඳහන් වෙන්නේ. සාක්ෂි ලබා දීම සඳහා නීතිඥවරුන් දෙපළ කැඳවුවත් සාක්ෂි ආඥා පනත 126 වන වගන්තියට ප්‍රකාරව සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති අංක 31 දරන ප්‍රතිපාදන අනුව එම නීතිඥවරුන් මරණකරුට ලබා දුන් අපවාද හෝ මරණකරු එම නීතිඥවරුන් වෙත ලබා දී ඇති ලිඛිත හෝ වාචික කරුණු අනාවරණය නොකිරීමට තම අධිකරණයේ තීරණය කළ බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා කියලයි සඳහන් වෙන්නේ. වැඩිදුර විභාගයේ ලබන මාස 5 වෙනිදා දක්වා කල් තබා තිබෙනවා. එතකම අපි අවධානය යොමු කරමු අද ලංකාදීප පුවත්පතට. අද පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කරපු පුවතක් සම්බන්ධයෙන් මේ අවධානය ගණිමුල්ල සංජීව ඝාතනයේ නීතිඥ නෝනාට එරෙහි සාක්ෂි වෙනස් වුණේ කොහොමද? කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් CIDN විමසයි කියලයි අද රෝෂන් තුෂාර්ගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. සවිස්තර වාර්තාවක් ඇඳවන්නත් නියෝග දින 182ක් රඳවා ප්‍රශ්න කරලා හොර හැඳුනුම් පතකින් බැංකු ගිණුම් මටක් කරලා මේ වාර්තා තුනකින් උසාවියට වාර්තා කරලා කියලා තමයි අද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. ගණේමුල්ල සංජීව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විත්තිකූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවන්ට ආධාර අනුබල ලබා දුන්නේ ඇයි රක්ෂිත බන්ධනාගාරගත කඩවත නීතිඥ තමරා කුමාරි අබේරත්න නැමැති සැකකාරියට එරෙහිව ඉදිරිපත් කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වෙන සාක්ෂි එකරැයකින් වෙනස් වූයේ කෙසේද යන්න පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණ ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම මහතා රහස් පොලිසියට ඊයේ නියෝග කළා කියලා තමයි අද තොරතුරු සටහන් වෙන්නේ. ඇඟලුම් සේවිකාව මරා වගුරු බිමක වලදාලා පොලිසියේ පැමිණිල්ලකුත් දමා සැකකරු පැන ගිහින් කියලයි අද තොරතුරු සටහන් කරන්නේ. ශ්‍රීනත් ප්‍රසන්න ජයසූරියයි වාර්තාව අරගෙන ඉන්නේ. තෙල්දෙනිය රංගල උඩිස්පත්තුව හක්මන ප්‍රදේශයේ පදිංචිව සිටි 22 වරිදී ඇඟලුම් සේවිකාවක ඝාතනය කර නිවෙස් අත්සල වගුරු බිමක වළ දමා තිබියදී මලසිරුර මහේස්ත්‍රාත් නියෝගය මත ඊයේ ගොඩගනු ලැබුවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඇගේ ඡායාරූපයකුත් සමගින් මේ ශෝචනීය පුවත සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරලා තියෙනවා ලංකාදීප පුවත්පත. රංගල පොලිසියට ලද තොරතුරක් මත පරීක්ෂණ පැවැත්වූ රංගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ජයරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් සිරුර සොයා ගන්න ලැබ තිබෙනවා. ඝාතනයට ලක්ව ඇත්තේ උඩිස්පත්තුව හක්මන වීරසේකර මුදියන්සේලාගේ හීන් පිටගෙදර වාසනා සඳමාලි නැමැති 22 වරිදි තරුණයක්. තෙල්දෙනිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා සිරුර හමු ස්ථානයේ මහේස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණ පැවැත්වුවා කියලා තද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත වැඩිදුර තොරතුරු සටහන් කරනවා. රොටි දන්සලේ මරුවන්ට මිනී මැරුම් නඩු මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. ඒත් එක්කම බීමතුරු ඇඳුරන් අල්ලන බැලුම් ලක්ෂ 2ක් චීනෙන් ගෙන්වයි කියලා අද ලංකාදීප පුවත්පතේ තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට. මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. රේදුරන් බීමත්ව සිටින්නේ දැයි යන පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා ශ්වසනාල පරීක්ෂණ කට්ටල 185,000ක් චීනෙන් ගෙන්වීමට නියමිත වැතැයි මාර්ග ආරක්ෂාව සහ රථවාහන දිසා භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා ඊයේ සඳහන් කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. ඒත් එක්ක මේ රොටි දන්සලේ කේද වාචකයේ සම්බන්ධයෙන් සටහන් වෙනවා. කැබ් හිමිකරු තවම අතුරුදන් රටගමන් තහනම් උසාව විනියෝග කියලායි සඳහන් වෙන්නේ. බුද්ධික කුමාරසිරි වාර්තාව අරගෙන එන්නේ. මීගල් ප්‍රදේශයේ රොටි දන්සලක පොලිමේ සිටි පිරිසක් වෙත කැබ් රථයක් කඩා වැදීමෙන් කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් පසු අතුරුදන්ව සිටින කැබ් රථයේ හිමිකරුට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ විදෙස් ගමන් තහනමක් නිකුත් කළා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් තොරතුරු ජලගාස්තු නගීද තීරණය ලබන 30 වෙනිදා සුජිත් හේවාජූලිගේ ලංකාදීපට ගෙනෙන වාර්තාව. ජලගාස්තු සංශෝධනයක් කරන්නේද නැද්ද යන්න එළැඹෙන 30 වෙනිදා සමාලෝචනය කරන බව නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල රණසිංහ මහතා සඳහන් කරනවා කියලා තද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු අද උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන කාලගුණ නිවේදනයේ තොරතුරු වලට. Weather forecast. බස්නාහිර සබරගමුව සහ වයම් පළාත් තුලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා කියලායි සඳහන් වෙන්නේ. දිවයිනහරහා විටින් විට හමන පැයට කිලෝමීටර 40ක 50ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවකුත් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවී හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එතක මද ලංකාදීප පුවත්පතේ සටහන් වන එල් නිනෝ එයි ජූලි අගෝස්තු උණුසුම වැඩි වෙයි කියලා මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල තොරතුරු සටහන් කළා තිබෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. මේ උණුසුම වැඩිවීම සම්බන්ධයෙන් එල්නිනෝ දේශගුණික සංසිද්ධියේ ගෝලීය දේශගුණයට බලපෑම් කිරීමට පටන් ගැනීමත් සමග ලබන ජූලි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට සාමාන්‍ය උණුසුමට වඩා වැඩි උණුසුමක් සහිත කාලගුණික තත්ත්වයක් අත්විඳීමට සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගියදා අනතුරු අඟවා තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම අද දිවයින පුවත්පතත් මේ කාලගුණයේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබෙනවා. සුළඟේ වේගය වැඩි වී මුහුද රළු වෙයි, දීවර සහ නාවික කටයුතු ප්‍රවේශමෙන් කියලා තමයි චමින්ද සිල්වා දිවයිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. තවත් බොහොමයක් පුවත් මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වන රැඳී සිටින FM 93.5 FM 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. පෙළව දෙහය විනාඩි 52යි.
1: කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ගැන ආදරේ බෙදාගන්න ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: Around the World.
1: වෙලාව දෙහය විනාඩි 54 අපි සෝදානම් විදෙස් පුවත් පිළිබඳව අවධානය යොමු කරන්න. අපිත් එක්ක අදත් සම්බන්ධ වෙලා ඉන්නවා ලක්හඬ ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු විදෙස් පුවත් විශ්ලේෂක චන්දන මානසිංහ. ආයුබෝවන්.
2: ආයුබෝවන් මේකලා.
1: අද පුවත්පත් ගණනාවක් සටහන් කළ දෙන චන්දන මහත්මයා, ලෙබනනයට එල්ලවන ඊශ්‍රායල් ප්‍රහාරයට ඉරානයෙන් විරෝධය සාම සාකච්ඡා අත්හිටුවන බවටත් අනතුරු අංගවයි කියලා මේ සම්බන්ධයෙන් කොහොමද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ?
2: ඇත්තටම ලෙබනනට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන්න ඉස්රායලයේ කටයුතු කළා. දකුණු ලෙබනනට කොහොමත් පහර දෙනවා කියලා ඉස්රායල් ආරක්ෂක ඇමති පවා කියලා තියෙනවා. එතකොට ඉස්රායල් අග්‍රාමාත්‍ය නෙතන්‍යාහු බේරුට් වලට ප්‍රහාර එල්ල කරන්න සැලසුමක් හැදුවා. මේකින කාරණා පදනම් කරගෙන ඉරානය කිව්වා මේ මෙහෙයුම් නතර කරේ නැත්තම් ඇමරිකා ඉරාන සාම සාකච්ඡාවට බලපෑම් ඉල්ල වෙන්න පුළුවන් කියලා. ඒකෙන් තමයි සඳහන් වෙන්නේ. දැන් ඊට පස්සේ ජනාධිපති ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදු කළා. ඔහු කිව්වා ගැටු නොවතන ඉස්රායලයේ හිස්බුල්ලා සංවිධානය එකඟ වුණා කියලා. ඒ අනුව ඉස්රායල් ලෙබනන් සාම සාකච්ඡා ඇමරිකාවේදී පැවැත්වෙනවා. හැබැයි එහෙම පැවැතුනත් දකුණු ලෙබනනයට තාමත් ඉස්රායල් ප්‍රහාර එල්ල වෙනවා. දැන් මාර්තු 2 ඉඳලා එල්ල කරපු ප්‍රහාරවලින් ඉස්රායල් එල්ල කරපු ප්‍රහාරවලින් ලෙබනන් ජාතික 3468 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. තවත් 10577ක් තුවල් ලැබලා තියෙනවා. ඒකෙන් තවමත් බරපතල තත්යක් තියෙනවා. දැන් ට්‍රම්ප්ගේ ප්‍රකාශය නිසා බෙරට්වලට ප්‍රහාර එල්ල කිරීම නතර කරනවා නම් ඒ තරම් යෝග්‍ය නොවනවා කියලා ඉස්රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුට විපක්ෂ කණ්ඩායමවලින් දැන් විරෝධය එල්ලලා තියෙනවා. ඒ නිසා මෙහෙයුම් සිදු කළොත් ඇමරිකාව පැත්තෙන් විරෝධයක් එල්ල වෙනවා. මෙහෙයුම් නතර කළොත් තමගේ රට ඇතුළේ විපක්ෂ කණ්ඩායමවලින් විරෝධයක් එල්ල වෙන නිසා දැන් යම් පීඩනයකට අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු මැදිහත් වෙලා ඉන්නවා. ඒ නිසා ඒ වගේම ඉරානය කියන යම් ආකාරයකට ලෙබනනයේ ප්‍රහාර එල්ල කරනවා නම් සාම සාකච්ඡාවලින් අපි ඉවත් වෙනවා කියලා. ඒ හින්දා දැන් තවමත් ඉතාමත්ම තීරණයක් නැති යම් ආකාරයක උග්‍ර තත්ත්වයක් තමයි මතුවලා තියෙන්නේ. ඒ අතරතුර ආයතනතාවක් ඇමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඉරානයේ නෞකාවකට තෙල් අරන් යන නෞකාවකට ප්‍රහාර එල්ල කරන ඒ වගේම කශ්මීර දූපතට ස්වයං ආරක්ෂක ප්‍රහාරයක් එල්ල කළා කියලා ඇමරිකාව කියනවා. ඒකට හේතුව විදිහට උන් සලකන්නේ මේ නීති විරෝධී විදිහට නැත්තම් එකඟතාව කඩ කරමින් කටයුතු කිරීම. ඒ අතරතුර ඉරානය කිව්වා මේ ප්‍රහාර නිසා ඔවුන් ප්‍රතිචාර දක්වුවා කියලා ඩ්‍රෝන් සහ මිසයිල් ප්‍රහාර වලින්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට කුවේට් සහ බහරින් වල ගුවන් ආරක්ෂක පද්ධතිය සක්‍රිය කරලා තියෙනවා. ඒ සියලු කාරණා පදනම් කරගෙන අනෙකුත් සැපයුම් දාමී ඇති වෙච්ච බරපතල බාධා වීම නිසා ඉන්ධන සහ අනෙකුත් දේවල් වල මිලකටන් පවහෙල ගොස් තිබෙනවා. තවමත් මැද පෙර දෙක තියෙන්නේ තීරණයක් නැති අතීරණයක්.
1: එම තමයි අද විදෙස් තොරතුරු පිළිබඳව සටහන් වෙන බෙහෙන්නු. ස්තුතියි ඔබට. අපි අවධානය යොමු කරමු ස්පෝර්ට්ස් රවුන්ඩ්ස් අප් විශේෂ අංගයට.
0: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
1: ක්‍රිකට් ඉඩෝරය නිමා කරමින් ශ්‍රී ලංකා අපිල අද රාත්‍රී 8ට කොදෙව්වන්ට එරෙහිව එක් දින පිටියට. අද නිරෝෂන් ප්‍රියංකරයි වාර්තාව ගෙනෙන්නේ. සියලුම් පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන මාස 3කට අධික කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරඟ ඉඩෝරයකට හසු වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද එම ඉඩෝරය නිමා කරමින් බටහිර ඉන්දිය කොදෙව් පිලට එරෙහිව මෙරට වේලාවෙන් රාත්‍රී 8ට තරඟ බිමට පිවිසීමට නියමිතයි කියලායි තොරතුරු සටහන් වෙන්නේ. එතකම ශ්‍රී ලංකා කාන්තා පිල අද එංගලන්තයට යයි. ශෂිනි ගිම්හානි අවසන් මොහොතේ එළියට ලෝක කුසලානයක් කඩෙන් ගේන්න බැහැ, ගහලම ගන්නවා, චමරි අතපත් වූ කියයි කියලයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. ප්‍රතිකාර සඳහා යොමුකොට තිබෙනවා කියලා සටහන් කරලා තියෙනවා මේ ශෂිනි ගිම්හානිව. එංගලන්තයේ පැවැත්වෙන කාන්තා 2020 ලෝක කුසලානයට සහභාගි වෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද පෙරවරුවේ එංගලන්තය බලාපිටත් වී ගියා. චමරි අතපතුගේ නායකත්වයෙන් යුත් කාන්තා පිලට එක්ව සිටි දඟපන්දු යවන ශෂිනි ගිම්හානි ආබාධයක් හේතුවෙන් අවසන් මොහොතේ ඉවතට ගිය අතර ඒ වෙනුවට වේගපන්දු යවන චේතනා විමුක්ති තමයි කණ්ඩායමට එක් වී සිටින්නේ කියලායි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත් තොරතුරු සටහන් කරන්නේ. කාටුන්ස් මොනවද කියලා බලමු අපි.
0: කාටුන්ස්
1: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ අද දුන්නත් රට බාර ගන්නවා කියලා දිලිත් කියනවා. දහවන ජනාධිපතිවරු ගොඩයි කියලායි අද දිනමින පුවත්පතේ සටහන් වෙන්නේ. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ. ජලගාස්තු වැඩිවෙනවද තීරණය ජුනි 30. එක පාරමා මරන්න කියල සහයද ලංකාදීප පුවත්පතේ සටහන් වෙන්නේ. අපි දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනෙන් අදට ලක්හඬ මෝර්නින් නිවුස් ඇලට් නිමා කරනවා. උගන්ඩාවේ සැඟවූ ඩොලර් බිලියන 18ක් ගේන්න IMF එකෙන් බාධාලු. කොට්ටහච්චි මෙතනිය උදහස් වෙයිද මන්දා කියලා අද ප්‍රශ්නාර්ථයකුත් සමගිනුයි ඒකත් සටහන් වෙන්නේ දෙවයින පුවත්පතේ. අවසන් කරන්න කලින් අපේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේටත් අවධානය යොමු කරලිමු. බස්සංගම් දෙගොල්ලක් දෙවිදියකට සහන ඉල්ලලා කඹ ඇදිල්ලක්ලු. ඔව් ඉතින් කවුරු කඹ ඇද්දත් අන්තිමට බෙල්ල හිර වෙන්නේ අපේනේ කියලා තමයි සඳහන් වෙන්නේ. දෙවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ විදිහට සඳහන් වෙනවා. හෙට උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපේ ලක්හඬ මෝර්නින් නිවුස් ඇලට් තුලින් සමුගන්න ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකලා.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙකට

0: Lakhanda Radio ITN.
1: Good morning, Uday Hatai Vinadi Hatarai.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදීගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 01177 679 579
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: ගුඩ් මෝනිං හුදේ 7යි විනාඩි 9යි වෙලාව.
1: ගුඩ් මෝනිං සුබදාසනක්.
0: සුබදාසනක්.
1: අද ජූනි මාසේ 3 වෙනිදා.
0: අහහ.
1: බදාදා දවසක අපි මොන ගහන්නේ?
0: රයිට්.
1: දැන් බලන්න. මේ අද ජූනි කියන්නේ ජූලි කියලා කියන්නේ තව දවස් කීයද තියෙන්නේ?
0: ඒකනේ.
1: අපි අර එල්නිනෝ එකක් ගැන කතා කරේ.
0: මම
1: පෙරේදාත් කතා කරා.
0: ඒක ළඟ ළඟම එනවලුනේ.
1: එනවා එනවා එනවා කියලා දැනෙන එකක් කියන්නේ දැන්. සාමාන්‍යයෙන් අපි ඕනම වෙලාවක ෆෑන් එකක් AC එකක් දාගෙන හිටියත් දැන් අපිට මේ කාලේ අපිට දැනෙන එකක් තමයි ෆෑන් එකට AC එකට ඔරොත්තු නොදෙන උණුසුමක්.
0: ඇඟට දැනෙනවා.
1: ඇඟට දැනෙනවා විශේෂයෙන්ම රාත්‍රී කාලේම ඔබ ෆෑන් එකක් දාගෙන නිදාගත්තත් AC එක දාලා නිදාගත්තත් දාඩිය දාන එක වළක්ව ගන්න බෑ. ඒ කියන්නේ පිටත උෂ්ණත්වය සෑහෙන්න වැඩි අර
0: ෆෑන් එකිනුයි AC එකිනුයි ඒක කවර් කරගන්න අමාරුයි.
1: වායු සමනය එහෙම නැත්නම් ෆෑන් එකේකට මේක දරා ගන්න බෑ. ඊට එහා ගිය උණුසුමක් ටික ටික අපිට දැනෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ ඒ හරහා ඊට පස්සේ වෙන දේවල් සම්බන්ධව පුරෝකථන තියෙනවා. ජූලි සහ අගෝස්තු මාසවල සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් අපිට හම්බෙන්නේ මේ එල්නිනෝ එකත් එක්ක. එතකොට ඊට පස්සේ කෘෂිකර්මාන්තය බිඳ වැටෙනවා. ඊට පස්සේ ජල සම්පත් මේ වෙලා යනවා.
0: ඒ පෞගේ දවස් ටිකේ වැස්සන ඉතින් ඒව තියාගෙන රැක ගන්න බැරිද?
1: බෑනේ කියන්නේ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා.
0: ආ ආ.
1: ඊට පස්සේ විදුලි බිල උත්පාදනය සහ මහජන සෞඛ්‍ය මත ආයි පීඩනයක් එන්න ඉඩ තියෙනවා.
0: රස්නේ වැඩි වෙන්න දැන් ඉල්ලුමත් වැඩි වෙනවා ඊට පස්සේ නේද? දැන් කරන්ට් එකට ඕක බලපානෝ.
1: ඉතින් ඔන්න ඔය ඔක්කොමත් එක්ක ඉදිරි කාලය ටිකක් අමාරුයි. මට හිතෙනවා ඊයේ ජල සම්පාදනයේ පැත්තෙනුත් පොඩි මෙව්වකක් කියනවා මේ ජල බිල සංශෝධනය ගැන කතා බහක් තියෙනවා කියලා.
0: සංශෝධනයක්
1: කියන්නේ ඉහළ යාමක්ම කියලා අපි තේරුම් ගන්න ඕනේ නැහැ. නමුත් තෙල් මිල සම්බන්ධව එහෙමනම් සංශෝධනයක් කියන්නේ ඉහළ යාමක් තමයි බොහෝ විට.
0: අඩුවීමක් නෙවෙයි.
1: තෙල් කියන්නේ අඩු වෙන එකක් නෙමෙයි. ඒ නිසා මේක කොහොම වුණත් ගෑස් එක සම්බන්ධව යම් යම් තැන්වල පොඩි පොකට් මීටින් වගේ පොඩි පොඩි නිකන්
0: රැස්සලා කතා වෙනවා.
1: මේ අනවශ්‍ය බිල් එක් මවා ගන්න ඕනේ නැහැ. නමුත් යම් සූදානමක් තියෙන එක හොඳයි කියන එක අපි නිරන්තරයෙන් මතක් කරන්න ඕනේ, මතක් කරගන්න ඕනේ.
0: ඒ කියන්නේ ගෑස් එකතු කරලා තියාගන්නද?
1: නැහැ, අපි ගෑස් එක පරිස්සමට පාවිච්චි කරමු. අනවශ්‍ය දේවල් වලට ගෑස් එක පාවිච්චි නොකරින්.
0: එහෙනම් යන්න තියෙනද කියන්න?
1: නැහැ, දැන්
0: මාර කතානවත්
1: කියන්න. බලමු මෙහෙම එක. උණු වතුර එකක් කුණු කරගන්නා වගේ එකට යන ගෑස් එක සාමාන්‍ය ප්‍රමාණය වැඩි. වැය වෙන ප්‍රමාණය වැඩි.
0: ඔව්.
1: ඊට පස්සේ බැදුමක් වගේ එකක් කරගන්න ගියත් එහෙමයි. සාමාන්‍ය ගැඹුරු තෙලේ බදිනා වගේ දේවල් පුළුවන් නම් අපිට ඒවා
0: ඒක සාමයෙන් සෞඛ්‍යටත් හොඳයිනේ නේද? ශරීර සෞඛ්‍යටත් ගැලපෙනවා.
1: අන්න ඒ වගේ දේවල් විශේෂයෙන්ම මේ විදුලිය පුළුවන් පැත්තෙන් අපිට ඕවට යොදා ගන්න පුළුවන් ඒවා තියෙනවා. දරලිපක් පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ ලී කුඩු ලිප
0: ඒවට
1: යන්න පුළුවන්. ඊට පස්සේ විකල්ප බලශක්තිය කෙරෙහි අවධානය
0: යොමු කරන්න. අවධානය යොමු කරලා ඔය එන බිල එහෙම නැත්නම් අපේ පර්ස් එකෙන් යන ගාන පොඩ්ඩක් හරි අඩු කරගන්න බලන්න නේ.
1: ඔව්. ඉතින් අපි එහෙනම් පටන් ගන්නවා මේ අද අපේ වැඩසටහන.
0: 7යි විනාඩි 13යි වෙලාව.
1: අපේ ප්‍රෝග්‍රෑම් එකේ නම වෙනස් කරගමු.
0: ඇයි?
1: අපි මෙතන දාමු හිත නිවෙන තැන කියලා.
0: හිත නිවෙන තැන.

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්
1: දෙක්කියා සුරකි මුමක තොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්කියා මීළඟ වැඩසටහන
2: ජුනි 3 වනදා උදෑසන 7 සිට බෝමිලිය ජාතික පාසලේදී
3: සම්මුඛණය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
4: පූර්ණ මාධ්‍ය මිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දෙක්කියා සුරකි මුමක තොට
5: 7:19 වෙලාව අද දෙක්කියා වැඩසටහන තියෙන බෝමිරි ජාතික පාසලේ
6: හරි
5: I think අද අපි තව පොඩ්ඩකින් බලමු දෙක්කියා
6: වැඩසටහනේ
5: ඔව් අර මොනහම ගීත සම්බන්ධ කරගන්න අපි ක්‍රීම් රාජ ගැන මතක් කරන්න ඕනේ. ගෙදර තියෙන මොන ඖෂධයක්?
6: අවුරුදු ගාණක් තිස්සේ ඔබේ විශ්වාසය දිනාගත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ ඔබට ලබා දුන්න හොඳම නාමය සහ සන්නාමයක් වෙච්ච නමක් තමයි ක්‍රීම් රාජ කියලා කියන්නේ. අවුරුදු 75කට වඩා වැඩි විශ්වාසයක් දිනපු ISO GMP තත්ත්ව සහතකයෙන් පිදුම්ලත් ආයුර්වේද ඖෂධ රසක් ඔබට දැන් ක්‍රීම් රාජ හරහා මිලදී ගන්න පුළුවන්. ඒ අතරේ අපි කියලා තියෙනවා ක්‍රීම් රාජ පේයාව ගැන, ඒ වගේම වැල්මී පැණිය, දැන් ඔය කැස්සක් වගේ තියෙනවා නම් ඔන්න වැල්මී පැණිය පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනයි. වැඩි විස්තර දැනගන්න 0112 753 889 0112 753 889 කියන අංකයට කතා කරලා ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන

0: වැඩි විස්තර දැනගන්න පුළුවන්.
1: ගෙදර ගෑනල තියාගන්න නිෂ්පාදන ගොඩක් තියෙනවා.
0: ඖෂධ වර්ග 300කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා.
1: අනිවාර්යයෙන්ම අවුරුදු ගාන අවුරුදු 70කට වැඩි විශ්වාසයක එක තමයි ක්‍රමරාජ කියන නම ඔබට අපි මේ විදිහට මතක් කළේ. ඒ වගේම ඩෝමා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ලංකාවේ වැඩිම ව්‍යවසායිකයින් පිරිසක් මේ පෞගේ කාලේ බිහි කරේ මාක්ස්මන් හෝල්ඩින්ග්ස් විශේෂම ඩෝමා මැෂින් එක ඇතුළු යන්ත්‍රෝපකරණ ගණනාවක් එක්ක අලුතින් ව්‍යාපාරික අවස්ථාවක් ගැන හිතන්න ඒගොල්ලෝ ඒ අවස්ථාව උදා කරලා දුන්නා.
0: ඉතින් ඔබටත් එහෙම අයිඩියා එකක් තියෙනවා නම් කරන ජොබ් එකට අමතරව තව මොනවා හරි බිස්නස් එකක් පටන් ගන්න ඕන කියලා ඔන්න මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ලත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. දැන් කුඩා වීකිටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්මන් හෝල්ඩින්ග්ස් අඳුනලා දුන්න ස්ටීම් බට්ටගෙන අපි මීට කලිනුත් කියලා තියෙනවා. ඉතාම අඩු කාලයකින් වී තම්බල වේල ගන්න තමයි ස්ටීම් බට්ට ඔබට හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් එක පාරකට කිලෝ 100 ඉඳන් 500 වෙනකන් ධාරිතාවයෙන් යුතු යන්ත්‍ර පෙළක් තියෙනවා. කැමති විදිහට තෝරගන්න. වැඩි විස්තර දැනගන්න 011176979579 කියන අංකෙට තමයි ඔයා කතා කරන්න ඕනේ.
1: කැමරාසකන විජේ නිෂ්පාදන ජාත්‍යන්තරව පිළිගත් කුළුබඩු නිෂ්පාදකයා. වාගේ ගෙදර උයන්නේ ස්වභාවික රසය වගේම මේ විදිය ප්‍රමිතියකින් යුතු කුළුබඩු වලින් නම් වාගේ කැම ටික ඉස්තරම්.
0: කුතුහ වර්ණක රසකාරක මේකෙන මුකුත් නැහැ විජේ නිෂ්පාදන වල.

0: දවස්වල තියෙන කරදරවලට අමතරව තව කතා කරනවානේ අලුත්ම උණක් ගැන.
1: ඔව්. මෙනින්ජයිටිස් නේ.
0: මෙනින්ජයිටිස් මේ කැවිල්ලා ඔය විවිධ කාලවල අපේ රට දැන් ලංකාව කියලා කියන්නේ කාලගුණික විපර්යාස නේද? ඊට පස්සේ ඔය වගේ විවිධ වෛරස් වලට පවා අභියෝග වලට මුහුණ දීපු එහෙම රටක්නේ. දැන් ඇවිල්ලා අපිත් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ රටක් ඉතින් අපිට අඩු භූමිකම්පා වගේ විතරයිනේ.
1: හරි. දැන් වෛරස් තියෙනවා නේද?
0: ඔව්. දැන් බලන්න මේ ඔය අලුත් එක මෙනින්ජයිටිස් හෙවත් මොලේ උණ අප්‍රේල් අලුත් අවුරුදු සංචරණයෙන් පස්සේ මේ මාසයේදී පාසල් නැවත ආරම්භ වීමත් එක්ක විවිධ ප්‍රදේශවල පාසල් සහ ප්‍රජා මූලික පරිශ්‍රයන්වල මේක සීක්‍රින් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. මේ රෝගය වසංගත තත්ත්වයක් විදිහට පළවෙනි වතාවට නිශ්චිතවම මේ සායනිකව විස්තර කරේ 1805 කියලා කියනවා.
1: ආහ්.
0: ඒක ඇවිල්ලා මේ සෑහෙන පරණ ලෙඩක් මේක.
1: ආ මේ මෙනින්ජයිටිස් කියන්නේ නේ?
0: ඔව්. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරින් තමයි මේක මේ ප්‍රකාශයටපත් කරේ. වසංගතයක් කියලා. ඊට පස්සේ ඕක ඔහොම ඇවිල්ලා යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය පුරා විවිධ රටවලට පැතිරලා ගියා කියලා කියනවා. 1887 ඔස්ට්‍රේලියානු ජාතික බැක්ටීරියා විද්‍යාඥයෙක් වන ඇන්ටන් වයික් සෝල්බෝම් මේ රෝගයට හේතු වන ප්‍රධාන බැක්ටීරියාවක් වන නයිසීරියා මෙනින්ජයිඩිස් හරි මුලින්ම හොයාගත්තා කියලා කියනවා. 1891 හෙන්රිච් ක්වින්කේ හඳුන්වා දෙනවා කොඳුවැට පෙළෙන් දියර ලබා ගැනීමේ ක්‍රමය හරහා රෝගය විනිශ්චය වඩාත් පහසුයි කියලා. මේ කිව්වේ රෝගයේ මුල ගැන.
1: ඔව්.
0: අද වෙනකොට මේ රෝගය සෑහෙන يعني වෙනස්කම් වලට ලක් වෙලා රෝග ලක්ෂණ මේ හැදෙන විදිහ හැදෙන ක්‍රමය මේ ඔක්කොම මේ වෙනස් වෙලා තියෙන්නේ. කොහොම නමුත් වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය මේ රෝගය පිළිබඳ කරපු අදහස් දැක්වීමක් අද දවසේ දිනවා ලංකාදීප පත්‍රයේ. මේ රෝගය පැතිරී යාම සිද්ධ වෙන්නේ වෛරස් දිලීර මගින්, බැක්ටීරියා වෛරස් දිලීර මගින්. එතකොට මේ බෝවන රෝගයක් විදිහට තමයි දැනුම් දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් වසරක් පාසා මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය වාර්තා වෙනවා කියලා කියනවා.
1: හරි.
0: එතකොට මේක අඩු කරගෙන දැන් අප්‍රේල් 15 පස්සේ තමයි රෝගීන් වාර්තා වීම ටිකක් වැඩිපුර කියන්නේ දැනෙන විදිහට.
1: ඒක මුලින්ම මාතර දෙනියාය පැත්තේ පාසල් ළමයින්ට හැදුනා කියලානේ පටන් ගත්තේ නේද?
0: ඔව් මාතර. ඊට පස්සේ ඕක ව්‍යාප්ත වුණා රකිල්ල ගස්කඩ.
1: ගිය තලාව.
0: ඔව් බදුල්ල. ඊට පස්සේ හොමෝම ඇවිල්ලා අද වෙනකොට මම දැක්ක ඊයේ හවස වෙනකොට සෑහෙන ප්‍රදේශ ගණනාවකින් රෝගීන් මෙච්චරයි කියලා වාර්තා කරලා තියෙනවා. මාස්ක් එකක් දාන්න ඕනේ වගේ කතාවකුත් දැක්ක. ඒක තාම සෞඛ්‍යංශ හරියාකාරවම කියලා නැති නිසා අපි එච්චර දෙයක් ඔබට ඔබ එක්ක බෙදා ගන්නෑ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය, වසංගත රෝග විද්‍යාංශය නේද ඇතුළු මේ සම්බන්ධව වගකීතු ආයතන මේ වෙලාවේ ඉතාම සක්‍රීයව සුවබලනවා මොකද්ද ඊළඟට කරන්න තියෙන සෞඛ්‍ය කියමය මේ
1: ක්‍රියාමාර්ග මොනවද ගන්න
0: කියන්නේ මොනවද කියලා
1: අපි කොහොමත් අපි පරිස්සමෙන් යමුකෝ අත් දෙක පිරිසිදු කරගෙන නේද?
0: දැන් මේක වර්ධනය වෙනවා නම් වෙන්නේ සමාජයේ තියෙන අපේ තියෙන නොසලකිලිමත්කම හින්දාම තමයි. ඒ නිසා අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ. ඉතින් වගකීතු පුරවැසියන් විදිහට වසංගත රෝග විද්‍යාංශයේ ලබා දීලා තියෙන සෞඛ්‍ය උපදෙස් හරියාකාරව පිළිපදිනවා නම් අපිට මේක බලක් ගන්න පුළුවන්.
1: ඒ නිසා පරිස්සමෙන් ඉන්න දැන් ඔය පාසල් යන දරුවෝ හැම උනත් නේද? පොඩ්ඩක් දෙමව්පියෝ ඒ දරුවන්ව දැනුවත් කරලා යවනවා නම් වටිනවා.
0: හරි. ඔව් පොඩි දරුවෝ විශේෂයෙන්. මේ දවස්වල පොඩක් හෙම්බිරිස්සාවක් කැස්සක් තිබ්බත් උණ ගැතියක් තිබ්බත් ඉක්මනට ගිහලා වෛද්‍ය උපදෙස් නේද?
1: ලබා ගන්න. ගැන මතක තියාගන්න.
0: 7:29 මහජන සම්පත ගැන මතක් කරන්න ඕනේ.
1: මහජන සම්පත වැඩියෙන් ගන්න පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔබ ඊයේ ගත්ත ටිකට් පත්වල ප්‍රතිඵල ටිකත් අපි මෙහෙම බලමු. මහජන සම්පත ගැන කිව්වේ 6206 වෙනි දිනුම් වාරියේ රාත්‍රියේ ක්‍රියාත්මක වුණ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වුණේ M අක්ෂරය, ජය අංක අංක 6, අංක 2, අංක 5, අංක 6, නැවතත් අංක 6 සහ අංක 7. ගොවිසෙත M අක්ෂරයත් එක්ක අංක 5, අංක 47, අංක 60 සහ අංක 68. මෙගා පව ඩී අක්ෂරයත් එක්ක සුපිරි අංක දෙක බවට පත් වෙනවා. ජය අංක අංක 22 අංක 35 අංක 65 සහ අංක 77. දර නිදානය අයි අක්ෂරයත් එක්ක අංක 39 අංක 51 අංක 59 සහ අංක 75. හඳහන කුඹ ලග්නයත් එක්ක අංක 1 අංක 24 අංක 33 සහ අංක 37. අද සම්පත එම් අක්ෂරයත් එක්ක අංක 5 අංක 6 නැවතත් අංක 6 සහ අංක 7. NLB ජය ආර අක්ෂරයත් එක්ක අංක 3 අංක 5 අංක 6 සහ අංක 2. සුබ දවසක් වෘෂභ ලග්නයත් එක්ක අංක 14 අංක 28 සහ අංක 40යි. ඔබට වාසනාව ගේන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලෙන්.
0: ඒ වගේ මෙතනදිම මතක් කරලා යමු ඩීප් ටෙක් සෝලා ගැන. මොකද මේ වෙලාවේ ඉක්මනට ඔෆිස් එකට ගිහිල්ලා වාහනේ පාක් කරලා අපි වහගෙන ඉන්න ඒ වෙලාව සමහර විට මගහැරුණොත් එහෙනම් අපි වාහනේ යන ගමන් මේලා අපි අහගෙන ඉන්න නිවි හැණහිල්ල ඉන්න වෙලාවක් නේ හතාමාර කියලා කියන්නේ. හරි ඉක්මනට කියන්නම් ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ වාගේ විදුලි බිල කියන ප්‍රශ්නෙට හොඳ විසඳුමක්.
1: දැන් ගෙදරට ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබේ කර්මාන්ත ශාලාවට වෙන්න පුළුවන්. මේ ඕනම තැනකට සෝලා එකක් විශ්වාසයෙන් සවි කරගන්නවා නම් හොඳම තැන තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. කෝල් එකක් දෙන්න විස්තර දැනගන්න 071 711 711 1 071 711 711 1.
0: අනුරාධපුරයේ අයටත් දැන් ඩීප් ටෙක් එක සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. අලුත්ම ශාඛාව ආලංකුලම නේද?
1: ආලංකුලම හොග්ගම ශ්‍රාවස්තිපුර. මේ කියන තැන නවතම ශාඛාව විවෘත වෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔබට අවශ්‍ය කරන දේවල් ටික ගන්න ඩීප් ටෙක් එකට එන්න.

0: හතයි විනාඩි 35යි වෙලාව දැන්.
1: දැන් වාට මතකද පෞගේ කාලේ පෞගේ දවසක් කිව්වා නිව්යෝක් නගරය ගැන ගිලා බහිනවා කියලා කිව්වේ.
0: ඔව්.
1: මතකයිනේ.
0: රටා කීපයක් ගැන එහෙම කිව්වනේ.
1: ඔව්. නිව්යෝක් ඔය පර්යේෂණ වලට අනුව සාමාන්‍යයෙන් වසරකට අඟල් 0.04 ඉඳලා 0.08 දක්වා
0: ගිලා බහිනවා.
1: ඔව්. මිලිමීටර 1 සිට 2 දක්වා ප්‍රමාණයක් ගිලා බහිනවා. එතකොට මේක තවදුරටත් මේ ඊටාම ආසන්න දවසක ආයි තහවුරු කරා. මේ ඒකට හේතුව කියන්නේ අධික බර කියලා.
0: අධික බර?
1: බිල්ඩින් වැඩිනේ.
0: පොළවට බරක්.
1: පොළවට බරක් කියලා.
0: අහහ.
1: ඉතින් ඔය මේ නගරයේ තියෙන දිස්ත්‍රික්ක පහ පුරා විහිදිලා තියෙන ගොඩනැගිලි සහ ව්‍යුහයන් මිලියනයකට අධික සංඛ්‍යාව නිසා මේක පෘථුවියේ ඇති බරින් වැඩිම නාගරික කලාපොලින් එකක් කියලා කියනවා. මේ සමස්ත ගොඩනැගිලි පද්ධතියේ බර පවුම් ට්‍රිලියන 1.68ක්. කිලෝග්‍රෑම් විදිහට ගත්තොත් බිලියන 762ක්ලු. මේක සම්පූර්ණයෙන්ම බඩු පටවන් යන මේ බෝයිං 747 වර්ගයේ ගුවන් යාන මිලියන 1.9ක බරට සමානයිලු.
0: අම්මෝ, ඒ කියන්නේ සෑහෙන බරක්.
1: ඔව්. ඉතින් ඒ නිසා මේ දැවැන්ත බර නිසා කාලයත් සමග සිදුවන භූමිය සෙමින් සෙමින් ගිලා බැසීමේ ක්‍රියාවලිය තදින්ම උත්තේජනය වෙලා තියෙනවා කියලා කියන්නේ.
0: හරි.
1: මේ අපි හිතන්නේ තියේවා.
0: ඒකනේ.
1: අපි හිතනවා මේ ටවුන් එකක් එහෙම නැත්නම් රටක් දියුණු වෙන නගරයක් දියුණු වෙන්න බිල්ඩින්ම හදන්න ඕනේ කියලා. බිල්ඩින්ම හදන එක නෙමෙයි ඊට පස්සේ වෙන හානිය.
0: නැත්තම්.
1: දැන් අපි කියනවා ගස් කපලා බිල්ඩින් හදනකොට මේ උෂ්ණත්වයට වතුර වලට බල ජලයට බලපෑමක් වෙනවා කියලා. මේ අපි දකින්නේ නැති අපිට හිතෙන්නවත් නැතිව. දැන් අපි ගත්තොත් අපේ කොළඹ නගරේ කොච්චර බිල්ඩින් තියෙනවද?
0: නැත්තම්.
1: කවුරු හරි ගණනය කරලා තියෙනවද කොළඹ නගරේ කොච්චර ප්‍රමාණයක් වසරකට ගිලා බහිනවද කියලා?
0: නැහැනේ.
1: ගිලා බහින්න නැත්තම් ප්‍රශ්නයක්.
0: ගිලා බහිනවද කියන එකත් ප්‍රශ්නයක්.
1: කවුරුත් හොයලා තියෙනවද? අන්න කාට හරි තියනවා නම් වැඩක් නැත්තම් අන්න හොයන්න.
0: හොයන්න.
1: නේද?
0: මොකද්ද මේ වෙන්නේ?
1: ඊට පස්සේ දැන් මහනුවර ගත්තොත්. දැන් ඔය දිට්වාගේ එකක් ආවට පස්සේ අපි නායම් ගිලා බැසීම් ගොඩනැගිලි පර්යේෂණ ආයතන.
0: සහ හිටපු ගමන් ඔය වගේ නිවුස් අපිට රටවටෙන් ඇහෙන ඒවත් තියෙනවා නේද?
1: එතකොට පාරවල් ගිලා බහි එහෙම තියෙන. ඉතින් ලෝකේ හැමතිස්සෙම මේ විශේෂයෙන්ම මහ පොළව විටින් විට වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ මේ පොළව මතු වෙනවා කියන එක නෙමෙයි. මේ වගේ මේ
0: ගිලා බැසීම් නේද?
1: මහ පොළොවට නම් දරා ගන්න බැරි වුණාම අතාරිනවා. නේ?
0: ඇත්ත අල්ලන් ඉඳලා.
1: ඔව්. ඉතින් මේක මේ නිව්යෝක් නගරයට එහෙමනම් අනිත් රටවල් ගැන දැන් ඉන්දියාවේ නවදිල්ලිය වගේ
0: ජකාර්තා, ෂැන්හයි, ටෝකියෝ වගේ ලෝකේ ගොඩාක් නගරවල මේ විදියට භූමිය ගිලා බැසීමේ අරුපුදයකට මුහුණ පාලා ඉන්නවා කියලා කියන මේක හැබැයි හරි හිමින් සිද්ධ වෙන්නේ.
1: එකපාර 2050 2100 වගේ වෙයි. ඉතින් මේක හරියට නේද දැනෙන විදිහට මේක ගිලා හැබැයි ඉතින් ඊට පස්සෙත් ඒ කාලට අනුගත වෙන්න අනුගත වෙලා තියෙයි. දැන් මීට අවුරුදු 1000 ගානකට එහා පැත්තේ තිබුණ ඒවා මේ විදිහට ගිලා බහැලා තියෙන්නේ, මූදට ගිහිල්ලා තියෙන්නේ නේ.
0: ඒත් ඉන්නවනේ, ඒත් තම පණ පිටින් ඉන්නේ.
1: 7:38

0: උදේ 7:43යි.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: ක්‍රෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අද
4: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සෙත් සුවඳින් පිරේවා.
7: ලකන්ද රේඩියෝ ITN

0: හතයි විනාඩි 47යි වෙලාව.
1: හා
0: Central Bank of Sri Lanka.
1: ඔව්.
0: Facebook page එකට ගියා මම පොඩ්ඩක්.
1: අහහ.
0: ඒ කියන්නේ මල හම්බෙන් මේ නිකන් ඒ පැත්තට යන්න හිතුනේ. ඉතින් අපි ගොඩාක් වෙලාවට රටේ ලෝකයේ විශේෂම මූල්‍ය නේද? හැසිරීම ගැන කතා කරනකොට අපි කතා කරනවානේ ශ්‍රී ලංකා මහ බැංකුව ගැන.
1: ශ්‍රී ලංකා දෙලා ඉන්න පැය මේ දවස්වල නේ.
0: මහ බැංකුව ලස්සන සින්දුවක් කරලා තියෙනවා. පොඩ්ඩක් නිකන් අහන්න දෙන්න තුට්ටක්.

0: රයිට් සිින්දුව සම්පූර්ණටක පොඩක් අහන් හිමීට කියල සයිට්කට කියලා මේ මියසික් වීඩියෝ එකක් කරලා තියෙන්නේ මේ මුදල් ඔය හැකර්වරු අතට පත්වීම එහෙම නැත්තං අපි කියන්නේ මොකදකට කියන්නේ එහෙන අපේ මුදල් ස්නේද තව කෙනෙක් අපේ එකකවන්ටවල සුරක්ෂිත භාවය සම්බන්ධ අපිට තියෙන ප්‍රශ්න ඒ ඔක්කොම මේ සින්දුවේ විනාඩි කීපයක් ඇතුළ කතා කරලා තියෙනවා. මේක මේ මිනිස්සුන්ට දෙන්න පාවිච්චි කරපු එක්තරා උපක්‍රමයක්.
1: මැසේජ් එක දෙන්න පාවිච්චි කරපු මෙව්වා එකක්.
0: ඔව්. ඉතින් ගිහිල්ලා බලන්න මේක. මොකද ලස්සන මියුසික් වීඩියෝ තියෙනවා. ඔව් ලස්සන තරුණ ඔව් ගෑන් ළමයි පිරි ළමයි ඉන්න රැපර් කෙනෙක් ඉන්නවා. මුදල් මුදල් මුදල් මුදල්. හරි.
1: ඕකේ.
0: ගිහින් බලන්න. කමෙන්ට් කියවන්න යන්න එපා.
1: ඒක අනවශ්‍යයි.
0: සාමාන්‍යයෙන් අපේ රටේ කමෙන්ට් සෙක්ෂන් එක කියන්නේ තරම්
1: ඇස්වලට කඳුළු දෙනවා යා දැක්ක.
0: ඔව් ඒ ඉන්න මේ කමෙන්ට්ස් කියවන්න යන්න එපා. පුළුවන් නම් ඉතින් මේක අගේ කරලා කමෙන්ට් එකක් දාන්න. මොකද මේ හොඳ කියන්නේ හොඳ පැත්තේ කමෙන්ට්ස් නෑ බුරු කියන්න ඕනේ නෑ. අපේ රටේ ඉතින් හොඳ දෙයක් කරාම ඉතින් හොඳ කමෙන්ට්ස් එන්නේ නැහැ නේ.
1: ඉතින්
0: මේකෙන් අපේක්ෂා කරේ ඇත්තටම මේ මම මුලින්ම ඇත්තටම හිතුවා මේ මේ මේ සෙන්ට්‍රල් බැංක් පේජ් එක හැක් කළා
1: කියලා.
0: මම ඇත්තටම හිතුවේ එහෙම එකක්.
1: නෑ බැලිනා ගිහින් පින් කරලම තියෙනවා.
0: ඔව් ඔව් නෑ ඇත්තටම ඒක ප්‍රොඩක්ෂන් එකක් විදිහට කරලා තියෙනවා.
1: අහහ
0: ඉතින් අර මේ අවසානයේ ඔය මේකේ බලාපොරොත්තු වෙන්නේ ඒ අපේ මුදල් පරිස්සම් කර දීම නම් අපි ඇයි මේක හාස්‍යයට ලක් කරන්නේ නේද? මේක වෙනස් කැම්පේන් එකක් විදිහට කරලා තියෙන්නේ මුදල් මුදල්. වට YouTube එකේ සර්ච් කරලා වුණත් මේ සින්දුව බලන්න පුළුවන් කමක් තියෙනවා. මට හිතුණා නිකමට ඔබට මේ ගැන කියන්න.
1: හරි.
0: මොකද මේ සෑහෙන ලස්සන ප්‍රොඩක්ෂන් එකක් හොඳ වියදම් කරලා හොඳට කරපු එකක්. අවසාන බලාපොරොත්තුව වෙන්නේ වාගේ සල්ලි පරිස්සම් කිරීම කියන එක උඩ. අපි මේක ෂෙයා කරලා පොඩි සපෝට් එකක් දෙමු. දැන්ට ෂෙයාස් 900ක් තියෙනවා. අහහ.
1: කමෙන්ට් කියවන්න එපා හැබැයි.
0: කමෙන්ට් කියවන්න.
1: ඒවා අනවශ්‍යයි.
0: කමෙන්ට් අතර මම කියන්නේ අපි පර්සනල් අපේ account එකේ ගුණත් කමෙන්ට් කියවන්න යන හොඳ නැහැ.
1: හා
0: හා. කියන්නේ
1: බයිඩන්
0: ලංකාවේ comment section එකේ ඉන්නේ වැඩකට නැති මිනිස්සු වගේ අදහසක් තියෙනවනේ.
1: හා හා.
0: ඉතාලම කලාතුරකින් තමයි ඕනම දෙයක් හරි සැබෑ පැත්තෙන් දැකලා ඒක මේ නේද? අගේ කරන්නේ එහෙම නැත්නම් සාධාරණ විවේචනයක් තියෙනවා.
1: ඔව්.
0: නැත්නම් වැඩකට නැති අය කාලේ කාදමන්න ඌමනාවට comment section එකේ තමයි පැය 24න් වැඩි හරියක් ඉන්නේ.
1: හරි.
0: එහෙනම් මේකෙත් comment කියවන්න එපා. ඔයාලට පුළුවන් නම් කියවන්න තු කමෙන්ට් එකක් දාන්න පොසිටිව් එක.
1: පොසිටිව් එක.
0: හරි. මුදල් මුදල් මුදල් මුදල්.
1: අම්මෝ මට බෑ.
0: මට ඒත් එක්ක මතක් වෙන සින්දුව කියන්නද? ඈ?
1: මොකද්ද?
0: මෙන්න මේ සින්දුව.
1: මොකද්ද?
0: මේ මෙන්න මේක අපේ දුෂ්යන්තගේ සින්දුව.
1: මොකද්ද දුෂ්යන්ත?
0: අර අරක හොයලගමු. ඒක මුල මතකනේ.
1: ඔව්නේ අනේ මටත් මතක නැහැ. ඔයත් එක පාට
0: දුෂ්යන්තගේ සින්දුව ගෝමරමාලා නෙමෙයි.
1: නෑ නෑ නෑ නෑ
0: මුදල් මුදල් මුදල් මුදල්.

0: උදේ 7 විනාඩි 56යි වෙලාව. අපි ඉක්මනට මතක් කරන්න ඕනේ පැල්ලත කිරි වීදුරුවක් රස බලන පැල්ලත නිෂ්පාදන ගැන. මොකද ඔයා දන්නවා ලංකාවේ අපේ කිරි ගොවීන්ගේ හයිය තමයි පැල්ලත කියලා කියන්නේ.
1: ඉතින් ඔබ දන්නවා කිරි ගොවීන් 20,000කට වඩා වැඩි සංඛ්‍යාවක් එකතු කරගෙන ඔවුන්ගේ ආර්ථිකයත් ශක්තිමත් කරන්න දැන් පැල්ලත නිෂ්පාදන ආයතනයට පුළුවන්කම ලැබිලා තියෙනවා.

0: ගුඩ් මෝනින් සුදස්සනක්. අපි අලුත් පැයක ඉන්නේ. ආරක්ෂාව පළමුව කියලා කියනවනේ.
1: ඔව්.
0: එහෙනම් අපි අපේ ආරක්ෂාව ගැන හිතලා තමයි හැමදේම කරන්නේ. පාර ගියත් අපි හැමීට වාහනේ ඩ්‍රයිව් කරන්නේ.
1: අහහ.
0: බීලා කවදාවත් ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වෙන්නේ. ඊට පස්සේ ඇයි?
1: නෑ නෑ නෑ.
0: පාර පයින්කොට දෙපැත්ත බලලා පයින්නේ.
1: ඔව්.
0: ගෙදර විදුලි පරිපථයක් එක්ක සම්බන්ධ වෙනකොට ඒ ආරක්ෂිත ක්‍රමවේද අපි පාවිච්චි කරනවා.
1: අහහ.
0: ඊට පස්සේ ඕනම වෙලාවක ආරක්ෂා ගේ වටේට තාප්පයක් ගහගෙන ඉන්නවා. රෑට ගෙවල් නේද?
1: දොරවල් ලොක් කරලා නිදාගන්නේ.
0: ඔව්. CCTV හයි කරනවා.
1: අහහ.
0: ඔය මිනිස්සු වුණාම අපි අපේ ආරක්ෂාව ගැන හිතලා කරන දේවල් නේ. සත්ව ලෝකෙත් ඉන්නම අන්න එහෙම කොට්ටාශයක්.
1: ආ, තමන්ගේ ආරක්ෂාව ගැන හිතන අය.
0: ඒගොල්ලන්ට CCTV හයි කරන්න, security alarm හයි කරන්න, ඒව කරන්න බෑ.
1: හරි.
0: දැන් මේ සබාධහමේ පැවැත්ම උදෙසා සතුන් විසින් භාවිත කරන ආරක්ෂක උපක්‍රමයන් ගැන. විද්‍යාඥයන් කණ්ඩායමක් පරීක්ෂණයක් කරා. මේ පර්යේෂණ වාර්තාවට අනුව විශේෂම කුරුල්ලෝ තමන්ගේ කූඩු හදනකොට මේ දැන් නවීන පන්නේ කුරුල්ලෝ ඈ. අලුත්
1: new generation කුරුල්ලෝ.
0: ජෙන්සීල වගේ.
1: ජෙන්සි කුරුල්ලෝ.
0: ඒගොල්ලොත්ගේ මේ මේ මේ පරිවර්තනේ වෙලා තියෙනවා. ඒගොල්ලෝ තමන් කූඩුව හදනකොට කූඩුව වටේට සර්පයින්ගේ හැලු අපි කියන්නේ අර මේ ඒකට කියන්නේ හැව කියන
1: හැව.
0: ඒ කියන්නේ සර්පයා හලපු සර්ප හැව ඉතාම සූක්ෂම විදියට බිත්තිවලට බද්ධ කරන්න දැන් පුරුදු වෙලා ඉන්නවා. එතකොට කූඩුවක් ළඟ සර්පෙක් ඉන්න අන්න එහෙම ඉන්නා වගේ හැඟීමක් තව කෙනෙකුට තව විලෝපිකයෙකුට
1: දනවනවා
0: හඟවනවා. ඉතින් මේ ඒගොල්ලන්ව බය කරන්න තමයි මේගොල්ලෝ මේ ක්‍රමය පාවිච්චි කරනවා කියලා
1: කියන්නේ.
0: එතකොට යාගේ බිත්තර ටික නොමේරු පැටව් සතුරන්ට ගොදුරු වෙන එක වැළකෙනවා. මේ පර්යේෂකය කියන විදිහට මේ විදිහට සර්පහැව සහිතව තනන ලද කුරුළු කූඩු වලට සතුරු ප්‍රහාර එල්ලවීමේ ප්‍රතිශතය අනෙත් කූඩු වලට එල්ලවීමේ ප්‍රතිශතයත් එක්ක ගත්තම අවම මට්ටමක තියනවා කියලා කියයි. ඒ නිසා ආරක්ෂාවට මේගොල්ලෝ කරන වැඩේ මේ වෙනකොට සාර්ථකයි කියලා කියනවා. ඉතින් හිතන්න සාමාන්‍ය කුරුල්ලෙක් කූඩුවක් හැදුවත් හදන්නේ මිනිස්සෙකුට ළඟා වෙන්න බැරි තැනක. උඩාත්තක එහෙම නැත්නම් වහලෙක ඉහළ තැනක
1: හදන්නේ.
0: එතකොට ඒගොල්ලෝ එතෙන්දිත් උපක්‍රමශීලී. ඒකේ තවදුරටත් මේකේ ආරක්ෂාව ගැන හිතලා තව ටිකක් ඇඩ්වාන්ස් විදිහට හිතන අය තමයි අර විදිහේ දේවල් පාවිච්චි කරනවා කියලා කියන්නේ.
1: ඒකත් මරුනේ.
0: ඔව්. ඒ කියන්නේ දැන් සත්තුන්ට මොලයක් නැහැ කියලා කියන්න බෑනේ.
1: මේ තියෙන්නේ.
0: මේ තියෙන්නේ.
1: මේවනේ නැව් මේ මේවනේ මේ මොල.
0: එතකොට සත්තුන්ට හොඳට තේරෙනවා. දැන් අර මේ දවස්වල වීඩියෝ එකක් ෂෙයා වෙනවා දැක්කා අර පෙරහැරි.
1: ඔව්.
0: කොහෙද මේ?
1: දෙවුන් දරද?
0: ඔව්. ඒ දකුණු පළාතේ.
1: වැවුරු කන්නල
0: පෙරහැරි. අලිය කුලප්පු වෙච්ච සිදුවීම. කුලප්පු වෙලා එන අලියා එක්තරා පුද්ගලයෙක් ළඟ නතර
1: වෙනවා.
0: මිනිස්සු හිතන්නේම පහර දෙයි කියලා.
1: ඔව්.
0: පහර දෙන්නේ නැහැ. එයා ළඟ නතර වෙලා එයා දිහා ටිකක් කියලා බලන් ඉඳලා පොඩි දැන්නද පොඩි චලන දෙක තුනක් දානවා. කුලප්පු වෙච්ච බහංගවන්න වගේ වෙන්නේ නැති. එතනින් අයින් වෙලා යනවා. ඉතින් අර එතන හිටපු පුද්ගලයා ආබාධිත හෝ කිසියම් වෙලාවක යාට එතනින් අයින් වෙන්න තරම්ම කාලයක් නැති අර එහෙම කෙනෙක්.
1: ඔව්.
0: සමහරු කියලා තිබා ආබාධිත පුද්ගලයෙක් කියලා වීඩියෝ එකේ හරියට පේන්නේ නැහැ.
1: ඔව්.
0: හැමෝම හිතුවේ නම්
1: අර දෙයි කියලා.
0: ඔව්. යසරණයා මේකට ගොදුරු වෙයි කියලා. හැබැයි අලියට මොලේ තිබ්බා.
1: නීසුන්ට වැඩිය.
0: මේ සත්තු හරි සංවේදී. සත්තුන්ගේ ඒ දේවල් දැනෙනවා. අපි හිතන් හිටියට මේ අපි තමයි මේ නේද? මිනිස්සුන්ට වැඩිය සමහර තැන්වලදී සත්තු සංවේදී සහ ඉදිරියෙන් ඉන්නවා.
1: ඇත්ත. ඒක නම් ඇත්ත. අතයි විනාඩි 9යි දැන්.

0: රඩියෝ ITN මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි 266 176 අංකයට ඔබින්

0: ජීවිත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා ලෙස කලාපය
1: දකිනි.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් චාලිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලියයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 01176679579
1: ලක්කන රේඩියෝ ITN

0: අටයි විනාඩි විසි හයයි වෙලාව. හතු කියලා කියන්නේ හරි රස කෑම.
1: බිම්මල් කියලත් කියනවා.
0: ඔව්. ඔය කඩේ තියෙන සුදු පාට අර පැකට් එක. ඊට පස්සේ ලේන් හතු කියලා කියනවා. ඊට පස්සේ
1: පිදුරු හතු.
0: ඔය වගේ ගොඩාක් ඒවා තියෙනවා. එතකොට හතු වර්ග ගණනාවක් තියෙනවා.
1: හරි.
0: ඔය කන ඒවා තියෙනවා, නොකන ඒවා තියෙනවා.
1: විසේවනේ.
0: ඔව්. ඒ ඒවා දන්නෝ ඔය අපේ ගම්වල ඉන්න වැඩිහිටියෝ හැම ගොඩක් කලාට දන්නවා. අපේ අම්මලා සීයලා ආච්චිලා ඒ පරම්පරාව දන්නවා. එතකොට එක්තරා විදිහකින් ගත්තම මේක කර්මාන්තයක් විදිහට කරන අයත් අපේ රටේ ඉන්නවා. ඒ නිසා තමයි අපිට අර කඩේට ගියාම, එහෙම නැත්නම් සුපර් මාකට් එකට ගියාම හතු පැකට් එකක් තාමත් එන්නේ. හරි. මෑතකදී කරපු පර්යේෂණයකට, හැම එකම පර්යේෂණ වලින් තමයි හොයන්නේ. මිනිස් සිරුර වගේ හතු වලටද හිරුවෙලිය භාවිතයෙන් විටමින් D නිපදවීමේ විශේෂ හැකියාවක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. එතකොට කපාගත්ත මේ සුදුපාට හතු විනාඩි 15 කින් ඉඳලා පැයක පමණ කාලයක් හිරුවෙලියට නිරාවරණය කරලා තිබ්බා. ඊට පස්සේ මේ අඩංගු විටමින් D2 ප්‍රමාණය 20 ගුණයකින් වැඩි වෙලා කියලා මේ පරීක්ෂණයේ ඒ වෙලාවේ පරීක්ෂා කරන වෙලාවක හොයාගෙන තියෙනවා. එනිසා අපි සාමාන්‍ය වෙළඳ සලකින් මිලදී ගන්න හතු ඉතාම පහසුවෙන් අපිට පෝෂණ අතිරේකයක් විදිහට
1: ලැබෙනවා කියලා.
0: ඔව්, අපිට අමතර අතිරේකයක් පෝෂණයක් ලැබෙනවා කියලයි මේ පර්යේෂණය අනුව හොයාගෙන
1: තියෙන්නේ.
0: එනිසා දැන් ගොඩාක් වෙලාවට මස් මාළු නේද, චිකන් මාළු, එහෙම නැත්නම් වෙන කිසියම් මස් වර්ගයකට යන්න පුළුවන් අපිට වටපිටාවකුත් නැත්නම්.
1: දැන් වෙජිටේරියන් කෙනෙක් වගේ ඉන්නවා නම් නේද?
0: ඔව්. ඉතින් හතු පැකට් එකක් ගෑල්ලා හොඳට හදලා ගත්තම හොඳ කෑමක් ඉතින්.
1: රසයි ගුණයි පෝෂණයයි ඔක්කොම
0: හැමදේම තියෙනවා. ඕක හරියට හදන්න ඕන.
1: බැදුමක් හදන්නත් පුළුවන්, කිරට හදන්නත් පුළුවන්, තෙලට හදන්නත් පුළුවන්.
0: හොඳට තුන පහ ටිකක් දාලා හැදලා ගත්තම ඔය ගොඩාක් අපේ මේ වැඩිහිටියෝ තමයි මේවා හොඳටම හදන්න දන්නේ. එහෙම නැත්නම් ඉතින් අලුත් විදියට හදන දේවලුත් තියෙනවා. YouTube වල එහෙම තියෙනව නේද? අමුතු විදියක කෑම
1: හදන්නේ. මෂ්රූම් බටර් එකක් කියමු වෙනම හදලා නේද?
0: ඔව්, හොට් බටර් මෂ්රූම්
1: මෂ්රූම්.
0: අර තියෙන්නේ මෙනු කාඩ් එකේ තියෙන.
1: හා
0: නේ.
1: රසයි ඉතින්.
0: හොඳයි, හවසකට එහෙම මෂ්රූම් එකක් කරගෙන
1: එකක් එහෙම නේද ලෑස්ති කරගෙන.
0: මොකද්ද?
1: තේ එකක් ඒක.
0: ඒ පොඩක මෂ්රූම් ගන්න එක. හවසකට පොඩ්ඩක්.
1: හා.
0: හීනියට කොහෙට හරි වෙලා හේත්තුවක් දාගෙන. හොඳයි. හොඳ කෑම.
1: රසට හදා ගන්න නම් ඉතින් විජය නිෂ්පාදන එකතු කර ගන්න ඕන. කුළුබඩු ටික ගන්නකොට වා දැන් විජය කියන නමින්ම මේ නිෂ්පාදන මිලදී ගන්න.
0: මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන කතා කරනකොට මේ දවස්වල අපි කියන්නේ වාට මේ ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රවෘතිය, ජොබ් එකක් දෙන්න, අඬගහලා ජොබ් එකක් දෙන්න කිය කතා කරන්නේ හොඳ වැටුපක් එක්ක, දීමනා එක්ක. ඉතින් බලන්න වාට පුළුවන්කමක් තියෙයිද කියලා එතන ඒ වාසනාව උදා කරගන්න.
1: දැන් වාගේ ආයුධුම් පත යවන්න ඕන අමල්ක මැණික් කඩවර මහත්මයාට මෙන්න මේ කියන අංකයෙන් යවන්න 076-423-94-27 කියන නම්බරයකට තමයි යවන්න ඕන. දිවයින අංකයේ කේවී කෙටිම යන්ත්‍ර වෙළඳපොළට හඳුන්වා දුන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගමේ පුහුණු කාර්මික ශිල්පියෙක් විදිහට ඔන්න රැකියා අවස්ථාවක් හිමි කරගන්න වාට අවස්ථාව තියෙනවා.
0: උදේ 8යි විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත, රටටම සම්පත.

0: යටයි විනාඩි 38යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: තමුසෙට පිස්සුද?
2: ඔහොම එනවද මං ගහන්නේ?
0: මොන මගුලක්ද කරන්නේ කියලා ඇහුවොත් රේඩියෝ එක ගුවන් විදුලියක රූපවාහිනියක හරි වැරදීනේ.
2: අපි ඉවරයිනේ.
0: ඒ වුණාට මේ ළඟදි ට්‍රම්ප් මහත්තයා නෙතන්‍යාහුගෙන් එහෙම ඇහුවා. තමුසෙට පිස්සුද? තමුසෙ අද ජීවත් වෙලා ඉන්නේ මං හින්දා. මුළු ලෝකෙම තමුසෙට විරුද්ධයි. තමුසෙ පරිස්සම් කරන්නේ මම කියන දේ අහගෙන ඉස්සරහට වැඩ කරනවා. එක පාට නෙතන්‍යාහු මාතර කෝල් එකක් ආවා. ඉතින් දවල මන්දිරින් ආයි. ඉතින් ඉතපු කිව්වා ස්වාමී කෝල් එකක්. කවුද? ට්‍රම්ප් කියලා දුවලා ගියා. එහෙමනේ. ගිහලා කතා කරා කතා කරා. එක පාරට ඇහුව එච්චරයි. පළවෙනි යටම ෆෝන් එක ගත්තා. තමුසෙ මොන
2: වෙඩින් එකක්ද කරන්නේ?
0: ඔව්. ඉංග්‍රීසියෙන් ඇහුවේ.
2: ඔව්.
0: වඩම් කියලා.
2: හරි, ඕකේ.
0: හරි. ඊට පස්සේ නෙතන්‍යාහු මහත්තයා කිව්වා ගොගොගොගතයන් පරගත්ත.
2: මම
0: මොකද කරේ? මෙවුල මෙවුල. තමුසේ අර ලෙබනන් වලට ආයි ගහන්න ප්ලෑන් කරලා තියෙනව නේද කියලා ඇහුවා. හරි. ඊට පස්සේ ආයි දැන් මෙයාට උත්තර නැහැ. හරි. මොකද මෙයා ඇත්තටම බීරූට් වලට ගහන්න ප්ලෑන් කරලා තිබ්බේ.
2: අනවශ්‍ය දේවල් නේ.
0: ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එකක් නෙවෙයි ලොකු ප්ලෑන් එකක් තිබ්බා. ඉතින් අන්න ඒක ආරංචිලා තමයි ට්‍රම්ප් මහත්තයා කෝල් කරේ. කතා කරලා කිව්වා පිස්සු නටන්න එපා. දැන් පොඩ්ඩක් පාඩුවේ ඉන්නවා. මුළු ලෝකෙටම තමසට විරුද්ධව නින්නේ.
2: ඔව්.
0: එහෙනම්
2: මං හින්දානේ බේරලා ඉන්නේ.
0: ඊශ්‍රායලයේ මුළු ලෝකෙම වෛරය නේද? වෛරයට පත් වෙන දැනට වැඩ කරන්න එපා. ඉතින් ඒ නිසා මේ ඊට පස්සේ මේ කතාවෙන් පස්සේ ෆෝන් එක දිබ්බට පස්සේ ආයි කෝල් කළා. නෙතන්‍යාහු මහත්තයා ආරක්ෂා අංශවල කව ගහන්න එපා. පොඩි ඉන්න අර ලොක්කට තරහ ගිහිල්ලා ඉන්නේ. ඇත්තටම කියනවා
2: තරහ ගිහින් ඉන්නේ.
0: ඔව්. ඊශ්‍රායලේ පාලනය කරන්නේ ඇමරිකාව වගේ එකක් නේ දැන් නේද? බැලූ බැලුනට පේන්න තියෙන්නේ.
2: ඔව්. නැත්නම් ඔහොම කතා කරන්නේ.
0: දැන් බලන්න ඊශ්‍රායලේ ලෙබනන් වලට ගහන අතරේ ඇමරිකාව ඉරානෙ එක්ක සාම සාකච්ඡාවකුත් තියෙනවා. මේ ඔක්කොම එක්ක පොඩි පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා.
2: හරි.
0: ඒ කියන්නේ සීතල යුද්ධයක් මේ දෙන්න අතර තියෙනවා.
2: තියෙනවා
0: තියෙනවා. දැන් යාළුවෝ තමයි. යාළුවෝ වුණාට ඉතින් කියන දේ අහන්න නැති වෙනකොට ට්‍රම්ප් මහත්තයා කැමති නැහැ.
2: ඔව්.
0: මොකද ලෝකෙම බලපෑම අවසානයේ විල්ලා ට්‍රම්ප් මහත්තයා ළඟ නතර වෙයි. හැමෝම කියන්නේ ට්‍රම්ප් දැන් අපි
2: මේ ට්‍රම්ප් තමයි මේ ඔක්කොටම වග කියන්න ඕනේ.
0: මෙහෙ තෙල් මිල ඉහළ ගියාම අපි මෙහි ඉඳන් බයින ට්‍රම්ප් අර ඒගොල් අර හැමනි කියන්නේ ලංකාවේ සාමාන්‍ය ග්‍රාමීය නේද? ඔබ ජීවත් වෙන මිනිස්සු කෙලින්ම ඇමරිකාවට ඇගිල්ල දික් කරන්.
2: බයින්නේ.
0: ඉරානයේ ඇමරිකාවයි එහෙම නැත්නම් ඊශ්‍රායලයි. ඉතින් ඇත්ත ඉතින් මේ මිනිස්සුගේ account එකට තමයි වැටෙන්නේ. කවුරු හරි මොකක් හරි පිස්සුවක් නැටුවම නේද?
2: ලොකුම පුටුවට තමයි ඒකේ ලොකුම බලපෑම තියෙන්නේ.
0: ඉතින් එයා ඊට පස්සේ social media වල ගිහලා යගේ ට්‍රොත් එකේ මේ පොඩි සටහනක් තිබ්බා. මේ නෙතන්‍යාහු ප්‍රහාරය නතර කරා. ආපසු එයාගේ හමුදාව හැරෙව්වා. ඉතින් හිස්පුල් එකත් නතර කරන්න එක කරගන්නවා. ඒ නිසා ඒ ගැන ලෝකෙ ඉස්සරහට එහෙම අවුලක් කරගන්න එපා කියලා. කොහොම හරි මේක ප්‍රකට පුවත්සේවයක් වාර්තා කරලා තිබුණා. මේ සිදුවීම ට්‍රම්ප්ට තරහ ගිහිල්ලා ට්‍රම්ප් හොඳටම නෙතන්‍යාහුට බැන්නා කියලා.
2: ඕකේ.
0: ඉතින් ලෝක දේශපාලනේ එහෙම තමයි තියෙන්නේ. ඇත්තටම පෙගුණට යාළුවෝ වගේ වුණාට මේගොල්ලෝ අතරත් මේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. එහෙම නැතුව බැහැනේ. ඉතින් වරදක් කරනවා නම් ඉක්මනට හදිස්සියේ නේද?
2: ඔව්. තීරණ ගන්න ඕනේ ඉතින් ওই විදියට. ඒකට නායකයෝ පත් කරලා ඉන්නේ නේ. අනේ නිසයි මේ වකාට කාටත් හොඳ පාඩම්.
0: අපි ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරලා යමු.
2: හරි. අපි ඩීප් ටෙක් සෝලා එක කිව්වා ඔබේ විදුලි බිල ඉතුරු කරගන්න විදිහ ගැන. දැන් ඩීප් ටෙක් ටීම් එක සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔබ දන්නවා මෙයාගේ නවතම ශාඛාවක් අනුරාධපුරයේදී විවෘත වුණා පහුගිය 29 වැනිදා. ඉතින් ශ්‍රාවස්තිපුර හොග්ගමුව කියන තැන තමයි ඩීප් ටෙක් නවතම ශාඛාව තියෙන්නේ. ඔබේ ජල පොම්ප, සූර්ය බල ශක්ති සහ ස්මාර්ට් කෘෂිකාර්මික අවශ්‍යතා දැන් එකම තැනකින් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අනුරාධපුර වගේ කෘෂිකාර්මික පැත්තක ඔබට ඕන කරන ඔන්න ඒ දේවල් ටික ඩීප් ටෙක් එක කතා බහ කරගන්න. සෝලා එකකට යනවා නම් මෙන්න මේ නම්බර එකට කතා කරන්න 071 711 711 1 071 711 711 1.

අටයි විනාඩි 46 ලස්සන සින්දුවක් අපි ඇහුවේ චන්දන චන්දනයගේ සින්දුව. මේ සින්දුව ලිව්වේ චන්දුල චන්දුල අපේ චන්දුල වෙළඳවීමනේ අධිපතිතුමා ලියපු සින්දුව. එතුමාගේ ඊයේ බර්ත්ඩේ එකනේ. අමතකුණානේ මට විශ්යකක්වත් දාන්න කොහෙද ඉතින්. හරි අපි මේ මම අහම්බෙන් වගේ අද දැක්කේ මේ Facebook එකේ ලස්සන සින්දුවක් එතුමා තිලිය වෙච්ච එයාගේ අත්දැකීමක් තමයි අවසානයේ ලස්සන සින්දුවක් බවට පත් වුනේ. අටයි විනාඩි 47යි.

0: අටයි විනාඩි පනහයි.
1: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: අම්ලිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්ලිතා.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

උදේටයි විනාඩි 54යි උදේ 9 වෙනකම් විනාඩි 6ක් තියෙනවා මේ පැයෙන් ඊළඟ පැයට යන්න කලින් මතක් කරන්න ඕනේ පළවත නිෂ්පාදන ඔය අවුට්ලට් වලින් ගන්න කිරියා ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට ලංකාවේ අපිට වග කීර නිෂ්පාදන බවට පත් වෙලා තියෙන්නේ පළවත නිෂ්පාදන ඉතින් එතනින් එහාට නේද අපි ආයි හිතන්න දෙයක් නැහැ කෘතිම වර්ණක රසකාරක කිසිම දෙයක් අඩංගු නැතුව කිරිවිටි පැකට් එකක් ගන්නවා නම් ස්වභාවික කිරි රසයත් එක්ක පළවත කියන නමින් තමයි ගන්න තියෙන්නේ ඒ වගේම විජේ නිෂ්පාදන කෑම රස කරන මේ පැයදී අපි එතකොට විජය කියලා කියපු ගමන් ආට මතක් වෙන්න ඕනේ කුළුබඩු නිෂ්පාදනේ කුළුබඩු විතරක් නෙමෙයි තවත් ඕන තරම් නිෂ්පාදන තියෙනවා දැන් අපි කියන්නේ හැමදෙස්සෙම මතක් කරනවා පපඩම් පැකට් එකේ ඉඳලා ලුණු පැකට් එකේ ඉඳලා හැමදේම විජය කියන නිවසින් ගන්න පුළුවන් කමක් තියෙනවා මහජන සම්පත ගැන මතක් කරොත් මහජන සම්පතට ආ වියදම් කරන රුපියලක් හරි ගාණක් ලංකාවේ විශේෂම අරමුදල් රැසක් වෙනුවෙන් සමාජ ආරක්ෂණ අරමුදල රණවිරු සේවා අරමුදල ඊට පස්සේ තව හැම එකක්ම යටිදල පහසුකම් සම්බන්ධ වෙන පුළුවන් සෞඛ්‍ය මේ හැම එකටම ආදර දායකත්වයක් එක්තරා විදිකින් ගත්තම ඔයාලට රුපියල් 40ක් වියදම් කරලා ගන්න පුළුවන් ටිකට් එකේ ඒ දිනුමේ වාසනාව විතරක් නෙමෙයි තව ගොඩාක් දේවල් ඔයාලට මහජන සම්පත මේ මිලදී ගැනීම හරහා රටේ සංවර්ධනයට දායක වෙන්න අවස්ථාවක් දීලා තියෙනවා අපි එහෙනම් මේ සින්දුවත් එක්ක ඊළඟ පැයට යන්නේ ඊළඟ පැයදී අපි ආයි හම්බෙලා කතා කරමු 8යි විනාඩි 56යි

0: වෙලාව පෙරවරුණ අවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ප්‍රදේශ රැසකට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවෙ හැකි බව කාලුගර විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර සහ සබරගම පළාත් මෙන්ම ගාල්ල, බාතර, මහනුවර සහ නොරිලිය දිස්ත්‍රික්ද ඒ අතර වෙනවා. දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 50ක තද සුළං ඇතිවෙ හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ. මුහුද ආශ්‍රිත සුළඟේ වේගයද ඉහළ යාමේ හැකියාව පවතිනවා. මුලදී සිට කංකසන්තුරේ බණ්ඩාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ක් පමණ විය හැකි බවයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම ප්‍රදේශවල දීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස බලධාරීන් ඉල්ලීමක්ද කළා. ඇමරිකාව ඉරානයේ කේශ්මි දූපතට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ස්වැඩ් ආරක්ෂක වැඩපිළිවෙලක් ලෙස බෙහෙවුම සිදු කළ බවයි ඔවුන් පවසන්නේ. ඉරාන වරායක් වෙත යාත්‍රා කරමින් තිබූ නෞකාවක් වැළැක්වීමටද ඇමරිකාව පීවර කර තිබෙනවා. ඊට ප්‍රතිචාර ලෙස ඇමරිකා ඉලක්කවලට ඩ්‍රෝන් සහ මිසල ප්‍රහාර එල්ල කළ බවයි ඉරාන වාර්තා පෙන්වා දුන්නේ. මිලක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5 93.7 ලක්කඩ රේඩියෝ ITN.
1: Good morning. උදේ 9:00 විනාඩි 4යි දැන් වෙලාව.

0: good morning උදේ 9යි විනාඩි 8යි වෙලාව.
1: අපේ අලුත් නායකත්වයේ යටතේ කොහොමද දැන් තත්ත්වේ?
0: ඔයාගෙන් මොකද්ද
1: අලුත් නායකත්වයේ යටතේ කොහොමද දැන්?
0: කොහේ අලුත් නායකත්වයේ?
1: ක්‍රිකට් වල කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයේ නුතුව අපි බටේර ඉන්දියාවේ කොදෙව් සංචාරය ආරම්භ කළා තියෙන්නේ.
0: හරි.
1: ඉතින් මේ පාර පැතුම නැද්ද මන්දා? පැතුම ඉන්නවා. පැතුම ගියාද?
0: මන් දන්නේ.
1: අද රාත්‍රී 8ට පළවෙනි මැච් එක. හරි. එතකොට කුසල් මින්ඩිස්ගේ නායකත්වයෙන් තමයි එන්නේ. මාස 3කට අධික කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරඟ ඉඩෝරේකට අපි අහුවෙලා හිටියේ.
0: ඔව්.
1: මැච් තිබ්බනේ. IPL PSL ගගා හිටියනේ. ජමයිකාවේ සබීනා පාක් වල තමයි අද මැච් එක තියෙන්නේ.
0: කොහේ?
1: සබීනා පාක්. බටේරින්දේ කොදෙව්වල.
0: රයිට්.
1: එතකොට එක් දින තරඟ 17කට නායකත්වය දීලා තියෙනවා. මේ කවුද? කවුද?
0: අරයා.
1: කවුද?
0: අරයා අරයා.
1: ඉන්නකො කියන්න. ශ්‍රී ලංකා පිලා අද තරඟ බිමට එන්නේ නායකත්වයේ සහ උපනායකත්වයේ වෙනස්කම් ගොඩක් දෙකක් එක්ක. යනු කුසල් මෙන්ඩිස් සහ කමිදු මෙන්ඩිස්. නායකයා සහ උපනායකයා. ඉතින් 2023 පළවෙනි වතාවට ක්‍රිකට් නායකත්වයට පත් වෙන්නේ කුසල් මෙන්ඩිස්. එක් දින තරඟ 17කට මේ වෙනකන් නායකත්වය දීලා තියෙනවා. ඒ කියන්නේ නිත්‍ය නායකයා නෙමෙයි අර කවුරු හරි ටිකක් අසනීප වුණාම ආබාධ වුණාම අර ඒ වගේ.
0: ඔව්.
1: හරි. කොහොම නමුත් කුසල් කොදෙව්වන්ට රීව එක් දින පිළ මෙහෙවන පළවෙනි අවස්ථාව. ෂයි හෝප් තමයි කොදෙව් පිළේ නායකයා. ෂයි හෝප්. එතකොට බලමු කොහොම වෙයිද කියලා. මේ එයාගේ නායකත්වය ලැබුණේ ගැන සතුටුයි කියලා.
0: හරි.
1: කලින් නායකත්වය දරලා තියෙනවා. ඉතින් අපේ අලුත් කාර්ය මණ්ඩලයක් ඉන්නේ. ඉතින් අලුත් ඔක්කොම අලුත් වෙලා තියෙන්නේ. සිස්ටම් චේන්ජ් වෙලා තියෙන්නේ.
0: ඕකේ.
1: අපිට වැඩක් නැහැ ඒවා. අපිට ඕනේ මැච් දිනන්න.
0: හරි. ඉතින් හරි මැටියෙන් හරි මැච් එක දිනන්නයි ඕනේ.
1: මැච් දිනන්නයි ඕනේ. ඉතින් බලමු කොහොම වෙයිද කියලා. මොකද බටේරින්දේ කොදෙව්ව කියලා කියන්නේ ලේසිපාසු කොල්ලෝ නෙවෙයි.
0: නැත්තම්
1: මේ වෙලාවේ ක්‍රිකට් පිටියේ ඉන්න වේගවත්ම ක්‍රීඩකයෝ ටික ගොඩක් අය ඉන්නේ මේ ටීම් එකේ. ෂායි හෝප්ලෙන් පටන් ගත්තම හෙඩ්මේර්ලා, ඊට පස්සේ හෝල්ඩර්, ඊට පස්සේ තව කවුද? රොමෙන් පාවෙල්ලා, ඊට පස්සේ අල්ෂාරි ජෝසප්ලා වගේ ගොඩක් අය ඉන්නවා. මේ කවුද මේ මෙතන මේ අරයා කවුද මේ ක්‍රිස් ගෙල් නෑනේ මෙයානේ මේ රොස්ටන් චේස් ඒගොල්ලු දක්ෂ ක්‍රීඩකය තුන් ඉරියව්
0: රයිට්
1: ඉතින් අපෙත් ඉන්නවා හොඳ
0: කල්ලියක් දසුන් ශානකලා නේද
1: දසුන් ඉන්නවද
0: මේ නැද්ද
1: දසුන් නෑනේ
0: දසුන් නැද්ද
1: කවිදු මෙන් නායකයා කුසල්නේ
0: ඊට
1: පස්සේ කමිදු ඉන්නවා
0: හරි
1: පැතුම ඉන්නවා පමන්ටවත් නායක ඉන්නවා ජනිත් ලියරගේ චරියා ඉන්නවා මිලාන් ඉන්නවා වනිය ඉන්නවා දුනිය ඉන්නවා මයිය ඉන්නවා චමීරය ඉන්නවා එහෙමනි කියන්නේ දිල්ෂාන් මල්සංක
0: ඉන්නවා
1: ඒෂාන් මාලිංග ඉන්නවා අසිත ඉන්නවා ප්‍රමෝද් මාෂාන් ඉන්නවා දසුන් ගෙදර
0: ඉන්නවා
1: මේ පාර දසුන් නෑ හොඳේ මේ බල මොකද වෙන්නේ කියලා අද රෑ 8ට මැච් එක බලන්න ලෑස්ති වෙන්න
0: ඕකේ
1: යාළුවන්ට කෝල් එකක් දෙන්න
0: මොකටද
1: මැච් එක බලන්න එකට මීට් වෙන්න
0: ඒ වන අවශ්‍යයි

0: අමෘත තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: උදේ 9යි විනාඩි 18යි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
0: ටේකියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ජුනි 3 වනදා උදෑසන 7 සිට බෝමිලිය ජාතික පාසලේදී.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය.
1: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටේක්යා සුරකිමු මගතොට.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
1: Live beat it mix winner.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග් එකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි

0: ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්
1: කොහොමද ඩොක්ටර්?
2: යාද සුන්නද?
1: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපිරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
3: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu
3: sama anugrahaya
4: rasayenut ihala gunayenut ihala vijaya tose mishraneya
3: vijaya products ape rasaya rate samata
4: 9:22 දැන් වෙලාව.
5: මෙන්න මේ ගුලිය බීලා වතුර ටිකක් බොන්න.
6: ගුලිය බීලා
5: ගුලිය කටේ දාගෙන.
4: මොකටද මේ?
5: ඔය අපි සාමාන්‍යයෙන් කියනනේ මාර ගුලි තමයි මේගොල්ලෝ අඹරන්නේ කියලා.
4: ඔව්.
5: එහෙමත් තින්නව ඈ. ඒ දැන් පරිස්සම් වෙන්න
4: ඕනේ.
5: එක එක ගුලි එක එක කාලෙට එනවා. ඔය ඡන්ද කාලෙට අපි කියන්නේ.
4: හා.
5: කොහොමද අඹරපු ගුලිය? හා.
4: හරි.
5: ඒ වගේ නෙමෙයි ක්‍රිමිරාජ කරල් ගුලි කියලා කියන්නේ
4: මේක බඩේ අමාරුවට ඒ වගේම ලදරු පණු රෝගවලට ෂණික සුවයක් අරගෙන එන හොඳම ආයුර්වේද ඖෂධයක්. ඉතින් දශක 7ක ජනතා ප්‍රසාදයත් එක්ක ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ඔබේ අතට පත් වෙනවා. ඉතින් වැඩිදුර විස්තර දැනගන්න 011-2753-889 කියන නම්බරකට කෝල් එකක් දෙන්න.
5: ඒ වගේම මේ පැල්ලත්ත නිෂ්පාදන ගැන කියනකොට පැල්ලත්ත අවුට්ලට් ගැන අපි ඉස්සර කතා කරේ. දැන් ලංකාව පුරාම ඕනම තැනකින් ගන්න පුළුවන් බෙදා හැරීම් ජාලය පුළුල්. ඉල්ලුම වැඩි, සැපයුම අඩුවක් නෑ. ඕනම වෙලාවක කිරිපිටි මිලේ වෙනසක් නෑ කියලා කියන්නේ වැඩි කරන්නේ නෑ. වය වෙන්න එපා. කරන්ට් එක, ජලය, පිටරට කිරිපිටි, පොල් ගෙඩිය, හාල් කිලෝ එක, පරිප්පු නේද? ඔය මොනවා වැඩි වුණත් පැල්ලත්ත කිරිපිටි පැකට් එක වැඩි වෙන්නේ නෑ.
4: අන්නේ කයි අපි ඔබට කියන්නේ අපේ රටේ දේශීය නිෂ්පාදන වලට හුරු වෙන්න කියලා. අපි පැල්වත්ත නිෂ්පාදන ගන්න පුළුවන් අවුට්ලට් ගැන කියන්නම්. නුගේගොඩ ස්ටැන්ලි තිලක රත්නමාවත, ගාලුපාර කොළුපිටි, අරංගල හන්දිය මාළඹේ, පැල්වත්ත හන්දිය බත්තර මුල්ලේ වගේම අනුරාධපුර මරදන් කඩවල.

0: නවය විනාඩි 27යි. කඩුවෙලට ගිහිල්ලා අපි දකුණට හැරිලා කිලෝමීටර 3ක් විතර ඉස්සරහට යනකොට අපි නම් වෙනවා බෝමිරිය ජාතික පාසල්.
1: අහහ ඔලේ පැත්තේනේ.
0: අපේ පැත්තේ අපේ ඉස්සර අපේ ඉස්කෝලේ ඒගොල්ලේ ඉස්කෝලේ තමයි වොලිබෝල් මැච් වලදී දරුණු සටන් තියෙන්නේ.
1: ඔයාලා කනවා.
0: අපි කනවා. අපු මැච් එකත් කාලේ ගෙදර යනකොට මග දික් කනවා.
1: මග දික් කනවා.
0: බෝමිරිය ජාතික පාසල
1: මේ ප්‍රදේශ සුරැකිමු මඟතොට වැඩසටහන පවත්වන. ඉතින් අපි කිව්වනේ උදේ ගිහන සම්බන්ධ කරගෙන විස්තර දැනගන්න ලෑස්ති කියලා. අද ටේක් කියා තියෙන්නේ අර කියපු විදියට බෝමරිය ජාතික පාසලේ. අයබෝන් ගිහන් සුබදාසන කොහොමද විස්තර? අයබෝන්
0: ගීත් තිෂේර
1: ගිහන් ගීත් තිෂේර
0: ඇහෙනවද? ගීත් දුරකතනේ හිටියනේ.
1: ඒකනේ මේ හිටියනේ දැන් මේ වෙලාව.
0: මේ මනුස්සයර මොකද මම අපේ ඉස්කෝලෙන්වත් ඇවිල්ලා
1: පාර දීලාද? අපි බලමු අපි නැවතතාවක් සම්බන්ධ කරගන්න උත්සාහ කරමින් ඉන්නේ නේ.
0: ඔව් ටේක් කෑ වැඩසටහන අපි මේ දෙවන අදීර යටතේ ක්‍රියාත්මක වෙන්නේ. පහුගිය සතිය අපි මේකේ පළමු වැඩසටහන දේවාලිකා විද්‍යාලයෙන් ආරම්භ කරේ. ඉතින් ඕන මතකයි පළවෙනි අදීරේ වැඩසටහන් ගණනාවක් දීපපියත්තව කරා පාසල් ගණනාවක් විශේෂම පාසල් සියක සහභාගීත්වයෙන් අධ්‍යාපන කලාප විදියට ගත්තත් දවන්ත කලාප ප්‍රමාණයක් ආවරණය කරන්න අපිට පුළුවන්කමක් ලැබුණා. ඉතින් අපි මේ දෙවන අදීරේ යලි උත්සාහ කරමින් ඉන්නේ. කොහොමාරි මේ පණිවිඩය යන්න ඕනේ. දැන් පහුගිය දවස් කීපෙදී වෙසක් උත්සවයේ මේ දවස් දෙක තුනේදීත් වැඩි රියානතුරු ප්‍රමාණයක් අපේ රටේ වාර්තා වෙලා තිබුණා.
1: ඉතින් අපි මේ සම්බන්ධව තමයි දැනුවත් කරේ ඔබට පහුගිය දවස් ටිකේ. මම හිතන්නේ ගියන් ඉන්නවා අපිත් එක්ක දුරකතනේ.
0: ගියන් ඇහෙනවද ගියන් වාට?
1: මම හිතන්නේ දුරකතන වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නේ. හරි කමක් නැහැ. දැන් අද බෝමිරිය ජාතික පාසල කේන්ද්‍ර කරගෙන තමයි ටේක් කෑ වැඩසටහන පැවැත්වෙන්නේ. වගේම නමවෙනිදා මේගමුවට එනවා, මේගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයට. ඒ වගේම දහවෙනිදා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ තමයි ටේක් කෑ වැඩසටහන පැවැත්වෙන්නේ. ඉතින් ඉදිරියට ඔබේ දරුවගේ පාසලටත් ටේක් කෑ සුරැකිමු මගතොට මේ වැඩසටහන අරගෙන එන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා. විශේෂම මාර්ගයේදී කොහොමද අපි හැසිරෙන්න ඕන කියන පණිවිඩේ අපි පාසලෙන් දරුවට උගන්වනවා. දරුවෝ ගෙවල් වලට ඇවිල්ලා ඔබටත් කියලා දෙයි.

0: උදේ 9 විනාඩි 33යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
0: හරි, අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ වැතට ගිහින් ගමු. ඔබ ඊයේ ගත්ත ටිකට් පත්වල ප්‍රතිඵල ටික මතක් කරන්න යන්නේ. මහජන සම්පත 6206 වෙනි දිනුම් වාරය ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය M, ජය අංක අංක 6, අංක 2, අංක 5, අංක 6 නැත්නම් අංක 6 සහ අංක 7. ගොවිසත M අක්ෂරයත් එක්ක අංක 5, අංක 47, අංක 60 සහ අංක 68. මෙගා පවර් D අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 2, ජය අංක අංක 22, අංක 35, අංක 65 සහ අංක 77. ධන නිදානයේ I අක්ෂරයත් එක්ක අංක 30 නවය, අංක 51, අංක 59 සහ අංක 75. හඳහන කුඹ ලග්නයත් එක්ක අංක 1, අංක 24, අංක 33 සහ අංක 37. අද සම්පත M අක්ෂරයත් එක්ක අංක 5, අංක 6, නැවතත් අංක 6 සහ අංක 7. NLB ජය R අක්ෂරයත් එක්ක අංක 3, අංක 5, අංක 6 සහ අංක 2. සුබ දවසක්. වෘෂභ ලග්නයේ ජයග්‍රහී ලග්නය වෙනවා. ජය අංක අංක 14, අංක 28 සහ අංක 40යි. ඔබට වාසනාව ගේන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලෙන්.

0: නවයයි විනාඩි 38යි වෙලාව.
1: අපි මේ හැමදාම කතා කරනවා අපේ රට දුප්පත්ය නේද?
0: සංවර්ධනය වෙමින් පවතිනවා තවම.
1: ඔය දුප්පත්මාවේ භාවය මයින දර්ශක තියෙනවනේ. දිලිදු භවයේ දර්ශකය. ඔවේ උඩම අපි ලිස්ට් වල සෑම අවුරුද්දකම හිටපු රටක්. දැන් බලන්න මේ අවුරුදු 70ක් ගිහිල්ලා තාමත් රටෙන් පහෙන් එකක් දුප්පත්. අද මේ පත්තරේ තිබුණ ආටිකල් එකකින් මම මේ කියන්නේ.
0: හරි.
1: ඒ කියන්නේ දශක 7කට පස්සේ සමස්ත ජනතාවකෙන් 22%කට ආසන්න පිරිසක් තවමත් දිලිඳු භාවයෙන් පසු වෙනවා කියලායි කියන්නේ. එතකොට දිලිඳු භව කියලා කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පවරා දීමක් වගේ හරියට. අර කතාවට කියන ඔබ දුප්පතෙක් වෙලා ඉපදින්න පුළුවන්.
0: හැබැයි දුප්පතෙක් වෙලා මැරෙනවා නම් ඒක ඔබේ වරදක්.
1: ඒක ඔබේ ප්‍රශ්නයක් කියලා. ඉතින් ඇත්ත ඒක ඔබේ ප්‍රශ්නිකුත් තමයි. ඒක රටේ ප්‍රශ්නයක්.
0: අහහ.
1: මේවට වග කියන්න ඕනේ හැමෝම. අර අපි කතා කරනවානේ 76 අවුරුද්දක සාපයක් ගැන.
0: ඔව්.
1: ඒ කියන කාරණාවේදී මේ කියන කාරණාවට යම් සාධාරණයක් තියෙනවා. අවුරුදු 70ක් ගිහිල්ලා තාම රටෙන් පහෙන් එකක් දුප්පත්.
0: ඔව්.
1: හැබැයි පහෙන් හතරක් දුප්පත් නැහැ.
0: නැහැ.
1: ඒ පොසිටිව් ගැල්ලත් පේන්න
0: ඕනේ. ඒකත් අපි අල්ලගන්න පෙ.
1: ඔව් අල්ලගන්නේ නැට්ටෙන්නේ.
0: ඔව්.
1: එහෙම නැතුව ගත්තා. හරි. කොහොම නමුත් මේ පෞගිය කාලවලත් සංවර්ධන චක්‍රය ඔය දිලිඳු දර්ශකය ඔයගේ ගොඩාක් දල ජාතික ආදායම දල
0: ජාතිෂ්පාදන
1: හැබැයි එහෙම තිබ්බට අපි දුප්පත් රටක් තාම දුප්පත් රටක් ඒ නිසා තමයි මේ ආර්ථික අර්බුදයේ වෙලාවෙත් අපිට මේක හරියට කළමනාකරණය
0: කරන්න අපි අල්ලන් ඉන්නවනේ
1: අල්ලන් ඉතින් අපි හැමදාම ඉතින් අල්ලන් ඉන්නවනේ නේද
0: ඒකමද
1: ඉතින් මේ කොහොම නමුත් මෙතනින් ගොඩේ ඉන්න තමයි හැම වෙලාවෙම අපිට නේද සැලසුමක් තියෙන්න ඕනේ. නිකාං හිටියට එහෙම වෙන්නේ නැහැ. අපි රටේ පුරවැසි විදියට අපි try කරන්න ඕනේ.
0: උත්සාහ කරන්න ඕනේ. නිෂ්පාදන පිරිවැය වැඩි කරගන්න ඕනේ.
1: මොකද්ද?
0: බර වැඩි දේ වචනේ. නිෂ්පාදන වැඩි කරගන්න ඕනේ රට තුලම.
1: ඔව්. ඉතින් මේ කොමාරිය ආයෝජනය කරන්න සල්ලි කීයක් හරි අතට හම්බෙන වෙලාවක හොඳ තැනක හොඳ විදියට ඔයා ව්‍යවසායක මානසිකත්වයක තියෙන කෙනෙක් නම් ඔයාට හොඳ තැනක් තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එහෙම නැත්නම් ඩෝම මැෂින් එක ස්ටීම් බට්ටා කලර් සෝටර් එක
0: හරි තව ගොඩාක් දේවල් තියෙනවා ගෙදර ඉඳන්ම දැන් බිස්නස් එකක් පටන් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එක සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව තියෙනවා අර කියපු විදිහට සල්ලි කීයක් හරි එකතු කරන් ඉන්නවා නම් හරි තැනක ඉන්වෙස්ට් කරන්න වෙනුවෙන් තමයි මාක්ස් පෙන් ගැන අපි ඔබට කියන්නේ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියන්නේ වැඩි විස්තර දැනගන්න පුළුවන් 011779 579 කියනකට කතා කරලා වැඩි විස්තර දැන කියා ගන්න.
1: ඒ වගේ මෙතනදි මතක් කරමු අපි ලංකාවේ විශේෂම විදේශ විනිමය ගේන නේද අපනයන ආදායම වැඩි කරන තැනක් තමයි කොළුබඩු කියලා
0: කියන්නේ.
1: ඉස්සර නම් අපි තේ පොල් රබර් කුරුඳු කෝපි ඔක්කොම යවුවා.
0: හරි.
1: දැන් අපි පොල් මෙහෙට ගේනවා.
0: ඔව් ඒක වෙනම
1: කතාවක්.
0: තේත් ඉඳලා ගමන් එනවා.
1: තේත් සමහර රටවලට යවනවා.
0: හරි.
1: රබර් වලට වෙච්ච දෙයක් නැහැ. තාමත් යම් මට්ටමකින් තියෙනවා.
0: හැබැයි අර ටික යවනවනේ.
1: කොළුබඩු වලට නේද?
0: ඉල්ලුම තියෙනවා.
1: ඔව් බලන්න දැන් මිරිස් කුරු ටිකට කුරුඳු ටිකට කහ ටිකට
0: ගොර කටික
1: ගම්බිරිස් ටික කහත් ගෙනාවට මතකයි කාලේ කරා
0: ගෙනාවගෙන
1: හරි
0: මතකයි
1: කොහොම හරි ලංකාවේ කුළුබඩු වලට ලෝකේ තියෙන පිළිගැනීම තවදුරටත් තහවුරු කරනවා විජය නිෂ්පාදන කියන නමින්
0: අන්න ඒ නිසායි අපි ඔබට කියන්නේ කැම ටික රස කරගන්න අපේ රසය රටේ සැමට බෙදෙන ඒ වගේම ජාත්‍යන්තර වෙළඳපොළටත් මේ රස බෙදෙන විජය නිෂ්පාදනම ඔබත් තෝරගන්න

0: උදේ 9:46.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176779579.
2: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
3: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කෝර අමෘතා.
5: ලකාණ්ඩ රේඩියෝ ITN.
6: තැන් දෙන්න විදියක් නැහැ.
0: දැන් දෙන්න විදියක් නැහැ. දැන් මයික් ඔන් කරලා තියෙනවා.
6: මයික් ඔන් කරලා නේ තියෙන්නේ.
0: ඔව් දැන් මයික් ඔන් අපි කතා කරනවා. දැන් ලයිව්.
6: අපි ෂේරර ගත්ත කෝල් එක.
0: ගත්ත ආන්සර් කරේ නැහැ.
6: ඕක මිශ්‍ර පාසලක් ඔනේ.
0: ඈ.
6: දැන් යා බිසීලු. යව්වේ වෙන වැඩකට.
0: දැන් දිසිලු මෙතන.
6: අද මේ භූමිරේ ජාතික පාසලේ තියෙන්නේ.
0: හරි.
6: ටේක් කෙයා වැඩසටහනේ අද මේ කියන්නේ මේ දෙවන අදීරේ ඊළඟ අවස්ථාව. ඉතින් භූමිරියවට පාසල් ගණනාවක දූ දරුවන් අද දවසේ ITN එවැගේම ශ්‍රී ලංකා පොලිසිය නේද ජනාධිපති කාර්යාලය ඔව් මේ සියලු දෙනාගේ සම්බන්ධීකරණය මේ කටයුතු ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තියෙනවා.
0: හරි අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන ඔබට අපිත් එක්ක ඉන්න අනුග්‍රහක බවතුන් අතර පැල්වත් නිෂ්පාදන ගැන අපි කලින් කිව්වා ඔබට පැල්වත් නිෂ්පාදන ටික ළඟම තියෙන අවුට්ලට් එකෙන් ගන්න පුළුවන් කියලා. නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත ගාලුපාර කොල්ලුපිටිය අරංගල හන්දිය මාළඹේ පැල්වත් හන්දිය බත්තරමුල්ල සහ අනුරාධපුර මරදන් කඩවල මේ කියන තැන්වලදී අවශ්‍ය කරන සියලුම ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික ඔයාලට මිලදී ගන්න අවස්ථාව තියෙනවා.
6: එහෙමනම් අපි හද දවසට වැඩ ඉවර කරන්න ලෑස්ති වෙන්නේ. අද රෑට මැච් එක, රෑ 8ට මැච් එක. බලන්න අපේ අලුත් ටීම් එක අලුත්
0: නායකත්වයේ යටතේ ක්‍රියාත්මක වෙන.
6: ඔව් පරිවර්තන කමිටුවත් අලුත් වෙලා.
0: බින්දුවට එයිද?
6: නෑ. එහෙම තමයි පොසිටිව් එකම අපි.
0: ඕකේ.
6: මේ සියලු උත්සාහයන් මේ වෑයම
0: රජ වෙන්න නෙවෙයි. මැච් එකක් දිනා ගන්න.
6: ගියෙන්න.
0: සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN
5: පහේ ළමයි
6: සන්තුෂ් මල්ලි හොඳ අම්ම කෙනෙක් වෙන හැටි ඉගෙනනවා තාත්තේ ඔයාට කියන්න දරු සෙනෙහස කියන දේ අම්ම කෙනෙක්ට දැනුනම හැමදේම අත්හරින්න පුළුවන්
7: මොකද නේද ඔයා නිකන් ඔයා නෙමෙයි වගේ යන්නේ
8: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න
9: දැන්නම් මට තව මුකුත් වැඩ කියන්න එපා මරි කියනවද දැන්වත් ඔයා මාත් එක්ක තියෙන තරහ ඉවරයි කියලා
10: මල්ලි ඔය ප්‍රශ්න ටික කතා කරලා විසඳ ගන්න. දුව අපි යන්න නංගි එක්කගෙන එන්න.
7: ඈ අපි දෙන්නම එහෙම තනියම තියලා
8: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

0: 89.5 আর 89.7 লাখান্ড রেডিও ITN সেবা শ্রীলঙ্কা হান্ড
1: বেলাব পেরবেরু 10යි
2: বেলাব ওপ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: රැඳුම් නියෝග මත සිටින සැකකාරයෙකුගෙන් ලැබුණු තොරතුරු බත කිරියා විදෙකක් හා ජීවපතරම් සුවගත් බව පොලිසිය සඳහන් කළා. ඩුබයි රාජ්‍යයෙන් පිටුවහල් කළ ජාත්‍යන්තර රතු නිවෙද නිකුත් කර සිටි බොදිර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කලි සාමාජිකයෙකු රතුවාගෙන විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඔහුගෙන් ලැබුණු තොරතුරු අනුව බාදම්පිටිය ප්‍රදේශයේ සුසන්න භූමියක සංවා තිබූ විදේශක නිෂ්පාදිත පිස්තෝල අවියක් එම බැගසෙනයක් මිලිමීටර් 90 වර්ගයේ පතුරුම් හතරක් සහ මෙරට නිෂ්පාදිත මිලිමීටර් 90 වර්ගයේ උණ්ඩේ දිය හැකි ගිනි අවියක් ඇතුළු උපකරණ සොයාගෙන තිබෙනවා. දකුණු ලෙබනනයේ සිටින ඉශ්‍රායල් ආරක්ෂක ආංශ සාමාජිකයන්ට ප්‍රහාර 13ක් එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය සඳහන් කළා. ආරක්ෂක ආංශයේ කරාෂිව ස්ථාන සහ ඔවුන්ගේ යුද රථවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා. සිදුවී තිහාඩි පිළිබඳව නිශ්චිත තොරතුරු ලැබී නැහැ. ඊශ්‍රායලයේ පවසන්නේ හිස්බුල්ලා ඉලක්ක වෙතට අකණ්ඩව ප්‍රහාර එල්ල කරන බවයි. ගුවන් බෙහෙවුම්ද ඔවුන් ආරම්භ කර තිබෙනවා. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයකට ටැග් මෙගා පවර්

0: லக்காண்ட ரேடியோ ITN லக்காண்ட ஹார்ட் பீட். අයිබන් අයිබන් යාලුවනේ, හැමෝටම සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන ඔන්න අදත් හාඩ් බීට් අරගෙන ඉන්නේ. හැබැයි වෙනදා හෙන්න හඬ නෙවෙයි, ඒ හඬටත් කතා කරන්න ඕනේ. වාගේ හද ගැහෙන රිද්ම, එහෙමනත් නැත්නම් ඔයාගේ හදවතට කතා කරන හාඩ් බීට් පටන් ගන්න හදන වෙලාවේ මේ මට හිතුණ උදෙන්ම වෙන්දර මේ පුටුවේ ඉන්නේ කිනා කොහෙද කියලා හොයාගන්න. අපි අද දවසේ මේ ගිහාන් ගීත් ඉන්න දිහා හොයාගෙන යන්න හදන්නේ. මේ ගිහන් ඉන්නවද බෝමිරිය ජාතික පාසලේ? ඔබ දන්නවා ලංකාවේ ප්‍රමුඛ පෙළේ වැඩසටහන ටේකියා වැඩසටහනත් එක්ක ගිහන් ගීත රටවටේම යනවා. එහි තවත් නැවතුම් පොලක් අද දවසේ තියෙනවා බෝමිරිය ජාතික පාසලේ. ගිහන් අයිබෝන් සුබෝදෑසනක්.
1: අපි හද දවසේදී ඇවිල්ලින්නේ රනිල් කලින් සදහන් කරපු විදියට බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට ඇත්, ඒ වගේම ශ්‍රීචාවර්ධනපුර අධ්‍යාපන කලාපයට ඇත්, ඒ වගේම කඩුවෙල අධ්‍යාපන කොට්ටාසයට ඇත්. බෝමිරියේ ජාතික පාසල තමයි දැන් අපි රැඳිලා ඉන්නේ රනිල්. ඉතින් හද දවසේදී අපි ඇවිල්ලා ඉන්නේ ටේකියා සුරකිම මගතට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ දෙවන වැඩසටහන සඳහා. අපි අපට මතක ඇති ගිය වර්ෂයේදී සමස්ත දිවයිනේම පළාත් නවයම ආවරණය වන පරිදි අපි අධ්‍යාපන කලාප 55ක අතිසාර්ථක වැඩසටහන් 55ක් නිමාවට පත් කළා. ඉතින් එහි දෙවන අදියර අපි අදවසේදී මේ විදිහට බෝමිරිය ජාතික පාසලේදී දෙවන වැඩසටහන් විදිහට ආරම්භ කරනවා. පළමු වැඩසටහන ඔබට මතක ඇති කොළඹ දිස්ත්‍රික්කයේම කොළඹ අධ්‍යාපන කලාපයට ඇත් දේවි බාලිකා විද්‍යාලයේදී තමයි අපි ආරම්භ කළේ. ඉතින් හද දෙවන වැඩසටහන මේ විදිහට උදෑසන ආරම්භ කළා. රනිල්, මේ දුවා දරුවන්ට මාර්ගනතුරු සිදුවෙන්නේ කොහොමද? ඒවා ප්‍රායෝගිකව මේ දුවදරුවන්ට අත්දැකීම ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථාන පොලිසිය මගින් සංවිධානය කළ තුන මාර්ගාන්තර සංදර්ශනය පැවැත්වුණා. එහෙදී රනිල් ඔබට සඳහන් කළ යුතුයි, අපි මේ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ ජීවිත ගැන පවා නොතකමින් මේ රියානතුරු වලට ලක්වමින් මේ දුවදරුවන්ට මේ අත්දැකීම ලබා දෙන්න ඔවුන් නාට්‍යානුසාරයෙන් මෙය ඉදිරිපත් කරනු ලැබුණා මේ රථවාහන මාර්ගාන්තර සංදර්ශනය. ඉතින් මේ වැඩසටහන අතරතුරදී ඔවුන්ගෙන් තවත් දේශනයක් පැවැත්වුණා රථවාහන අන්තර් සම්බන්ධයෙන් මේ දුවදරුවන්ට දැනුවත් කිරීම සඳහා. එදින දැන් අද පළමු අදියර විදිහට තමයි මේ මාර්ගනතුරු රථවාහන අනතුරු සම්බන්ධයෙන් සිදුවන මේ මාර්ගනතුරු සංදර්ශනය පැවැත්වෙන්නේ. ඉන් අනතුරු මේ දුවදරුවන් අතවසදී බෝමිරිය ජාතික පාසලේ ශ්‍රවණාගාරයට කැඳවාගෙන යනවා. එහෙදී තවදුරටත් මේ දුවදරුවන්ට මාර්ගනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රායෝගික වගේම න්‍යායාත්මක දැනුම ලබා දීමට ශ්‍රී ලංකා පොලිසිය අපිත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන සඳහා කටයුතු කරනවා. ඒ වගේම තමයි අපි සමස්ත දිවයිනේම මේ වැඩසටහන් මාලාව පළාත් නවයම ආවරණය පරිදි ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සඳහා මූලිකත්වයෙන් කටයුතු කරන්නේ ක්‍රීම් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ඒ වගේම අපිත් එක්ක අත්වල බඳ ගන්නවා අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් අදවසේදීත් අපිත් එක්ක මේ වැඩසටහන සඳහා සහභාගී වෙනවා. ඉතින් මේ සිල් දිනාගේ සහභාගීත්වයෙන් යුතුව තමයි අපි ටේකියා සුරකිම මගතට වැඩසටහන් මාලාව අපි ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ. අපි නිරන්තරයෙන්ම සමාජය දැනුවත් කිරීම කටයුතු සිදු කළ යුතුයි. ඒ සඳහා සමාජය සිටින ප්‍රබලතම සමාජ සජීවීකාරකයන් වගේම නිර්මාණශීලීම සන්නිවේදකයන් වන්නේ මේ අපේ රටේ අනාගතය බාර ගන්නා වූ ආදරණීය පාසල් දුව දරුවන්. ඉතින් අපි ඔවුන්ව මූලිකව ඉලක්ක කරගෙන මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන්නේ. අපි තවත් දවසක තවත් පාසලකදී හමු වීමට නියමිතයි. ඉතින් අපි තවත් වෙලාවක තොරතුරු කියන සූදානම් රණි.
2: ඔව් අනිවාර්යෙන්, ඊළඟ පැයෙත් මං ඔබ අනිවාර්යෙන්ම සජීව සම්බන්ධ කරගන්න. මොකද්ද මේ කොහොමද මේ වැඩසටහන ඉස්සරහට ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ දැනගන්න ගියන් අපි දන්නවා දැන් අපි මේ දරුවන්ට මේ වැඩේ කරනවා උගන්වනවානේ. එතකොට හැබැයි ඒ අතරේ අපිට දිනපතා බොහෝම දුක් මුසු ප්‍රවෘත්ති අහන්න ලැබෙනවා. අපිට මතකයි 6 දෙනෙක් යට කරගෙන බීමත් රියදුරෙක් මේ දන්සල කුඩින් ගිය කතාවනේ. මේක දැන් ලංකාවේ මේ කියන්නේ වැඩිහිටි පරපුරට මේක කොටලා පොවන්න වෙනවා. ළමයි කොහොම හරි ළමයි ටිකවත් හදාගෙන මේක ඉස්සරහට රටේ රියානතුරු අඩු කරගන්න එක තමයි අපේ බලාපොරොත්තුව. බොහොම ස්තුතියි ගියන්. අපි කතා කරමු ආයෙත් කොළොස්සෙන් පැයදී කොහොමද වැඩි ඉස්සරහට සිද්ධ වෙන්නේ කියලා. ගියන් ගීති ශිරයි අපිත් එක්ක කතා කරේ. අපි ව්‍යාව බලමු. උදේ 10යි විනාඩි 14යි වෙලාව. ඒ අතරේ මට තව තියෙන මතක් කිරීමක් කරන්න. ඔයා අපිට ලස්සන සින්දුවක් ගන්න ඕන නම් මේ පැත්තට අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. අයිටින් මාධ්‍ය ජාලයේ 47 වෙනි සංවත්සරයේට සමගාමීව ග්‍රීන් ලෙජසි 2026 හරිත සත්කාරය ජූනි මාස 5 වෙනිදා දකුණු අධිවේගී මාර්ගයේදී ඔන්න පටන් ගන්නවා. ලා ෆිකෝ ශ්‍රී අත්වැල් බැඳගෙන වසර 47ක් කිරීමේ අභිමානවත් සාංවත්සරික සැමරුම් වැඩසටහන් මාලාවට සමගාමීව මතු පරපුර උදෙසා පරිසරය සුරක්ෂිත කිරීමේ ග්‍රීන් ලෙජසි 2026 විශේෂ ව්‍යාපෘතිය ඔන්න මේ ජූනි මාසේ 5 වෙනිදා ලෝක පරිසර දිනයේදී උදෑසනම ක්‍රියාත්මක කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. අධිවේගී මාර්ගයේ දෙපස පරිසරය සුරක්ෂිත කිරීමේ අරමුණු කරගත් මේ සුවිශේෂී හරිත ව්‍යාපෘතියත් එක්ක හරිත හෙටක් ෆෝ ග්‍රීන ටුමාරෝ තේමාවෙන් මෙරට වායුගෝලීය පිරිසිදුකම වැඩිවෙන නිරන්තරයෙන් කැපවෙන ලාෆ් ඉකෝස්ෆියර් ආයතනයේ නිල වශයෙන් අත්වල බැඳ ගන්නවා කියන එක තමයි අපිට පණිවිඩයක් විදිහට ඔයාලට කියන්න තියෙන්නේ. ඒ අනුව ජූලි මාසේ 5 වෙනිදා, ඒ කියන්නේ මේ මාසේ 5 වෙනිදා, හෙට දවසේ අනිද්දා උදේ 8ට දකුණු අධිවේගී මාර්ගය ආශ්‍රිතව මේ ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ කිරීමට තියෙනවා. එහිදී දකුණු අධිවේගී මාර්ග පරිශ්‍රයේ පැල 47ක් අලුතෙන් පිහිටුවීමට කටයුතු කරලා මේකේ ආරම්භක වැඩසටහන විදිහට. ඉතින් ප්‍රදේශීය පාරිසරික සමතුලිතතාවය සහ හරිතභාවය ඉහළ නංවන්න තවත් පැල 150ක් පරිත්‍යාග කරන්නත් පියවර අරගෙන තියෙනවා. ඉතින් තිරසාර සංවර්ධනයක් සහ වඩාත් පිරිසිදු සුන්දර හෙට දවසක් මෞබිමට උරුම කර දීම වෙනුවෙන් ස්වාධින් රූපවාහිනී මාධ්‍ය ජාලයත් ලාෆ් ඉකෝස්ෆ්‍රී ආයතනයත් එක්ව සිදු කරන මේ කාලීන මෙහෙවර මෙරට පරිසර සංරක්ෂණ ඉතිහාසයට එක්වන තවත් සාර්ථක පියවරක් වෙන බව අපි මතක් කරන්න ඕනේ. සිංදුවක් අහලා ඉමුත් කතා කරමු. මේ අතරේ ඔයාගේ මැසේජ් එක තියන්න 07 03 93 5 93 7ට.

0: උදේ 10:19යි.
1: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මොටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: සිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක රින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකේද

0: වැද තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන්ගුරුවල්ඩත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවාද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙම.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.

කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ. මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්නට නෑ. මනුස්සකම මිනිස්සුනේ. කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ. මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසී ඇති අය ළඟ

කාසිවලට ගන්නත් බෑ, කාසිවලට දෙන්නත් බෑ. මනුස්සකම මිනිස්සුනේ, කාසිවාසී ඇති අය ළඟ බොහොම හිඟයි ගන්න.

දන්න ඕන මල්ලහුරක් තියන අතින් කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවාසි ඇති අය ළඟ කොහොම හිතයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්න

0: උදේ 10යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

හරි යාලුවනේ උදේ 10 විනාඩියේ 30ත් පහ වෙලා තියෙන ඉතින් ඔයා බලාගෙන ඉන්නව ඇති කෝ තාම මගේ නම කිව්වේ නෑනේ කියලා නේද හරි අනිවාර්යෙන් ඔයාව එකතු කරගන්න ඊට කලින් මට කියන්න ඕනේ ඔයාට පැල්වත්ත නිෂ්පාදන ගැන කියනකොට විශේෂයෙන්ම ඔයාට කියන්න දෙයක් තියෙනවා පැල්වත්ත කිරි පැල්වත්ත බටර් පැල්වත්ත යෝගට් මේ හැම දෙයක්ම තියෙනවානේ පැල්වත්ත නිෂ්පාදන ගන්නකොටම ඔයාට කිසිම බයක් සැකක් නැතුව අපේ රටේ නිෂ්පාදිත අපේ දෙයක් කියන හැඟීම තියෙන නිසා සහ ඔයා සෞඛ්‍ය ආරක්ෂිතයි ඔයා වසවිස ගන්න නැහැ කියන හැඟීම තියෙන නිසා ඔයාට ඉතින් ඒක හරිම නේද හිතට දැනෙන නිෂ්පාදන විදිහට ගැනීමක් වෙනවා. සමහර නිෂ්පාදන තියෙනවනේ අපිට හොයන්න සිද්ධ වෙනවනේ කොහෙද මේක ආවේ කොහොමුණාද මේකේ විශ්වාසය අවුරුදු කීයක් පරණද මිනිස්සු අතර විශ්වාසය දිනාගෙන දිනාද එහෙමකුත් නැහැ. ළඟම සුපිරි වෙළඳසැල් ජාලයට කියොත් එහෙම ඔයාට පැල්වත්ත නිෂ්පාදන ගන්න පුළුවන්. අපේ රටේ අපේ දෙයක් පැල්වත්ත නිෂ්පාදන ගැන එහෙම තමයි මට කියන්න තියෙන්නේ. ඔන්න දැන් ඔයාව එකතු කරගන්න හදන්නේ කවුද? කාවද එකතු කරගන්න හදන්නේ? හරි. ඉස්සලම ඉන්නව මෙහෙම එක්කෙනෙක්. මාවත් සින්දුවකට එකතු කරගන්න අයියා. දිල්ෂානි රුවන් වෙල්ලින් උන්න අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. දිල්ෂානි තමයි මුලින්ම අහුනේ වැඩේට. වාසනාවන්ත දිනයක් වේවා. ගොඩකවල වැල්කිනි ආය. එපි රවින්ද අපි වැඩ කරන ගමන් ඉන්නේ යූඩි ඉන්දිකත් ඉන්නවා. අපේ ගෙවල් වල සිළු දිනත් මේ වෙලාවේ හැංගිනවා. සිළු දිනාවත් එකතු කරගෙන අසංග ප්‍රියවන්තගේ ලස්සන සින්දුවක් කිල්ලනවා යා. හරි මං අසංගට කතා කරලා බලන්න. හරි. හලෝ රනිල් අයියා ගුඩ් මෝර්නින්. ආගේ වොයිස් එක මං වෙනදත් අහන්නේ සතියන්තය. මේ අද දැන් ටේකියා යන්න ගිහලා වැරදිලා මෙහේ ආවා. මේ මම මාතරේ දිලිනි. ගිහාන අයවත් ඔයවත් පවුලේ හැමෝමත් එකතු කරන ලස්සන සින්දුවක් අහමු නේද කියලා දිනවා. අහමු නේද නෙමෙයි අහමු අහමු. රයිට් ඊට පස්සේ ප්‍රියංකා බලිපාණී ඉන්නවා. අද ඔයාද කියලාත් අහලා දිනවා. රයිට්. ප්‍රියංකාගේ පවුලේ අය ගෙදර අය අහලා පහලයි ඔක්කොම එකතු කරගෙන ප්‍රියංකාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඊට පස්සේ අපි වහගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා රෙංගෝ පහේ කණුවේ පුංචි බණ්ඩා සහ පවුලේ සියලු දෙනා උන් උදේම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ කුලියපිටියෙන් නිලක්ෂි කොහොමද මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි යා කියන්නේ. උනා නිලක්ෂිවත් මම එකතු කරගනු. ඒ වගේම ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. මං කවුද මේ ගීතානි හස්බන්ඩ් මෙන්ඩිස් ඉන්නවා. දුව රේකා දිනුෂා පුතා රුචිර රුවන් සුරාජ් එතකොට තවිෂ් ඉන්නෝ රශ්නි ඉන්නෝ ජේස් ඉන්නෝ කඩියම එකතු කරගන්න කියලා තමයි යාමට කියලා තියෙන්නේ. ඊට පස්සේ තව ඉන්නෝ වැඩසටහන අහගෙන ඉන්නවා කියලා තියෙනවා. චින්තක කොරියාවල ඉඳලා ලස්සන සින්දුවකට යවත් එකතු කරගන්න යාගේ බිරිඳ අචිනි දුව කුසිදි එතකොත් කුසිදි නේද ලොකු පුතා නින්දද පොඩි පුතා ගහුල් නේද රයිට්. ඒ කට්ටියම එකතු කරගන්න කියලා යාමට මැසේජ් එකක් දාලා තිනවා උදේම. කොහොමද කියලා යාළුවෝ ගොඩක් එකතු කරගන්න කියලා තිනවා රයිට්. චන්දිමා අබේගුණවර්ධන කොටිකාවත්ෙන් මට මැසේජ් එකක් දාලා දිනවා. මම චන්දිමාවත් එකතු කරගන්නවා. චන්දිමාව එහෙම එකතු කරගනිද්දී සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගම ඉඳලා මැසේජ් එකක් දාලා දිනවා. සරච්චන්ද්‍ර ඩයස්වත් එකතු කරගන්නවා. ඒ වගේම බරුදැල් පොළ එල්ලිස් ප්‍රනාන්දුත් තිනවා මැසේජ් ගොඩක් ඇවිල්ලා යාළුවෝ ටික ඔක්කොම එකතු වෙලා තියෙන්නේ. හරිද? හරි. අපේ ලස්සන කෙල්ලෝ ටිකට ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා. ඉනෝකා මානෙල් කුමාරි මොනිකා ගයා ජානා චමිලා පුෂ්පා චූටි කුමාරි සිත්මා නිසංසලා සුධර්ම නුදී තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ සිත්මා අසනීපෙන් එයාට ඉක්මන් සුව පතනවා කියලා තියෙනවා. තව මැසේජස් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොටම සින්දුවක් දෙන්නේ මේ සින්දුව ඇහුවට පස්සේ. දිගටම රැඳිලා ඉන්නේ. ඒක මම මැසේජ් එකක් තියන 0703935937.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: උදේ 10 වෙනිදා 38යි.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
5: මාර වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස් කෝල්ද ඩොක්ටර්? යාද සුන්නද?
5: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
6: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
4: හිනා වෙවි සින්දු අහන්න FM 93.5, FM 93.7, හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
2: Evening Drive with Chamit and Charu.

0: කාම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: උදේ 10 විනාඩි 40යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
5: වැරද්ද
1: විසේකාරේ සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
6: ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වගකීමකේ.
7: ඩෙංගු මාරාන්තිකයි. සැබෝම එක්වෙමු. ඩෙංගු පරදමු.
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

හරි 10 විනාඩි 43යි වෙලාව මේ. මට පණිවිඩ කීපයක්ම තියෙනවා මට මතක් කරන්න. ඔයා අහගෙන නම් ඉන්නේ ටිකක් වැඩිපුර අහගන්න මම මේ කියන ටික. රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය තමයි NLB මෙගා පවර් කියන්නේ. ඉතින් යලිතරක් මේ වාර්තාව අලුත් කරමින් දැනට ලංකාවේ ලොතරැයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ දැන් ග්‍රෑන්ඩඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථයක හීනේ හැබෑ කරගෙන රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය NLB මෙගා පවර්. ඔයත් අදම මිලදී ගන්න අදම නෙමෙයි දැන්ම. ඔයා ළඟපාතක තියෙනවනේ වාරේ නම් ඉන්නේ ගෙදර ඉදින් බෑනේ. හරි ඉක්මනටම දැම්ම විලදී ගන්න සමහර විට ඔයාගේ වාසනාව ඔයාට ඇවිල්ලා නියන් කතා කරනවා වගේ වෙන්න පුළුවන්. ඊළඟ සුපිරි කෝටිපතියා ඔයා වෙන්න පුළුවන්. හරි ඊළඟට කියන්න තියෙන්නේ බය නැතුව වසවිස නැතුව කන්න තියෙනවා නම් එහෙම දේවල් එහෙම තියෙන්නේ පැලවත නිෂ්පාදනවල. වසවිස නැති සුපිරි කෑම සුපිරි ආහාර පැලවත කිරි පැලවත යෝගට් පැලවත බටර් පැලවත අයිස්ක්‍රීම් පැලවත කියන්නේ මෙතින් වසවිස නැති අපේම සුපිරි බ්‍රෑන්ඩ් එකක් තමයි ළඟම තියෙන සුපිරි වෙළඳසල් ජාලවලින් ඔබට බිරට ගන්න පුළුවන් පැලවත නිෂ්පාදන. හරි ඊට පස්සේ තමයි ලස්සන වැඩේ තියෙන්නේ. ඔයා දන්නවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මේ වෙනකොට අපේ සංවත්සරයට ලං වෙනවා. ඉතින් ඒ හෙවඩුවෙන් කරන විශේෂ වැඩක් ගැන ඔයාලට මට මතක් කරන්න ඕනේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය 47 වෙනි සංවත්සරයට සමගාමීව ග්‍රීන් ලෙජසි 2026 හරිත සත්කාරය ජූනි 5 වෙනිදා දකුණු අධිවේගී මාර්ගයේ 8 සැතපුම් කණුව ළඟදී අපි සිද්ධ කරනවා. ලාෆ් එකෝ ශ්‍රී ලංකා එක්ක අත්වල් බැඳගෙන තමයි අපි මේ වැඩේ කරන්නේ. අවුරුදු 47ක් පිරිමි අභිමානවත් සංවත්සරික සැමරුම් වැඩසටහන් මාලාවට සමගාමීවයි මේකත් තව එක ඉවෙන්ට් එකක් විදිහට අපි කරන්නේ. අපි ඉවෙන්ට් ගොඩක් කරනවා. හරි ඒ වගේම මතු පරපුරු දෙසා පරිසරය සුරක්ෂිත කිරීමේ ග්‍රීන් ලෙජසි 2026 විශේෂ ව්‍යාපෘතිය තමයි මේ වැඩේ කරන්නේ. අපි හරියටම පරිසර දිනයටත් එක්ක උදෑසන ක්‍රියාත්මක කරනවා මේ වැඩේ. ඉතින් පාර දෙපස මාර්ගයේ සුරක්ෂිත කිරීමේ අරමුණින් තමයි අපි මේ හරිත ව්‍යාපෘතිය ගෙනෙන්නේ. හරිත හෙටක් ෆෝ ග්‍රීන් ටුමාරෝ තේමාවෙන් මෙරට වායුගෝලීය පිරිසිදුකම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙන ලාෆ් එකෝස් ෆ්‍රී ආයතනය නිල වශයෙන් අපිත් එක්ක අත්වැල් බැඳගෙන තියෙනවා. ඉතින් ජූනි 5 වෙනිදා උදේ 8ට දකුණු අධිවේගී මාර්ගයේ 8 වෙනි සැතපුම් කණුව ළඟ මේ ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ කරන්න නියමිතයි. එහෙදී දකුණු අධිවේගී මාර්ග පරිශ්‍රයේ පළ 47ක් අලුතින් පිහිටුවීමට එහෙම නැත්නම් සිටුවීමට අපි කටයුතු කරනවා. ඒ ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාවය සහ හරිතභාවය ඉහළ නැංවීම උදෙසා තවත් පළ 150ක් මේ මාර්ගයේ හිටවන්න පරිත්‍යාග කරන්නත් පියවරගෙන තියෙනවා. ඉතින් තිරසාර සංවර්ධනයක් සහ වඩාත් පිරිසිදු සුන්දර හෙට දිනයක් මව්බිමට උරුම කර දීම වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයත් ලාෆ් එකෝස් ෆ්‍රී ආයතනයත් එක්ක සිදු කරන මේ කාලීන මෙහෙවරට මෙරට පරිසර සංරක්ෂණ ඉතිහාසයේ තවත් සාර්ථක පියවරක් විදිහට අපිට නම් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ඉතාම හොඳයි රටට පරිසරයට. රයිට් ඔන්නෝමයි මට ඔයාට කියන්න තියෙන පණිවිඩ ටික ඔයාට මට කියන්න තියෙන පණිවිඩ හේ වගේ වෙද්දි ඔයා මට මොනවද කියලා තියෙන පණිවිඩ කියලාත් මම බලන්න ඕනේ. නේද ඩිලා නිරෝෂ් හංවැල්ලින් එයා කියනවා එයාට සිහාංගි සින්දුවක් ඕනි කියලා. ඊට පස්සේ මඩපාත ලක්ෂ්මන් කියනවා තමරා නිශානි චේතනා තේජ් අවෝර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සමග සේරුවාවිල KDA සමරසිංහ ඉන්නවා කියලා ලක්ෂ්මන් මට දාලා තියෙනවා දිග මැසේජ් එකක්. මගේ TikTok එකේ යාළුවන්වත් එකතු කරගන්න මම ගිනි ගත් හේනේ කෝ ගිහාන් කියලා දහලා තියෙන ගිහාන් ඉන්නව තව ටිකකින් ආයි ගිහාන් හොයාගන්න පුළුවන්. අම්මා නංගි කුමුදුනි සිතු පුතා තරු පුතා චතු පුතා දුව අයියා සුජිත් එතකොට නිරෝගී සුබ දවසක් කියලත් එයා මට කියලා තියෙනවා. දැන් මට තමයි කියන්න තියෙන්නේ ගිහාන්ට කියන ටිකත් මටම කියන්න. හරි මේ කවුද කියලා ඉතින් නම මං හොයාගෙන මං කිව්වද රයිට් ඔන්න අහල බහල අය ගෙදර අල්ලපු ගෙදර ඔක්කොම එකතු කරගත්ත ස්තුතියි කියලා ප්‍රියංගා කියලා තිනවා. සුබ උදෑසනක් ගෑන් මහතා සින්දුවක් දෙන්න හලාවත පැට්‍රික් කරුණාපාල ඈන් සහන් ෂෙවෝන් ෂනෙල් රශ්මිදුව ලිලි මොනෙස්ටදුව මාවත් එකතු කරගන්න කියලා තියෙන රයිට් ඊට පස්සේ ඊජී අනුර පුසල්ලා BF ජනපදේ මට මැසේජ් එකක් දාලා තිනවා. අනුර කොහමද අනුරවත් එකතු කරගන්න. ඒ වගේම ගල්පාත HKD ගාමන්ට් එකේ මාෂා දිල්හානි කමල් දිශාන්ත ධම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රියානි රේණුකා ඉරංගි චාන්දනි ගෑනි කාන්ති කට්ටියම එකතු කරන් ලස්සන සින්දුවක් අහමු කියලා තමයි එයා කියන්නේ. හරිනේ හાર્ට් බීට් අපිව සින්දුවකට එකතු කරගන්න. අපි ඒගොල්ලගේ ආයතනේ පොතු පිටියේ වාද්දුවේ සමන්ත තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ආයතනේ ඉඳලා එයා මට මැසේජ් එකක් දාලා තියෙනවා. හරි නේද? එහෙනම් මේ සින්දු අහලා අපි ආයි කතා කරමු.

0: තියදින බලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳදී දාල
0: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකු දොරගන්න

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: පන සිතනිවන බුදු පන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
2: මිනිසත් කමගන බන පතෙන් මෝහය තුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බන දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකීය හඬ
1: වෙලාව පෙරවරු 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ පැත්වෙන ඉන්දිය සාගර වරාය හා සැපියුම්තාම සබලුවේදී ඩියෝචාබාති ජනිතරුවන් කුඩිතුවක්කු මහතා කරුණු ගඩාවක් පිළිබඳ අදහස් ඉදිරිපත් කළා. සංවර්ධනයේ වරාය සහ ඩාවික ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා මෙන්ම සැපියුම්තාම සුරක්ෂිත බව ඇතුළු කරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු තිබෙනවා. ශ්‍රී ලංකාවේ උපාය බාර්ගික භූගෝලීය පිහිටීම් පිළිබඳවද ඩියෝචාබාතිවරයා අදහස් පළ කළා. ස්වයන් ආරක්ෂක ප්‍රහාර එල්ල කළද ඉස්රාල් විරාම සාකච්ඡා සිදුවන බව ඇමරිකාව ප්‍රකාශ කළා. කලාපී රටවලට එල්ල වන ඉරාන ප්‍රහාර හේතුවෙන් වතුවන ගැටලු සම්බන්ධයකට පත් කිරීමට පීවර ගෙන තිබෙනවා. ඒ අනුව කේෂ්මි දූපතට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකාව සඳහන් කළා. කෙසේ වෙතත් ගැටලු විසඳා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඇමරිකා බලධාරීන් පෙන්වා දුන්නේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

නිෂ්පාදනයක් අවසර යනකොට සුපමාකටකට ගියාම දැක්කහම ඔයාට ගන්න හිතෙනවා. ඔයා ගන්නකොට ඔයාට විශ්වාසයක් තියෙනවා මේක අපේ රටේ දෙයක්, වස විස නැති දෙයක් කියලා. ඒ නිසා ඔයා හැමතිස්සෙම පැලවත්ත නිෂ්පාදනම ගන්නවා කියලා මම දන්නවා. පැලවත්ත කිරි, පැලවත්ත බටර්, පැලවත්ත යෝගට්, පැලවත්ත අයිස්ක්‍රීම්, ඔය කී මෙකී නොකී පැලවත්ත නිෂ්පාදනයක් නම් ඉතින් ඒ ගැන හිතන්න දෙයක් නෑ කියලා ඔයා දන්නවා. ඉතින් ඒක මම ටිකක් මතක් කරාම ඔයාට මතක් වෙනවා, අයියෝ මට අමතක වෙලා තිබ්බේ. කොයි වෙලෙත් ගියාම සුපිරි වෙළඳසල් ජාලයකට පැල්වත නිෂ්පාදනම හොයලා ගන්න ඕනේ. එතකොට ආයි මට සෞඛ්‍ය ආරක්ෂිත භාවය ගැන හිතන්න දෙයක් නෑ. මගේ පවුලේ වස විස දෙන්න මං කොහොමටත් කැමති නෑනේ. කොහොමත් වස විස අපි කන්න කැමති නෑ. ඒ නිසා අපේ රටේ අපේ දෙයක් පැල්වත නිෂ්පාදන, අපි අනිවාර්යෙන් ඒක ගන්න ඕනේ කියලා අපි මතක් කරගන්න ඕනේ. එහෙම නේද? මං කියන එක තේරුණානේ. හරියටම ඒ විදිහට මේ වැඩේ කරන්න ඕනේ. අනිත් එක තමයි මේ ඔයා දැන් මොනවා හරි දෙයක් ගැන හිතමින් ඉන්නේ කියලා මං දන්නවා. හැමෝටම නැති වුණාට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අනේ මට කවදා මගේ ජීවිතේ වාසනාව උදා වෙයිද කියන එක. ඔබත් මමත් අපි හැමදෙනාම මේ වාසනාව ගැන හිත හිත ඉන්නවා. රුපියල් කෝටි 47ක්, රුපියල් කෝටි 23ක් මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි ත්‍යාග දෙක කිම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය්‍ය තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. මං ඇයි එහෙම කියන්නේ? යලිත්වරක් මේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටි එක පවර් සුපිරි තෑග්ග, රුපියල් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථයක හීනේ සැබෑ කරගෙන රුපියල් කෝටි රුපියල් 40කට සුපිරි තෑග්ගි තුනක්ම දෙන ලංකාවේ ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදමනේ දැන්ම මිලදී ගන්න. මම අර ඉස්සෙල්ල කිව්වේ අපේ වාසනාව කොයි වෙලේ උදා වෙයිද කියලා අපි කල්පනා කර කර ඉන්නේ නැතුව ඉතින් වාසනාව හොයාගෙන යන්න වෙනවා අපිට. හරි, ඒ ටිකත් කිව්වා, මෙගා පවර් ගැනත් කිව්වා. දැන් ඉතින් කියන්න තියෙන්නේ මාව එකතු කරගන්න ඕන කට්ටිය නේ. මම එකතු කරගන්න ඕන කට්ටිය, මාව ඔයගොල්ලෝ කොහොමත් එකතු කරන්න ඉන්නේ. ගුඩ් මෝර්නින් හાર્ට් බීට්, මාව ලස්සන සින්දුවකට එකතු කරගන්න. කින්ස්ලේගේ සින්දුවක් දෙනවද කියලා තියෙනවා. වරක ගොඩින් රේණුකා තමයි මට මේ මැසේජ් එක දාලා තියෙන්නේ. වරක ගොඩින් රේණුකා එහෙම කියනකොට

කරන්නවා. එයා ආදරේ හැමදාම කියලා තියෙනවා මටයි ලක්හඬටයි. සුබ දවසක්. අද ගෙදර ඉඳලා වැඩ කරන දවසක් අහම්බෙන් ඔයාගේ කටහඬ ඇහුණා. මත් එක්කෝ ඉඳලා අහගෙන ඉන්නේ කියලා මට යාළුවෙක් ට්‍රික්සි මට මැසේජ් එකක් දාලා තිනෝ. එහෙමනේ කියලා මං ට්‍රික්සි කියලා කියන්නේ. හරි හරි නම එවන්න ඕනේ, ලස්සන නම ලියලා එවන්න. හරි නැත්නම් ඊට පස්සේ කේ අපි හරියට කිව්වේ නැහැ කියලා. මේ සිංදුව ගහන්න ඕන මගේ නමින් මාබලගම PLJ මට එහෙම මැසේජ් එකක් දාලා තිනෝ. ඒ වගේම අපි කමුරාපොළ බුරුසු වැඩපොලේ කට්ටිය සේවක පිරිස කිෂාන් මිස් වෙනුවෙන් සිංදුවක් දෙන්නකෝ. දිල්කමි, ශ්‍රියාණි, දිස්න, මල්ලිකා, සෙලියු, සිතාරා, එතකොට චන්දන අතුරු හැමෝම එකතු කරගන්න කියලා නදී මට මැසේජ් එකක් දාලා තියෙනවා. නදී එහෙම කියනකොට ශාමින්ද මට මැසේජ් එකක් දාලා තියෙන කෑගල්ල ඉඳලා අයියේ මාවත් එකතු කරගන්න කියලා තමයි එයා කියන්නේ. ගුඩ් මෝර්නින් තුෂාරි දමුණු පොලි ගිහාන් තුෂාරි කට්ටියම ඉන්නවා කියලා දමුණු පොලි මට SMS එකක් කියලා තියෙනවා. SMS පැත්තට ගියෙත් නැහැ නේ. ඔන්න ඉක්මනට ගිහිල්ලා බලමු SMS පැත්තට. SMS ගොඩක් ඇවිල්ලා තියෙනවා. හරි. රයිට්. කවුද දමනුපොලින් තුෂාර ඉන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ අපවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ඒගොල්ලන්ගේ කූල් හවුස් එකේ උපාලි සින්දු අහන්න එකතු කරගන්න කියනවා. පద్මිනී, එතකොට උදේ කුමාර, සමන්, සමිත, වසන්තා, වසන්ති, නිලන්ති, අතුල ඇතුළු ලකනහන සිළු දෙන එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කුරුණෑගලින් චම්පි. ඔන්න චම්පිවත් මම එකතු කරගත්ත. ඒ වගේම රකිල්ල ගස්කඩ සංජීව හැමෝමත් එක්ක සනත් නන්දසිරි මහත්තයාගේ සින්දුවක් අහමු කියලා තියෙනවා. ලකඩත් එක්ක ඉන්නේ හાર્ට් බීට් මරු කියලා තමයි එයා කියන්නේ. ඊට පස්සේ සුබ දවසක් සින්දුවකට මමත් එකතු කරගන්න කෑගල්ලේ මීදෙනිය ගමේ උපනන්දත් ඉන්නවා කියලා තමයි දාලා තියෙන්නේ. රයිට්. ඒ වගේම KDA සමරසිංහ සමග ඔක්කොම ඉන්නවා කට්ටිය. ඒ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා දිනවා. ඒ වගේම මාලති මත්තේ ගොඩින් මලිති නේද? මලිති ඔන්න මලිතිවත් එකතු කරගන්න. මලිති මත්තේ ගොඩින් ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම තව හැම ගොඩක් අය ඉන්නවා. හරි. ඒ අයට තියෙන්නේ මට මැසේජ් එකක් තියන්න මම අනිවාර්යෙන් ඔයාව එකතු කරගන්නවා අනිවාර්යෙන් ලස්සන සින්දුවකට. රයිට්. එහෙමනම් ඔන්න මම යන්න හදන්නේ ඊළඟ සින්දුවට. ඒ අතරේ ඔයාගේ නම ගම ඔක්කොම සටහන් කරලා මට එවන්න. මම වාට ලස්සන සින්දුවක් දෙන්න බලාගෙන ඉන්නවා.

0: 11 විනාඩි 22යි වෙලාව.
1: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
2: ITN ලක්හඬ පූජා
3: සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
2: ජූලි 3 වෙනිදා දක්වා.

0: ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා ලෙස කලාපය
1: දකින්න නිවෙන්න

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
4: සීනික තනි වෙලා
5: හදිව රස්සාවෙන් අයින් කරලා. පව්.
6: රස්සාවෙන් අයින් කරලා?
5: හව්. හුව රස්සාවෙන් අයින් කරලා. හුව ඒකයි දැන් මූඩ් ගහලා ඉන්නේ ගෙදරට වෙලා.
6: එතකොට
5: ඔයාට දුකයිනේ. එතනින් එහාට වෙන දෙයක් නැහැ.
6: නෑයි මොකද?
1: තිමිර උඩල මත අධ්‍යක්ෂණය.
7: අපි ටිකක් ඉවසීමෙන් බලන් ඉමු. ඔයා පොඩ්ඩක් ආදිත් එක්ක තනියම කතා කරන්න. එතකොට ආදිගේ හිතේ තියෙන දේවල් ඔක්කොම ආඩ කියයි.
8: සශී, මං ආදිට හිතාමතා කිසිම වැරද්දක් කරලා නැහැ.
7: ඔයා කියන්නේ රත්තරන් කෙල්ලේ. ආදිට හම්බෙච්ච හොඳම කෙල්ල ඔයා. ආයේ එක දෙකක් නැහැ.
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: 800 වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: 11 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: Lakhanda Heartbeat.
1: රේ 11 විනාඩි 31යි මේ අපි හાર્ට් බීට් අහගෙන ඉන්න අතරේ වෙනද මේ පුටු ඉන්නේ අපි ගිහන් අපි යවල දිනන විශේෂ වැඩකට එයා ඒකත් එක්ක රටවටේ පණිවිඩය අරගෙන යනවා බොහොම හොඳ විදිහට. ඉතින් ටේකියා ඊළඟ පියවරගෙන අපි ඉස්සෙල්ලා සම්බන්ධ කරගත්ත ගිහන් දැන් අපි සම්බන්ධ කරගන්නවා බොහොමද ජාතික පාසලේ ඉඳලා ගිහන් ගීති ශේරෝ මොකද දැන් මේ පැත්තේ වෙන්නේ මොනවාද තියෙන වැඩසටහන් කියලා දැනගන්න ගිහන් අයිබෝවන්.
2: අයිබෝන් රනිල් දැන් සබහන් කරපු විදිහට අපි ටේක්යා සුඩකිමු මගතට වැඩසටහන් මාලාවේ දෙවන අදියර තමයි අද උදෑසන මේ විදිහට ආරම්භ කළේ. ඉතින් රනිල් දැන් අද උදෑසන මේ දුවදරුවන් දැනුවත් කිරීම සඳහා මාර්ගනතුරු සංදර්ශනය පැවැත්වුණා. ඉන් අනතුරු මේ දුවදරුවන් අදවසේදී බෝමිරි ජාතික පාසල් ශ්‍රවණාගාරයට කැඳවාගෙන ආවා. ඉතින් එහිදී මේ දුවදරුවන්ට අවශ්‍ය කරන මාර්ගයේදී භාවිත කළ යුතු දැනුම සම්බන්ධයෙන් න්‍යායාත්මකව දැනුවත් කිරීමයි දැන් මේ වෙනුවට සිදුවෙමින් පවතින්නේ. ඉතින් මේ වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුර මාත් එක්ක එකතු වෙලා ඉන්නවා බෝමිරි ජාතික පාසලේ මාත්‍ය ඒකකයේ අපේ අචින්ත දිල්ශාන ආදරණීය පුතුණුවන්. අපි අපිට වැඩිය මේක දැනෙන්නේ මේ වැඩසටහන සම්බන්ධයෙන් මේ ආදරණීය දුවදරුවන්ට. අපි මේ ප්‍රශ්න දැනගන්න කැමති මේ වැඩසටහන සම්බන්ධයෙන් මොනවාගේ අදහසක්ද තියෙන්නේ?
3: ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශය වගේම ශ්‍රී ලංකා ආයතනය ඒ වගේම අපේ ශ්‍රී ලංකා පොලිසිය එකතු වෙලා අද දවසේදී අපිට හරිම වැදගත් වැඩසටහනක් කරා. අපි දැන් ඇත්තටම හරියටම දන්නේ කොහොමද අන්තරක් වළක්වාගන්නේ, අපි කොහොමද ඒ දේවල් පිළිපදින්න ඕනේ, අපි පිළිපදින්නේ නැති වෙන්න මොනවද, ඒ දේවල් හරියට දැනගෙන හිටියේ නැහැ. ඉතින් අද දවසේදී ශ්‍රී ලංකා පොලිසියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද මේ වැඩසටහනත් අපිට ලබා දීලා අපේ බොමිරි ජාතික පාසලට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි ගොඩක් දේවල් දැනගත්තා. ඒ වෙනුවෙන් මේ වැඩසටහන සංවිධානය කරන සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා.
2: හොඳයි බෙහෙන් ස්තුතියි. ඒ තමයි රනිල් අදහස් දැක්වීම විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ මේ දරුවන්ට තමයි මේ වැඩසටහන දැනෙන්නේ. ඉතින් අපි මේ විදිහට සමස්ත දෙවයිනම ආවරණ පරිදි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂම ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් අපි මේ වැඩසටහන් මාලාව සමස්ත දෙවයිනම ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය මොටරතු ප්‍රවාහන දෙපාර්තමේන්තුව අපිත් එක්ක මේ වැඩසටහන සදහස්කල් දැනගෙන ඉන්නවා. ඉතින් මේ සිල්ගනාගේ සහභාගීත්වය තමයි අපි මේ වැඩසටහන් මාලාව ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ. බෙහෙවින් ස්තුතියි රනිල් අපි මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට. අපි තව තවත් සූදානම් ඒකියා සුරකිමු මගතොට වැඩසටහනේ දෙවන අදියරේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි ලක්ෂණහන ආදරණීය ශ්‍රාවකයන්ට කියන්න.
1: බොහොම ස්තුතියි ගිහන් ගීති ශේර තමයි අපිත් එක්ක කතා කරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ යටතේ. ටේක් කෙයා සුරකිමු මගසොට මේ පිළිබඳව ලංකාවටම අපි පණිවිඩය අරගෙන යන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ලක්හඬ ගුවන් විදුලිය. අපි හරි ආඩම්බරෙන් මේ සමාජ කාර්යය සිද්ධ කරන්නේ. මේක තමයි ඉස්සරහට වෙන්න ඕනේ. අපි ඇස් ඉස්සරහ අනුවේදනීය විදිහට මිනිසුන්ගේ ජීවිත විනාශ වෙලේ එක දැන් එන්නේ වැඩි වෙලා තිනවා. මේක නතර කරන්නේ කොහොමද කියන එක කාරණාවක් ගැන තමයි අපි මේ වගේ අපේ අනාගත පරපුර දැනුවත් කරන්නේ. හරි අපි කතා කරමු ඒ ගැන ලස්සන සින්දුවක් අහලා ඊට පස්සේ.

0: 11 විනාඩි 38යි.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සෙත් සුවඳින් පිරේවා.
4: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ලක්හඬ හાર્ට් බීට්
0: කොළහයි විනාඩි 38යි වෙලාව රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දින අඳුන් ලංකාවේ එකම ලොතරැයි NLB මෙගා පවර් යලිත් වරක් මේ වාර්තා බලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටි 1 පවර් සුපිරි තෑග්ග සහ දැන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන් මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථයක හීනේ සැබෑ කර ගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයි NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න. ඒ වගේම ඊළඟ මතක් කිරීම ලංකාවේ තාම සුම්බ කටයුත්තක් පිළිබඳව ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ ITN මාධ්‍ය ජාලයේ 47 වෙනි සංවත්සරයේට සමගාමීව ග්‍රීන් ලෙජසි 2026 හරිත සත්කාරයේ යුනි 5 වෙනි දකුණු අධිවේගී මාර්ගයේ 8 වෙනි සැතපුම් කණු අභියසදී සිද්ධ කරනවා. ලාෆ් එකෝස්වි සමගාත්වල බැඳගෙන අවුරුදු 47ක් පිරීමේ අභිමානවත් සංවත්සරික සැමරුම් වැඩසටහන් මාලාවට සමගාමීවයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. මතු පරපුර උදෙසා පරිසරය සුරක්ෂිත කිරීමේ ග්‍රීන් ලෙජසි 2026 විශේෂ ව්‍යාපෘතිය තමයි මේ විදිහට සිද්ධ වෙන්නේ. ලෝක පරිසර දිනයේදී උදෑසනම මේ වැඩේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් අධිවේගී මාර්ගයේ දෙපස පරිසරය සුරක්ෂිත කිරීමේ අරමුණු කරගත් මේ හරිත ව්‍යාපෘතිය සමග හරිත හෙටක් තේමාවෙන් මෙරට වායුගෝලීය පිරිසිදුකම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන ලාෆ් එකෝස්රී ආයතනය නිල වශයෙන් අපිත් එකත්වල් බැඳගෙන තියෙනවා. ඒ අනුව ජූනි 5 වෙනිදා උදෑසනට දකුණු අධිවේගී මාර්ගය ආශ්‍රිතව මේ ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ කරනවා. එදී දකුණු අධිවේගී මාර්ග පරිශ්‍රය පැල 47ක් අලුතින් රෝපණය කරන්නත් අපි කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම පාරිසරික සමතුලිතතාවයේ සහරිත භාවයේ ඉහළ නැංවීම උදෙසා තවත් පැල 150ක් පරිත්‍යාග කිරීමටත් මේ වැඩ කටයුත්තේදී සිද්ධ වෙනවා. තිරසාර සංවර්ධනයක් සහ වඩාත් පිරිසිදු සුන්දර හෙට දිනයක් මෞබිමට උරුම කර දීම වෙනුවෙන් තමයි ස්වාධින් රූපවාහිනි මාධ්‍ය ජාලය සහ ලාෆ් එකෝ ශ්‍රී ආයතනයක මෙරට සිදු කරන මේ කාලීන මෙහෙවර. ඉස්සරහට මේක අපේ ඇස් පනා පිටමනේ පරිසරයට සිදු කරන බොහෝම ඉතිහාසයට එක්වන වැඩක් වේවි කියලයි අපි විශ්වාස කරන්නේ. ඒක සාර්ථක පියවරක් වෙනවා නොඅනුමානයි. හරි, එහෙමනම් යාළුවෝ ටික ඉන්නම බලාගෙන කොයි වෙලේ මාව එකතු කරගනීද කියලා බලාගෙන. ගුඩ් මෝර්නින් ලක්හඬ, අපි බණ්ඩාරගම උමා ගාමන්ට් එකේ සෙට් එක. හරිනේ, උමා කියලා හරි UMA කිව්වත් හරිද, ගාමන්ට් එකේ සෙට් එකේ කටිවත් මයිකල් කරගන්න. අයියේ මතකද නම් ටික කියන්න, කිරිවත්තුඩුව ගොඩපර ගහ හේන පැතුම් ලස්සන සින්දුවක් දෙන්න එකතු කරගන්න. අම්මා චාන්දනි, තාත්තා සුමිත්, ලොකුණන්ගේ යසෝදරා, පොඩිණන්ගේ උත්තරා, නෙතුවක්කවයි, ගීතපුංචි, සුගත් බාපවයි, මල්ලිවයි එකතු කරගන්න කියලා මට කියලා තියෙනවා. සුබෝදේශනා කරන්න ලිස්සහ ජීවිතේ හරියට අවසන් ත්‍යාගයක් නොනැති බාධක දිවීම තරගයක් වගේ. කොමන සාර්ථකව සතුරින් බාධකයකට මුහුණ දෙන්නේද යන්න මත ජයග්‍රහකයේද පරාජිතයේද යන්න තීරණය වෙනවා. ඇත්තම තමයිනේ, ඇත්තම තමයි. එහෙම කියන්නේ කවුද? සංජය නේද? නැවතිල්ල හිතලා බලනකොට ඉතින් ජීවිතේ කියන්නේ බාධක දුවනෝ දුවනෝ තෑග්ගක් තමයි හම්බ වෙන්නේ නැත්තේ. හරි, ඊට පස්සේ දිනෙත් වල් පොලින්තලවට මෙසේජ් එකක් දාලා තිනු. දිනෙත්වත් අපි එකතු කරගන්න ඊළඟ සින්දුවට. ඊට පස්සේ හන්සිනි මාතර ඉඳලා මේ මෙසේජ් එක දාන්නේ. අයිය අපේ ගෙදර කට්ටියයි ඔක්කොම ඔයාව අහගෙන ඉන්නේ කියලා. හරි, අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කොහොලෝනේ ජයකලනි සින්දුවහන් එකතු කරගන්නවා. උපාලි, චිත්‍රානි, මාධව, කසුන් ඇතුළු ලකනහන සිළු දෙනා ඉන්නවා කියලයි එයා එයාගේ මෙසේජ් එකේ කියලා තියෙන්නේ. රයිට්. ඊට පස්සේ කොහෙන්ද වාද්දුව තමිදු. හරිනේ, අයිය අපිවත් එකතු කරගන්න, ලස්සන සින්දුවක් දෙන්න. ඉතින් විතරක් ආදරය කරන එරන්දි, තරුව, අමිත් අයියව, අවංක සහෝදරයා. හරි, මේ මෙහෙම ගොඩක් නම් ටිකක් තියෙනවා යා. හරි, තමිදු තමයි එහෙම කියන්නේ. ඔන්න තමිදු මම මැසේජ් එක කියෙවෝ යාගේ. මම බැලුව එක මාට මම හිතින් විතරක් ආදරය කරන ගොහම නෑ ෂොක් වුණා. සිතින් විතරක් පෙම් කරන්න තමයි කියන්න වෙන්නේ. හරි, ඊට පස්සේ දොම්පේ අශෝක මෙසේජ් එකක් දාලා තිනු. අශෝකවත් එකතු කරගන්න කියලා. හරි ඔකටියෙම ඉන්නවා. ඒ අතරේ වාගේ මැසේජ් එකක් තියන්න ඉක්මනට 0.7 0.3 93.5 93.5

0: පොලහයි විනාඩි 47යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

වීඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0706 366 176 අංකයට ඔබ

0: ගන්න ඕනෙමන සතිය දෙන දවල් එකේ හතර වෙනකන්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවදින්
2: ලකන රේඩියෝ ITN.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: IMF වාරික දෙකකින් ඩොලර් බිලියන 605ක් මහ භාණ්ඩාගාරයට. ඇබිලි පිටිය කර්මාන්ත ශාලාවක ගින්නකින් 20 දෙනෙක් රෝහලේ. රිවෝල්වර 19ක් සමග 4 දෙනෙක් අතරංගුවේ. වැසි යලි වැඩි වෙන ලකුණු දේවරේකු අතුරුදන්. IT පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය අවසන් දිනේ අද. ඇමරිකාව හායිරාණ අතර යලිත් වෙඩි හෝමාරෝ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ. ජාත්‍යන්තර මුල් අරමුදල වාරික දෙකක් එකවර ලබා දෙමින් ඇමරිකා ඩොලර් මිලියන 605ක් ශ්‍රී ලංකාවේ මහ භාණ්ඩාගාරයට අද පෙරවරුවේ බැර කර තිබෙනවා. මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පසුවන හා හයවන එකබද සමාලෝචනයේට පසුගියදා විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ඒ අනුව අදාළ මුදල් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිදහස් කළ බවයි අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.
2: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ක්‍රියාත්මක වෙමින් පවතින විස්තීර්ණ ණය පහසුකම් යටතේ සිදු කරන්න තිබුණු 5 වෙනි සහ 6 වෙනි සමාලෝචන එකවර සිදු කරලා එමගින් ලැබෙන්න තියෙන 6 වෙනි සහ 7 වෙනි වාරික දෙකේ එකතුව ආසන්න වශයෙන් ඩොලර් මිලියන 695ක් දැන් අපිට මහ භාණ්ඩාගාරයක ලැබිලා තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම තවත් වාරික දෙකක් අපිට ලැබෙන්නේ නියමිතයි 2027 මාර්තු වෙනකොට මේ අවසාන කටයුතු සියල්ල අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ මුදල් ලැබීම විසින් මහ භාණ්ඩාගාරයේ මුදල් සංචිතය වැඩි වෙනවා වගේම ඒ ඩොලර් වශයෙන් අපිට ලැබෙන නිසා දළ විදේශීය සංචිත ප්‍රමාණයත් ඉහළ යන මේ බලපානවා. ඒ වගේම රට ඇතුලේ යම් ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වෙනවායි කියලා පසුගිය සති කීපේ පුරාවම පදනම් විරහිතව ගොඩනගන ලද තත්වයට පිළිතුරක් බවට පත් වෙනවා. මොකද වෙළඳපළේ සාමාන්‍ය බලවේග මත තමයි මූල්‍ය වෙළඳපළ ක්‍රියාත්මක වෙන්නේ. මහ බැංකුවේ මැදිහත් වීමෙන් මිල ස්ථාවරත්වයේ සහ මූල්‍ය ශේත්‍රයේ ස්ථාවරත්වය අත්පත් කරගෙන තියෙනවා. ඉතින් මම හිතනවා මේ මුදල් ලැබීම විසින් වෙළඳපළට සංඥාවක් ලැබෙනවා. අපිට මේ මොහොතේදී ඒ සැලසුම් සහගතව තිබුණු මුදල් ප්‍රමාණය ලැබෙනවා කියන එක.
1: මේ දක්වා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 2.4ක සමස්ත මූල්‍ය සහයක් ලැබී තිබෙනවා. ඉන්ධන සහ විදුලි ගාස්තු පිරිවැය පියවාගත හැකි පරිදි සකස් කිරීම ඇතුළු ප්‍රධාන පූර්වක උද්දේශී ශ්‍රී ලංකා බලධාරීන් සපුරා තිබීම හේතුවෙන් එම මුදල් හිම් වූ බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කර්මාකාර අධ්‍යක්ෂ කෙන්චි යොකමුරා මහතා සඳහන් කර තිබුණේ. දූෂණ අවතාරණය ඔබ කිරීම සහ යහපාලනය ශක්තිමත් කිරීම මෙන්ම වර්ධන ඉලක්ක කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩනම් කිරීම හරහා සර්ව ආර්ථික ස්ථයිතාව දීර්ඝකාලයක් පවත්වාගෙන යාම සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනට සහය පළ කරන බවත් ඔහු පෙන්වා දුන්නා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එහි සේවිකාවන් 20 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ප්‍රදිපිලි කර්මාන්ත ශාලාව ගබඩාවක් තුල ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඉන් පිලිසුම් තුවාල ලැබූ සහ විෂදුම අග්‍රහණය වූ සේවිකාවන් පිරිසක් ඇඹිලිපිටිය බූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැහැ. රිවල්වර 19ක් සමග සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාසය මගින් දෙමටකොඩ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිරියා විධාන අවයක් එසේ ස්වාගත් බවයි පොලිසිය සඳහන් කළේ. ප්‍රදේශ වැසකට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලුගිර විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර සහ සබරගම් පළාත් මෙන්ම ගාල්ල, බාතර, බහනුවර සහ නොරිලිය දිස්ත්‍රික්ද ඒ අතර වනවා. දෙවිනහරහා විටින් විට පැයට කිලෝමීටර 50ක තද සුළන් ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ. මුහුද ආශ්‍රිත සුළුගේ වේගයද හෙළයාමේ හැකියාව පවතිනවා. මුලදීව සිට කංකසත්තුරිය, බණ්ඩාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා බුදු ප්‍රදේශවල සුළුගේ වේගය පැයට කිලෝමීටර 60ක් පමණ විය හැකි බවයි කාර්යාලිතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ.
3: අද දිනේදී දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්
0: ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. එවැගේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි අද දිනේදී බලාපොරොත්තු විය හැකි. දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 40 සිට 50 දක්වා පමණ වන තද සුළං අද දිනේදී අපේක්ෂා කළ හැකි. ඉගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා.
1: මේ අතර හික්කඩුව ධීවර වරායෙන් පිටවගේ යාත්‍රාවක සිටි ධීවරයෙකු අතුරුදන් වී ඇති බවට ඒ හිමිකරු හික්කඩුව පොලිසියට පැමිණිලක් කර තිබෙනවා. හයදෙනුගෙන් සමන්විත කණ්ඩායමක් ධීවර කඩු සඳහා පිටත්ව ගොස් තිබෙනවා. මුහුදු සැතපුම් 15ක් පමණ දුරට යාත්‍රා කළ පිරිස රාත්‍රි ආහාර ගැනීම සඳහා සූදානම් වන විට අදාළ ධීවරයා යාත්‍රාවේ නොමැති බවටයි නිරීක්ෂණය වී තිබෙන්නේ. ITN පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපයේ හතරවන දිනේ වූ ඊයේ දිනේ ලක්ෂ තුනක් වූ පිරිසක් පැමිණ තිබෙනවා. සර්වජ ධාතුන් වැඳ පුදා ගැනීම තොරණ සහ වෙසක් පහන් කුඩු නැරඹීමටද ජනතාවට අවස්ථාව පවතිනවා. වෙසක් කලාපයේ ඊයේ විවෘත කෙරුණේ කථානායක ජගත් වික්‍රමරත්න මහතා සහ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්.
3: කැස්බෑව නගරේ නගරාධිපතිතුමා, උපනගරාධිපතිතුමිය, ඒ වගේම කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශාසන ආරක්ෂක බල මණ්ඩලය එක්කව විලා මේ පවත්වන ලද වෙසක් කලාපය දර්ශනීයයි. ජනතාවට තාම මහඟු අවස්ථාවක් ලබා දෙනවා. මම හිතන්නේ මේ ප්‍රදේශයේ පළවෙනි වතාවට තමයි මේ සිද්ධවීම සිද්ධ වෙන්නේ. මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව ලක්ෂ 4කට අධික ආසන ප්‍රමාණයක් මේ දවස් 4 වෙනකොට වැඳ පුදාගෙන තියෙනවා. මටත් ඒ වාග්ය බින උදා වුණා. මේ වෙසක් කලාපයේ තියෙන ජනතාවගේ උද්දෝගයේ මත භාවය තුළ අලංකාරණය කරන ලද මේ වෙසක් කලාපය නරඹන්න
1: ජනතාවද එහිදී අදහස් පළ කළා.
4: ස්වාධීන රූපවාහිනිය ඇතුළු කාර්ය මණ්ඩලයට අපිට පිළියන්දල පුරවරේ මේ වගේ ධාතු වන්දනාවක් කරගලගීම ලොකු භාගයක් කියලා හිතනවා.
5: ITN මාධ්‍යාලය කරන්නේ මේ බොහොම හොඳ කාර්යයක්. ඒ නිසා අපි අදත් ආවා ධාතු මහන්සියල අද පුදා ගන්න.
6: අපි මේ ධාතු වන්දන ස්ථානට පැමිණියා. හරිම හිතේ සතුටින් මේකට සහභාගී වුණේ. ඉතින් ගොඩක් සන්තෝෂයි.
4: දැන් මේ වෙසක් කලාපය සංවිධානය කරපු ගේන ගොඩක් සතුටුයි. ඒ වගේම මේ ධාතු වන්දනාව ලැබීමක පිළිබඳව ඊටත් වඩා ලොකු සතුටක් තියෙනවා.
7: ගොඩක් හොඳයි. ඒ කියන්නේ කලින් පාරවල මෙහෙම තිබුණ නැහැ. මුළු පිළියන්දලම සරසලා ගොඩක් ලස්සන තියෙනවා. ඒක ගොඩක් සතුටුයි.
8: ඇත්තටම ගොඩක් සතුටුයි. ගොඩක් ලොකු දෙයක් පිළියන්දල මේ වගේ දෙයක් කලින් තිබුණ නැහැ මේ විදිහට. ඒක නිසා මේ ගොඩක්ම ITN එකට ස්තුතිවන්ත වෙනවා මේ වගේ ලොකු දෙයක් කරපු එක ගැන.
6: හොඳයි පිළියන්දලට මේ වගේ වැඩක් ආපුව කියන ගොඩක් සතුටුයි. ඇත්තටම මේ වෙසක් කලාපේ අපි ඉදිරියට ලස්සන නිර්මාණ දෙන ළමයිගේ ගොඩක් දක බලා ගන්න පුළුවන් වුණා ස්වභාවික නිර්මාණ. ඉතින් ළමයිගේ නිර්මාණශීලීත්වය ඉස්සරහට ගෙනියන්න මේ වගේ වෙසක් කලාපයකින් ලැබුණ එක ලොකු දෙයක් කියලා දකින්න පුළුවන්.
9: ඇත්තටම සතුටුයි. අපිටත් මේ ෆස්ට් ටයිම් තමයි මේකට එකතු වෙන්න හම්බුනේ. ඉතින් අපිට සතුටුයි.
1: වෙසක් කලාපේ අන්දිනේ අබාතේ සුනිල් කුමාර් කම්බගේ සහ ඩියෝච අබාතේ මහිද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි. ITN පූජා වෙසක් කලාපය පිළියන්දල නගරය කේන්ද්‍ර කරගෙන වෙසක් පොහොය දිනේ සිට ක්‍රියාත්මක වෙනවා. පසුගිය දින 4 සර්වජ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියා. ඒ සඳහා බැතිබර දායකත්වය ලබා දෙන්නේ කසාගල සමූහ ව්‍යාපාරයයි. විවිධ කණ්ඩායම් ඉදිරිපත් කළ පහන් කුඩු 51ට වැඩි සංඛ්‍යාවක් වෙසක් කලාපයට ඇතුළත් වෙනවා. ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුමට එක්වීමට ශ්‍රී ලංකාව සූදානම් වෙනවා. රීජනල් කොම්ප්‍රිහෙන්සිව් ඉකොනොමික් පාර්ට්නර්ෂිප් සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීම සඳහා වන රාජතාන්ත්‍රික පියවර සාර්ථකව තබා ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළා. ඒසිය ඔස්ට්‍රේලියා හා නවසීලන්ත නිල සංචාර අවසන් කරමින් කැම්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සිට ප්‍රකාශයක් කරමින් මෙම සංචාරය අතරතුර සුවිශේෂී ප්‍රගතියක් අත්කර ගැනීමට ද හැකිව තිබෙනවා. ආසියා පැසිෆික් කලාපයේ ආර්ථික සහභාගිතාව ඉහළ දැන්වීම සඳහා රටවල් 15ක සහභාගිත්වයෙන් පිහිටුව ඇති සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ පූර්ණ සහාය හිම්වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ලබන අගෝස්තු මාසයේ සිට ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන්නා. නඩු ප්‍රබාධයට ප්‍රධාන හේතුවක් වන අධිකරණ පද්ධතියට අදාළ ආයතනවල පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව අබාධ්‍ය හර්ෂන් ඩානක්කර මහතා සඳහන් කළා. නඩු විභාග කටයුතුවලදී දරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කළ හැකි පරිදි නීති සම්පාදනය කර තිබෙනවා. මෙරට සංචාරක නිරත එක්සත් ජාතීන්ගේ ලබාර මුදලේ විධායක බඩලේ සභාපති රෙයින් ටම්සර් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් හමු වූ අවස්ථාවේ අබාධ්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ළමුන් සම්බන්ධ නීති පිළිබඳව විනිසුරු පුහුණු ආයතනය දැනුවත් කිරීමට අමතරව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විෂය බාලාවටද ඇතුළත් කළ යුතු බවයි එහිදී සාකච්ඡා වී තිබෙන්නේ. ටේක් සුරේකම් වගතොට වැඩසටහන් බාලාවේ තවත් අධීරක් බෝමිරිය ජාතික පාසලේදී අද පැවැත්වෙනවා. මාර්ගානතුරු හා ඉන් වැලකීම සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම ඇතුළු අංක ගණ්ඩාවක් පැවති බවයි අප නියෝජිත ගිහන්ගේ ඉෂේර පවසන්නේ.
10: කොළඹ දිස්ත්‍රික්කයට අයත් ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයට අයත් එවැගේම කඩුල අධ්‍යාපන කොට්ටාසයට අයත් බෝමිරිය ජාතික පාසලට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මේ වැඩසටහන සඳහා අපිත් එක්ක තල් බැඳගෙන ඉන්නවා ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය වගේම අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වගේම තවත් ආයතන රැසක් අපිත් එක්ක මේ වැඩසටහන සඳහා තල් බැඳගෙන ඉන්නවා. ඉතින් හද උදෑසන මේ පැමිණි සියලුම දුවදරුවන්ට මාර්ග අනතුරු පිළිබඳව ප්‍රථමයෙන්ම දැනුවත් කිරීම සිදු කරනු ලැබුවා. ඒ ප්‍රායෝගිකව තමයි ඒ සිදු කිරීම සිදු කරේ. අපි ඉතින් මේ විදිහට සමස්ත දිවයිනේ අපේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දැන් මාත් එක්ක මේ වෙලාවෙ එකතු වෙලා ඉන්නවා රතවාහන මූලස්ථාන පොලිසියේ පොලිස් රියාභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිතුමන් උප පොලිස් පරීක්ෂක දයල් කාර්යවසම්මතුමා. අපි පසුගිය වර්ෂයේදී මේ වැඩසටහන් මාලාවේ අතිසාර්ථක වැඩසටහන් 55ක් සූදානම් කරා. දැන් එහි දෙවන අදියර අපි ආරම්භ කළ තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මොනවාගේ අදහසක්ද ඔබතුමන්ට තියෙන්නේ?
11: සුබ උදෑසනක් ගීත්. ඉතින් විශේෂයෙන්ම අද දවසේ ඉතාමත් සුවිශේෂ වූ දවසක්. මොකද බෝමිරිය මධ්‍යම විද්‍යාලයේ අපි උදෑසන 8ට ආරම්භ කරා රතවාහන සංදර්ශනය. මම කියන්නේ බෝමිරිය පාසලේ ළමුන් සහ අවට පාසල් 10ක ළමුන් අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒ වැඩසටහනට ඉන්න අනතුරුව ප්‍රධාන දේශනය ආරම්භ කරන්නයි දැන් සූදානමින් ඉන්නේ. මං හිතන්නේ මාර්ගය කොහොමද භාවිතා කරන්න ඕනේ, මාර්ගය ටේක්කියා සොරකම් මගතොට යද්දී අපි කොහොමද රතවාහන සංදර්ශනය අපි ඉදිරිපත් කරේ, මුලින්ම වැරදි ක්‍රමය, ඊළඟට එය නිවැරදිව කොහොමද මාර්ගය භාවිතා කරන්නේ, සියල්ල අපි කරයින් අනතුරුව මේ දිනවල කොහොමද වෙසක් සතිය තුල වාහන ප්‍රධාන මාර්ගයේ වැඩි මීගොඩ ලොකු අනතුරක් වුණා. 6 දිනක් එකතන ජීවිතක්ෂයටපත් වුණා රිය අනතුරේ. ඉතින් ඒව අඩු කරන්න හොඳම මාධ්‍ය අපි පාසල් දරුවන් තෝරගන්නේ
10: මෙහෙන් මිස්තුතිය ඔබතුමන්ට. ඉතින් මේ විදිහට අපි සමස්ත දිවිනේම මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රටක යම් සමාජයක් දැනුවත් කිරීමට සමාජයේ සිටින හොඳම සමාජ සජීවීකාරකින් තමයි පාසල් දුව දරුවන්. අපි ඔවුන්ව මූලික කරගෙන තමයි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවිනේම ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අපි තවත් දවසක තවත් පාසලකදී හමු වෙමේ බලාපොරොත්තු වෙනද සමුගන්නවා. බෝමිරිය ජාතික පාසල් භූමිය සිට ලක්හඬ ප්‍රවෘත්ති වෙනුවෙන් මම ගිහාන් ගීති ශේරය.
1: ඉසුරු කෙරෙන යලක් තවත් වැඩසටහනක් අම්පාර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. එන්දර සහ පොහොර වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති නවීන තාක්ෂණ යොදා ගන්න ආකාරය පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් ගණ්ඩාවක් පැවැත්වෙන බවයි අම්පාර අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ තරංග දරසේකර මහතා පවසන්නේ.
12: කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් යලකන්නේ සඳහා හඳුන්වා දී ඇති විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ඉසුරුගෙනන යලක් අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොළ ආසන්නයේදී ජූනි මාස 4 වෙනිදා උදෑසන 9ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. එය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සෞභල ගැනීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පීතිස්ස මැතිතුමාගේ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තුෂාර වික්‍රමරාජ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලබනවා. එහිදී වර්තමානයේ ගෝලීය අර්බුදයක් වශයෙන් පැන නැගී ඇති මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ පාමින් සිටින ඉන්ධන සහ පොහොර ගැටලුව සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නවීන තාක්ෂණයන් යොදා ගන්නා අයුරු ගොවි ජනතාව වෙත පැහැදිලි කිරීමට කටයුතු දා තිබෙනවා. එමෙන්ම ග්‍රාමීය ආහාර සුරක්ෂිතතාව ඉහළ නැන්වීමේ අරමුණින් ප්‍රාදේශිකව වැදගත් වන රෝපණ ද්‍රව්‍ය බෙදා හැරීම සහ ප්‍රාදේශිකව යොදා ගන්න ලබන ආහාර වර්ග ප්‍රචලිත කිරීම මගින් ග්‍රාමීය ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට කටයුතු දා තිබෙනවා. මේ සඳහා ඔබත් සහභාගී වී එම අත්දැකීම් බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
1: පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමාව යථාර්ථයක් බවට පත් කිරීමේ තවත් අදිරක් වන ගම් දහසක වැඩ දහසක් ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. දිළිඳු කම්පියුටර් දැකීමේ මේ වැඩසටහන සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 25,000ක්. ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන අක්මීමණදී ආරම්භ වුණේ නියෝජාබාත නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 64ක කාර්යයන් එහිදී ආරම්භ වුණා. ව්‍යාපෘති යටතේ හරිත වගාවක් ලෙස ණය මිරිස් වගා කිරීමේ ව්‍යාපෘතියක් කළුතරදී ආරම්භ වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා වැය කෙඩ මුදල රුපියල් 114ක්. නාගුණ ප්‍රදේශ ලේකම් කොට්ටාසේ අවුරුද දකුණ ග්‍රාම සේවා වසමේ ප්‍රතිලාභයෙන් 45 දිනුගේ ආර්ථික නගස්ත්‍රීම සඳහාද වැඩසටහන් ආරම්භ වුණා. කුරුඳු, තේ, පොල් සහ ගම්බිරි සැඩභෝග සඳහා මුදල් ආධාර ලබා දීම සිදු වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක යුගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය බයිබාසය තුල සච්චෝරකයන් 145,745 දෙනෙකු දෙවිනට පැමිණ තිබෙනවා. ඒ පසුගිය වසරේ බයිබාසය වාර්තාව සච්චෝරකයන්ගේ පැමිණීමට සාපේක්ෂව 9.65% වර්ධනයක්. මේ වසරේ බයිබාසයේදී වැඩිම සච්චෝරකින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබෙනවා. එම සංඛ්‍යාව 60,342ක් බවයි සංචෝරක සංවර්ධන අධිකාරිය පවසන්නේ. වසරේ ගත වූ කාලය තුළ මෙරට පැමිණ ඇති සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව 10,22,000

0: මේක මේ රැල්ල තවදුරටත් යන්න දෙන්න බෑ. මොකද ඇත්තටම විනීතගරුක රෝඩ් ඩිසිප්ලින් එක තියෙන්න ඕන. මේ මේ එක එක මේ මේ මේ තරුණයන්ට ඕන විදිහටයි, එක එක ගරාජ් කාරෙන්ට ඕන විදිහට වාහන දණ්ඩයි, එහෙම එහෙම උනොත් එහෙම කරන්න දෙන්න බෑ. අපි පැහැදිලිවම අපි පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට, කොට්ටාස පාරධාරීවරුන්ට, දිස්ත්‍රික් පාරධාරීවරුන්ට, රතුහාන ස්ථානාධිපතිවරුන්ට සහ රතුහාන දාන දැනුවත් කරලා තියෙනවා මේ වාහන බාරයට ගන්න කියලා. උදාහරණයක් කියන අඩුවඩි වශයෙන් බාරට ගත්තා, දැන් පේනවනේ 23ක් ගත්තා. අපි මේ වාහන රිලීස් කරන්නේ අනිවා මෝටර් ට්‍රැෆික් එක්සෑම් ඉදිරිපත් කරනවා. ඒ වාර්තාව සමග අධිකරණ ඉදිරිපත් කරලා තහනම් නියෝග අරගෙන එයාගේ වශයෙන් කටයුතු කරනවා.
1: The story behind the news.
0: සමාජයේ ඉන්න නොහික්මුණු ඉන්ඩිසිප්ලින් ඩ්‍රයිවර්ස් රයිඩර්ස්ලා සම්බන්ධයෙන් මේ කියන්නේ විශේෂයෙන් මේ ත්‍රී රෝද රථයේ ලෝන මේ මේ තරුණයෝ යතුරු පැදිකරුවන්ට පැහැදිලිවම අපි කියන්නේ රතවහන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන වාහනේ දඩපත්‍රිකාවක් දීලා යවන්නේ, වාහනේ බාට ගන්නවා. අරගෙන මෝටර් ට්‍රැෆික් එක්සෑමින් එකේ රිපෝට් එකත් එක්ක අධිකරණ ඉදිරිපත් කරලා ඒ ආකාරයට කටයුතු කරනවා. ඒක නිසා විශේෂයෙන් කියන්නේ ඒ දෙමව්පියන්ටත් කියන්නේ තමන්ගේ දරුවෝ එහෙම වාහන පදිනවනම් යතුරු පැදිනවනම් ඒවට ඉඩ දෙන්න එපා. සහ අපි විශේෂයෙන් ගරාජ් හිමියන්ටත් කියන්නේ ඒ වගේ මෝටර් වාහන සමාගම විසින් යන වාහනේ වෙනස් කරන්න යන්න එපා. ඒක ඕන විදිහට ඒ සම්බන්ධ ඉදිරි විවාචන කරනවා. ඒ අදාළ කරාචි යුතුයන් කවුද මේවට සම්බන්ධ කියලා ඒවා නීතිමය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
2: ඒ නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා.
1: The story behind the news.
2: තත්පරින් දශමයක් ඇතේ බ්‍රේතුරෙකුට වරදින්න. ඒ වරද තවත් ජීවිතයක අවසානය නම් එය මහා ඛේද වාචකයකින් නිමවනවා ඇති. ඔබ පදවන වාහනය ගමන් පහසුව සඳහා පමණක් තවෙකුට හිරිහැරයක් නොවනවා නම් කොතෙකුත් වටිනවද? යතුරු පැදිය අතට ගන්න ඔබට හිතන්න යමක්.
1: The inside story. The story behind the news.

0: ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දොළහයි විනාඩි 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ස්වාධීන රූපවාහිනී සේවේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
3: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
2: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8 වන සැතපුම් කණුව අසලදී
3: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සත්කාරයක්
1: ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය
4: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලව් ඉකෝස්රි සමාගම විෂ දුමෙන් තොර හෙටක් උදෙසා
5: ලුකයා මාර වෙඩනේ ඌනේ දොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා
6: මෙමරි ලොස්
5: කවුද ඩොක්ටර් යාද සුන්නද මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
1: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
4: evening drive with chamit and charu
1: sama anugrahaya
4: marksman samuha vyapare vithin gen labi taharana dan navanimavakin ena doma swankri wiketi miyantreka sadambara himikaruwe kumanna adumama tanna 01177 679

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779579
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1 විසේකාරේ
3: මහා මානසික ලෙඩෙක් చేති තමු වගේ මානසික ලෙඩෙක් එක්ක ජීවත් වෙන්න මම කැමති නැහැ
4: අම්මා මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ
3: එන්නපම මට අම්මේ කියාගෙන මට වාගෙන ලැජ්ජයි చేති ඔය මේ වගේ මිනිහෙක් කියලා දන්නවනම් මම මේ ගෙදර පැත්ත බලාට ආව අද ගන්න
5: විසේකාරී
6: පරිස්සමෙන් ඉන්න ඕනේ මම ආව බලන්න එනවා
0: සතිය දින පහේම රාත්‍රී 9ට ITN

0: ලෞදොළහයි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: දහය විනාඩි 50යි වෙලාව.
1: ස්වාධීන රූපවාහිනී සේවයේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
2: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
1: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8වන සැතපුම් කණුව අසලදී
2: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සත්කාරයක්
3: ඔබ වෙත ගෙනෙමේ ප්‍රධාන අනුග්‍රහය
4: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලෆ් ඉකෝ ශ්‍රී සමාගම විෂ දුමෙන් තොර හෙටක් උදෙසා
5: ධන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න

0: නේද? ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: තියදින බලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳතිය දාර
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්කඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඬ.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max Radio ITN.

0: අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපර් ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ 2 ටැග් සමග සුපර් අංකයට ටැග් ගා. මෙගා පවර්.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පසුර එකයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් හෙලිකොප්ටර් යාන 10ක් සහ දවික දවකාවක් හිම්ව තිබෙනවා. ඒවා ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. රටේ ආරක්ෂාව ශක්තිමත් කිරීම, ආරක්ෂක අංශ නවීකරණය කිරීම හා කලාපයේ ස්ථවරත්වය වෙනුවෙන් ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කිරීමට රජයේ ක්‍රියාමාර්ගවල තවත් පියවරක් ලෙස එය හැඳින්විය හැකි බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. රුසියා වෙල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ පුද්ගලයන් 20 දෙනෙකු වියගොස් තිබෙනවා. මිසයිල් හා ඩ්‍රෝන් ප්‍රහාර එල්ල වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. තවත් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබුවා. මීට පෙර යුක්‍රේනයෙන් එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම බෙහෙවු සිදු කළ බවයි රුසියාව පවසන්නේ. ඊට අනුකූලව ඉදිරි ක්‍රියාමාර්ග සිදුවන බවත් රුසියාව පෙන්වා දුන්නා. මේලක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක් දොරක.

පස්සරු එක පහු වෙලා විනාඩි 10යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. අද ජුනි මාසයේ තුන්වෙනිදා අපි මුණ ගැහෙන්නේ බදාදා දවසක. දැන් 17 කල්පනා කරන්නේ ඔය මොනව නැති වෙලාද? මම මේ කියන කතාව වෙන වඩ ගොඩාක් වැදගත් වෙන ඔය මූඩ් එක අනුව හරිද? ඔයාර දෙයක් නැති වෙන්නේ ඒ හැම එකක්ම ලොස් එකක් විදිහට නෙවෙයි. සමහර නැතිවීම ඔයාට නිදහසක් වෙනවා. ඒවා පොඩ්ඩක් හිතලා බලන්න. අතීතේ හැම අත්දැකීම් ඔයාට ඇති. සමහර නැතිවීම අහිමිවීම ඔයාට දෙවෙනි අවස්ථාවක් ලබා දෙනවා. අපෝ එහෙම දේවල් නොවෙන්න. සමහර ඒවා ඔයාගේ දීර්ඝකාලීන ප්‍රශ්නයකට ලැබෙන උත්තරයක් වෙන්න පුළුවන්. සමහර නැලබීම් ඔයාව හීල් කරනවා. ඔයාව නිදහස් කරනවා. හරිද? ඒක නිසා සමහර දේවල් අහිමිවීමක් කියලා හිතුණට ඒක අහිමිවීමක් නෙවෙයි. ඔයාගේ අනාගතයට හොඳක් කියලා දැනෙන දවසක් ඒ. ඒක නිසා හිනා වෙලා සතුටින් අද දවසත් ඔහොම ගත කරගෙන යන්. හැම ප්‍රශ්නයකටම තියෙන පැය 24යි හැමදාම එක මතක තියාගන්න. හැම තත්පරයක්ම සතුටින් ජීවත් වෙන්න මතක තියාගන්න.

ඔල්ටයිම් බෙට්සෙත් චාමේ මං පතන් අඩන් දෙයන්න බිඳුවයි හතයි බිඳුවය තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට හතර වෙන්න කලින් මැසජ්ජ එකක් එවන්න පොළොවා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: පසරු එකයි වෙනඩ 16යි.
2: ස්වාධීන රූපවාහිනී සේවයේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
1: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන.
2: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අටවන සැතපුම් කණුව අසලදී
1: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සක්කාරයක්
3: ඔබ වෙත ගෙනෙමේ. ප්‍රධාන අනුග්‍රහය
1: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලෆ් ඉකුස්රි සමාගම විෂදුමෙන් තොර හෙටක් උදෙසා
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ලකඩ රේඩියෝ ITN
1: දවල් 6 වෙනාට 22යි.
2: ලොතරැයියේ පෙරලි කරන MLB මෙගා පව දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය MLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
1: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.
6: ලුකයා මාර වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
7: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
6: මම කිරිකේ බුන්නේ අයියා, සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.

0: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
1: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiyaganna
2: evening drive with chamit and charu
1: sama anugrahaya
2: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
1: vijaya products ape rasaya rate samata FM 93.5 FM 93.7 Lakhana Radio ITN
2: Dhati piti kadi modi gini maddahane maha vasse weda karala mahansiyata sindu husmak gamudu
3: Runari tinuran sittame mamana kala
2: සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්.

දවල් එක පහු වෙලා වෙනට 25 වෙලාව FM 93.5 හරි 93.7 හරි ඔයා මේ වෙලාව වහගෙන ඉන්නේ ලක්කන්ඩ ඕල් ටැබ්ලට්ස් චාමි හවස 4 වෙන්න කලින් 0.7 0.3 0.95 0.7 මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කන්ඩ Facebook page එකට ගිහම ආදාපේ post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා තියන්න. මම 3 පැහැදී ගැන මතක් කරන්නත් ලෑස්ති. හරි. බලමුද කවුද මුලින්ම message එක එවලා තියෙන්නේ කියලා. ඔයා guess කරන්න බලන්න කවුද මුලින්ම message එක එවලා තියෙන්නේ කියලා. ලකී ලකී ඔයා තමයි මුලින්ම මට message එකක් එවලා තියෙන්නේ අද. LNG එකෙන් ඔයා කියන මෙහෙම දෙයක්. නැතුවට පණිවිඩ පුරුදු ලෙස ඉස්සර කොළ එළිය කියයි මට නුඹ ගැන විස්තර. ආ එහෙමද? ආ කමක් නෑ කියලා නිකන් ඉන්නනේ. ලස්සන සෙද්දාක් අහන්න කවුද ඉන්නේ ඔයත් එක්ක? මංජු එනෝ පොඩේ ප්‍රදීප් සෙව්වන්දි කාවින්ද කබීෂා දෙලිනි මිනෝලි කුමුදු දිනේෂි නිකේෂලා තරංග ධම්මි තරංග චතෝ දනු සෙව්වන්දි ඔයා මාව හගිරණන් ඉන්නේ කොබල හැපි බර්ත්ඩේ කියනවනේ ඔයා කෝ කියලා බැලුවම නීතුක් නීරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා සෙව්වන්දි ඔයාට හැමදාම සතුටින් ඉඳ ලැබේවා. හයි චාමි, අපිවත් සින්දුවකට එකතු කරගන්න යමේ ප්‍රොඩක්ට්ස් පොතු පිටිය වාතු වෙන සමන්ත වගේ මැසේජ් එක. අපි සින්දුවක් අහමු. සුබදාමලක් වේවා කඹුරාපොළ මවුන්ට් රොයල් ආයතනයේ අදත් සින්දුහන් ඉන්නවා කියලා තියෙනවා. දෙල්කා මිස් ක්‍රිෂානි ශ්‍රියානි මල්ලිකා දිස්නා චන්දන සෙල්වි එකතු කරගන්න කියලා. නදී ඔයා තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ඊට පස්සේ මහපලගමට යනවා පියල් ජේ කොහොමද? හෙලෝ චාමියකි, කොහොමද? සතුටින් ඉන්නව නේද කියලා මාතලේ දෙලිනි මැසේජ් එකක් ඇවිල්ලා තිබුණා. සුබතාවලක් වේවා චාමිය, අපිටත් සින්දුවක් දෙනවද? දෙන්නම්. ඉජි අනුර පුසලාව BF ජනපදයෙන් මැසේජ් එකක් ඇවිල්ලා සින්දුවක් දෙන්න කියලා කිව්ව නිසා අපි සින්දුවක් අහලා එමුද? 1:27

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: සතේ දවස් වල හරියටම දවල් එක වෙනකොට
2: හරිය වදින්න ඔය හිතට මන්දා දන්න මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
1: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධේ
0: ඕල්ටයි බීට්ස් විත් චාම්
1: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මග අරගන්න එපා.

පසරු එක පහ වෙලා විනාඩි 35යි දැන් වෙලාව. ITN මාතෙචාලය 47 වන සංවත්සරයට සමගාමීව Green Legacy 2026 හරිතත්කාරය ජුනිතා උදෑසන 8ට දකුණු අධිවේගී මාර්ගයේ ආශ්‍රිතව පවත්වන්නට මේ වෙද සෙළු දරම් කරලා තියෙනවා. අධිවේගී මාර්ගයේ දෙපස පරිසර සුරක්ෂිත කිරීම අරමුණු කරගත්ත මේ සුවිශේෂී හරිත ව්‍යාපෘතියත් එක්ක හරිත හෙටක් කියන තේමාවෙන් අපේ රටේ වායුගෝලීය පිරිසිදුකම වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවෙන ලාබ්ස් එකෝශ්‍රී ආයතන නිල වශයෙන් අත්ල් බැඳගෙන තියෙනවා. ජුනි 5 වෙනිදා උදෑසන 8ට දකුණු ඒකේ මාර්ගයේ ආශ්‍රිතව මේ ප්‍රජා සත්කර්ක වැඩසටහන ආරම්භ වෙන්න නියමිත වෙලා තියෙන්නේ. ඉතින් දකුණු අතිරේකයේ මාර්ග පරිශ්‍රයේ පළ 47ක් අලුතින් සිටවන්න කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාවය සහ හරිතභාවය ඉහළනංවීම සඳහා තවත් පළ 150ක් පරිත්‍යාග කරන්න පියවර අරගෙන තියෙනවා. තිරසර සංවර්ධනයක් සහ වඩාත් පිරිසිදු සුන්දර හැට දවසක් අපේ රටට උරුම කරලා දීම වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සහ ලාබ්ස් එකෝශ්‍රී ආයතන එකතු වෙලා කරන මේ කාලීන මෙහෙවර අපේ රටේ පරිසර සංරක්ෂණ ඉතිහාසෙට එකතු වෙන තවත් සාර්ථක පියවරක් කරනවා කියලා අපි ආඩම්බරෙන් මතක් කරනවා. එතකොට 0.7, 0.3, 0.3, 0.5, 0.3, 0.7 මේ වෙදි මැසේජ් එකක් එවලා කෝචාම් අපේ මැසේජස් වලට පේන්නේ නැද්ද කියලා අහන ඉන්නවනේ. පේන්නේ නැතුව නෙමෙයි මම දැක්කා. ඒකනේ මේ කියන්න හදන්නේ. ඔපෙල් ෆැෂන් එක විමල සේන මහත්මයා මට මැසේජ් එකක් එවලා තිබුණනේ නේද? දිලංක නතේෂන්, රසික, චනිතු, පසිදු, චමෝද, ගයන්, සිරිවංශ, ගාමිනී, ලසිත, චුට්ටි, අනුර, ශාන්ති, කුමාරේ, නිරෝෂා, හර්ෂණී, සුභා, දිනෝෂා, කමනි, චන්ද්‍රානි, එරේෂා, නයිනි, දෙල්පචිත්‍ර එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එකේ කියලා තියෙනවා. ඊට පස්සේ නංගියෝ මටත් සින්දුවක් ඕනේ පින්නවල චන්දේ, හයි කොහොමද? පොතාලස් සතෝ සහනතු වෙනවා හස්බන් සමී, අකිල, අමාශා, අක්කා, අයියා, මතුගම අක්කා, පොතාල සහ මේ වෙලාවේ අපි වහන් ඉන්න හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. ඊට පස්සේ අපි යනවා මාත් ඉන්නවා සින්දුවක් ඕනේ. චමින්ද ධර්මසිරි, ඔයා කවදාවත් නම එවන්නේ? කවදාවත් නම එවන කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ මේ දිග මැසේජ් එක කාගෙන් විය හැකිද? මේ දෙක මැසේජ් එක අපේ සුරේකා රේණු ඔයාගෙන් තමයි. ඔයා වාතරෙන් එකතු කරගන්නවම සුබ සන්ධ්‍යාවක් වේවා චාමි. යමෙක් උපදින්නේ අඬන බිලින්දෙකු ලෙස නම්, මිය යන්නේ අඬමින් වැළපෙන මහල්ලෙකු ලෙස නම්, ජීවිත කාලය පුරාවටම කර ඇත්තේ වැළපෙන්නට හේතු හදා ගැනීම නොවේද? හැකිතාක් උපයන්න, හැකිතාක් භුක්ති විඳින්න, ඉතිරිය අත්හැරීමට මනස සකස් කරගන්න කියලා ලස්සන පෝස්ට් එකක් අපිට එවලා තියෙනවා. ස්තුතියි. ඒක හරි වටිනානේ. අපි පුළුවන් තරම් අර බදාගෙන ඉන්නේ බලන්නේ, බදාගන්න කිසිම ලෑස්තියක් නැහැ නේ සංජය? ස්තුතියි, ලස්සන අදහසක් අපිට ෂෙයා කරගෙන තියෙන. ඒක නිසා පුළුවන් කාලේ හරි හම්බ කරගෙන කාලා බීලා සතුටින් ඉන්න, කොටසක් ඉතුරු කරන්න, දඩෝ බලාගනි, නෑදය බලාගනි කියලා ඉන්න එපා. තමන්ට තමන්ගේ නේද අතම හැවනල්ලක් කරගන්න එක වටිනවා. එතකොට අරයා කලේ නෑ, මෙයා කලේ නෑ කියලා දුක් වෙන දෙයක් නෑ නේ? එකයි විනාඩි 38.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: පසරු එකයි විනාඩි 42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: 07.03.5.93.7 එවලා තියෙන මැසේජස් අපි මේ සින්දෙන් පස්සේ බලමු.

0: 97.7 ලකන්න රේඩියෝ ITN ස්වාධීන රූපවාහිනී සේවේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධාන කරන
1: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
0: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අටවන සැතපුම් කණුව අසලදී
1: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාතික සංගමයේ තවත් සත්කාරයක්
2: ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය
3: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලව් එකෝ ශ්‍රී සමාගම විෂ දුමෙන් තොර හෙටක් උදෙසා

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
5: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය දෙබෝ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN
0: පසරු එක පහුවලා විනාඩි 50

0: තිළින කිරීමේ බැතිබරතා එකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: Lakhanda, Radio ITN.
1: පසරු එක පහු වෙලා විනාඩි 55 ඉනේ වෙලාව අපේ පළවෙනි පැය නිමා වෙන්නත් වෙලාව ඇවිල්ලා 0.7 0.3 93.5 93.7 කලුතරින් තිලින්න සඳ කැලුමවා මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. අපි සිද්ධාක් අහමු. මහියංගනෙන් නේහා, මොකද්ද මේ කියන්නේ? අපි ලොකු වෙන්න වෙන්න අම්මාගේ කොණ්ඩේ ඉදුණු කෙස් ගහක් ගහක් ගානේ තියෙන්නේ අපි වෙනුවෙන් කරපු කැපවීම්. මගේ හීන මල්පල දකින දවසට ඒක දකින්න අම්මා නිරෝගීව මගේ ළඟින් එන්න ඕනේ. ඒකයි මගේ එකම ප්‍රාර්ථනාව කියලා නේහා ඇවිල්ලා තියෙන ලස්සන පෝස්ට් එකක්. එසේම වේවා කියලා අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් ශාමී. අද ඔයා ගුවනින් නම කියන වඳුරබ මා බොටු වන ඉසුරු මදුෂන් පුතුගේ අටවන උපන්දිනය කියලා කියනවා. ඔයා ඉස්කෝලේ ගිහිලා ආවද? අහගෙන දෙන්නේ නැත්තම් මටයි මැසේජ් එකක් එවන්නේ. ස්කෝලේ ගිහලා ආවට පස්සේ මං ආයි මැසේජ් එක කියන්නම්. නැත්තම් එයාට ඇහෙන්නේ නැහැනේ නේද? ඉසුරු මදුෂන්, හැබැයි අද ඔයා මාව අහගෙන ඉන්නවා නම් ඔයාට මිදුක් නිරෝගී වාසනාවන්ත සුවසුබ උපන්දිනයක් වේවා කියලා අපි ඔයාට ආදරෙන් ආශිර්වාද කරනවා පුතා. තාත්තා මහින්ද කුමාර, අම්මා යමුනා, චන්ද්‍රිකා, සුදු පුංචි ලක්ෂ්මී, රසික මාමා, ඉමාෂ, දිනේත, වාසනා ටීචර්, ප්‍රභාත්ස, පුබුදු සර්, කුමාරස, ඒ හැමෝමත් එක්ක ලක්කට අපිත් එකතුලට ආදරෙන් ආශිර්වාද කරනවා. හොඳට ඉගෙන ගන්න ඕනේ. හරිද? සුබ උපන්දිනයක් වේවා. ඒ විශ්වගත එක්ක මං කල්පනා කළා ඊළඟ පැයට යන්න කියලා. හාද? ඊළඟ පැයට මොන ගැහමු? එතකම්මට මැසේජ් එකක් කියලා තියන්නේ.

0: 95.5 93.7 ලක්හඳ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඳ
1: වෙලාව පස්වරු දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: විදෙස් දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරට රැගෙන විදේශිකයන් තුන්දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ගුවන්තොටුපළ රේගුල ධාරින් හා රේගු භද්‍ර පාඩාශිල ධාරින් එක්ව වැටලීම සිදු කළා. ඔවුන් චීන ජාතිකයන් පිරිසක් බවයි අප වාර්තාකරු පවසන්නේ. එම පුද්ගලයන් රැගෙන ගමන් බලු හයක් තුල තිබේ චීන නිෂ්පාදිත දුම්වැටි 55,800ක් සුවා කැඩීමට හැකිව තිබෙනවා. ඉරාන විදේශ අභාත්‍ය අබ්බාස් ආරක්ෂි රටවල් හයක විදේශ අභාත්‍යවරුන් සමග දුරකථනයෙන් සාකච්ඡා කර තිබෙනවා. ප්‍රාශ්‍ය, තුර්කි, කටාර්, ඊජිප්තු, පාකිස්තාන් සහ සෞදි අරාබි විදේශ අභාත්‍යවරුන් ඊට අයත්. පාකිස්තානයේ හමුදා ප්‍රධානි සමගද ඔහු සාකච්ඡා කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. කුවේටේ සහ බහරේනයට එල්ල කළ ඉරාන ප්‍රහාර සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු තිබෙනවා. මීළඟ ලක්කඩේ ප්‍රවෘත්ති පස්වරු තුනට
2: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

හවස දෙකා ඒ වෙනටි හතරයි. ඔල්ටයිම් බේට්ස් චාමී අපි අපේ දෙවනි පැය පටන්ගන්නවා. බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට මැසජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.7 La Cana Radio ITN.
1: ධන්නවද ජීවිතේ හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
0: All time beats with Chami.
2: Suno na sange mal mal.
1: හවස දෙකයි විනාඩි 8යි වෙලාව. ඕල් ටයිම් බෙට්ස් එක් චාමි අපි ඉන්නේ අපේ දෙවනි පැයේ. වෙලාව ගිය හැටි බලන්නකෝ නේද? 0.7 0.3 0.5 0.7 ඔයාට පුළුවන්කමක් තියෙනවා මට මැසේජ් එකක් එවන්න හවස 4 වෙන්න කලින්. ඒ වගේම ලකන Facebook page එකට ගියාම post එක දැක්කද? දැක්කම එකට like එකක් දාලා comment එකක් දාලා නේද? share කරන්නත් එපැයි. දැක්කේ නෑ වගේ ඉන්නපා නොදැක්කසේ ඉඳපන් කියලා කවුරුද කිව්වද ආලද නෑනේ. ඒක නිසා පෝස්ට් එක ගිහලා බලන්න. බලමු මැසේජස් ටික අතත් මතක් වුණා කියලා. සරච්චම්ල ටයර් ස්ට්‍රයික් කමින් වා මට මැසේජ් එකක් කියවලා තියෙනවා. අපි සින්දුවක් අහමු. ඊට පස්සේ මේ කවුද මේ බර්දල් පොලි අන්ටන වසන්ත මැක්සිමස් ආලත් එක ලහිරෝ ශහනි නතාලි ශනාරා දමින්ද සෞරේ ශනාල් මිරෝන් එස් එල් ප්‍රනාන්ඩෝ එකතු කරගන්න ඊළඟ සින්දුවට චෝමි කොහොමද ඉතින් අතත වෙනදා වගේම දුව මිනදී පුතා මිනොත් මහත්තයා ලහිරෝ පවුලේ හැමෝමත් එකතු කරගන්නවා කියලා තියෙනවා. අයේෂා ඔයාට වාගේ නම ටයිප් කරන්න අමතක වෙලා තියෙනවා. මම WhatsApp එක බලලා වාගේ නම මොකද්ද කියලා හොයාගෙන කිව්වේ. ඊට පස්සේ අනිත් අයගේ නමත් එක්ක වාගේ නමත් එවන්න හොඳද? හයි හයි චාමි, අපි බන්ධාරගම උමා කාමන්ට් එකෙන් ලස්සන සින්දුවක් දෙන්න. බොස් එන්න ඔබත් එක ශ්‍රී කුමාරී, නිරෝෂා, දිනුෂා, රංජනී, තනූෂා, දිල්රක්ෂි, චම්පා, චමුටිකා තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. අපි සින්දුවක් අහමු. ඊට පස්සේ මං යනවා මඩපාත පැත්තට. එලේ පෙරමු වැඩද? ඊට පස්සේ ආනන්ද, නන්දලාල්, හේමපාල, ජයතිස්ස, සෝමදාස, කරුණාදාස, ජයසේන, සිරිකුමාර, ලක්ෂ්මණව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. සෝමදාසක් ඒව අපිට සෙන්දවක් ඕනේ. මාතලේ කුමාරේ, නායනි, ගාමිණී, සුභාෂිනී වේ පැත්තෙන් එකතු කරගත්තා. සුබ සන්දාවක් වේවා චාමි. උදේ ඉඳන් වැඩ. අපි තේම තමයි අපි වැඩ කරන ජනතාව. ඒක නාටබරක් නැන්ද? ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා බලංගොඩ ඩිපෝවේ ඉංජිනේරු වංශය අබැසිංහ බණ්ඩාර, රජෙත් පත්මකුමාර, අමිල තංජන් තන්න, දර්ශන, පේෂම් එකතු කරගන්න කියලා තියෙනවා. තව මොකක් හරි ඔය ටයිප් කරන්න ගිහිල්ලා කොටසක් විතරක් ටයිප් කරලා තියෙනවා. බලන්න මොකද කියන්න හැදුවේ කියලා. හිත තවම කියවා ගන්න මට බැරි වුණානේ. ඒක නිසා මේ මැසේජ් එකේ තියෙන මොකක්ද කියලා කියන්න දන්නේ නැහැ. සින්දුවක් අහලා එමුද එහෙනම්? හවස දෙකයි වෙනාඩිය 11යි.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: විග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
2: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: හවස දෙක පහු වෙලා වෙනාඩි 23යි.

පතක සැහැල්ලවෙන් එන්න ජීවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස්වල දවල් එක එද හතර වෙනකම්.

හවස දෙකයි වෙනට විසි නවයයි වෙලාව අනු තුනයි දශම පහෙන් හරි අනු තුනයි දශම හතෙන් හරි මේ වෙලාවේ ලක්කඩ ඕල්ටයිම් බීට්ස් අහගෙන ඉන්නේ. ITN මාතචාලයේ 47 වන සංවත්සරයට සමකාමී Green Legacy 2026 හද සත්කාරය ජූනි 5 වනදා දකුණු අධිවේගී මාර්ගයේදී පවත්වන්නට මේ වෙද සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. අධිවේගී මාර්ගයේ දෙපස පරිසරය සුරක්ෂිත කිරීම අරමුණු කරගත් මේ සුවිශේෂී හෘද ව්‍යාපෘතියත් එක්ක හෘද හැටක් කියන තේමාවෙන් අපේ රටේ වායු ගෝලීය පිරිසිදුකම වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවෙන Labs Ecosprey ආයතන නිල වශයෙන් අත්වල බඳගෙන තියෙනවා. ඒ අනුව ජූනි 5 වනදා උදෑසන 8ට දකුණු අධිවේගී මාර්ගයේ ආශ්‍රිතව මේ ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ වෙන නියමිතයි. දකුණු අධිවේගී මාර්ග පරිශ්‍රයේ පළ 47ක් අලුතින් සිටුවීමට කටයුතු යොදලා තියෙනවා. එවැගේම ප්‍රදේශයේ පරිසරික සමතුලිතතාවය සහෘදභාවයේ ඉලනැංගීම සඳහා තවත් පළ 150ක් පරිත්‍යාග කරන්නත් පියවර අරගෙන තියෙනවා. තිරසාර සංවර්ධනයක් සහ වඩාත් පිරිසිදු සුන්දර හෙට දවසක් අපේ රටට උරුම කරලා දීම වෙනුවෙන් ස්වාධීන රූපණී මාතජාලය සහ Labs Ecosprey ආයතන එකතු වෙලා කරන මේ කාලින මෙහෙවර අපේ රටේ පරිසර සංරක්ෂණ ඉතිහාසයට එකතු වෙන තවත් සාර්ථක පියවරක් වෙනවා නොඅනුමානයි. එතකොට හවස දෙක පහ වෙලා විනාඩි 30ක් වෙලා තියෙන නිසා 0.7 0.3 0.95 0.97 ඔයා ඒපු මැසේජ් එක අපි බලනවද? අහන්න දෙයක්ද? අපිටත් සින්දුවක් දෙනවද චාමි කියලා මාතෙවලින් ගයත් මෙහලා තියෙනවා. ඔයාට නොදෙන සින්දුවක් මං අරගෙන ඇවිල්ලා නැහැ. හැම සින්දුවක්ම ගෙනවට අහන්න දීලා යන්න. මහත්තයාගෙන ඉන්නා කියලා සිරි කුමාරය වල තියෙන මැසේජ් එකට ස්තුතියි ඔයාට. සුබ දවසක් මනු. අපි දෙන්නවත් සින්දුවකට එකතු කරගන්න. තනෝ ලොකු වැඩක් කියලා තියෙනවා. කොල්ල කඩ කඩ ඉන්න හැනම් ඔහොම හොඳද? අපි ලස්සන සින්දුවක් අහමු. Thank you චාමර මැසේජ් එකට. ලස්සන දවසක් වේවා ඔයාට. ලස්සන සින්දුවකට එකතු කරගන්න මහත්තයා දමින්ද පුතාලා දෙන්න සඳළු සහ රේෂ්මිත ඉන්න. පොකුණ විට සංජීවනී වගේ මැසේජ් එක මොකද්ද මේ කියන්නේ ඔයා? අමනාප වෙලා ඉන්න තරම් ජීවිතය දෙක නැහැ. රෙදවන්න පලිගන්න හැදුවට කාටවත් යහපතක් වෙන්නේ නැහැ. අයිමි වීම නිසා හදා වැටෙනට කිසිවක් ස්ථීර නැහැ. යන දිනක කළ හොඳ නරක හැර කිසිවක් අරන් යන්නේ නැහැ කියලා පෝස්ට් එකක් ෂෙයා කරලා දෙනවා. ඊට පස්සේ තව පෝස්ට් එකක් තියෙනවා. මොකද කියන්නේ කියලා බලන්න. මිනිස්සු දුක පෙන්වන්නේ රණ්ඩු කර කර හරි ඉන්නේ හිත රිදෙච්ච දවසට විතරයි. ඒත් හිත බිඳිච්ච දවසට කතන්දරේ සෑහෙන්න වෙනස්. එදාට ඒ මිනිස්සු කිසි රණ්ඩුවක් නොකර නොකියපු කතා සේරමත් අරන් සද්දයක් නැතුව යන්න බෑ.

0: Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 35යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
1: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට මැසේජ් එකක් එවලා තියන්න.

0: FM 93.7 Lakhana Radio ITN.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා. ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න. හවස 2:46.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
5: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමහ ්‍යාරය විතුන්ගෙන් අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රී වීකටිමියන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාව තන්න බිතුව එකකැ හැතයි හයිසේ හතනමයයි පන්සේ හැතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝට පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1
3: ස්වාධීන රූපවාහිනී සේවේ 47 සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනී නිමිත්තෙන් සංවිධානය කරන
4: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
3: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8වන සැතපුම් කණුව අසලදී
4: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සත්කාරයක්
5: ඔබ වෙත ගෙනෙමේ ප්‍රධාන අනුග්‍රහය
0: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලෆ් ඉකුස්රි සමාගම විෂ දුමෙන් තොර හෙටක් උදෙසා
6: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
7: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු
8: Overtime beats with Chami.
7: Hita illana tapparetta. Paya thunak ekak

0: සතියේ දිනවල දහවල් එකට All Time Beats with Charlie Charlie
1: හවස දෙකයි විනාඩි 44 කියලා දනගෙන හිටියාද? නෑ නෑ, වෙලා ඔහේ යනවා. ඔයා ඔයාගේ වැඩ ටික ඔහේ කරගෙන ඉන්න. වෙලාව ගැන හැඟීමක් නෑ. ඒක නිසාම වෙලාව මතක් කරලා දුන්නේ. හරිද? ඒක නිසා ගානතෑ වැඩ ටික බැලන්ස් කරගන්න. හතර හමාරට ඔෆ් වෙනා ඉන්නවා, හතරට ඔෆ් වෙනා ඉන්නවා, පහට ඔෆ් වෙනා ඉන්නවා. ඒක නිසා වැඩේ හරියට ඉවර කරලා යන්න. හරිද? අතක ගයින් නැතුව වැඩ ටික. සමහරවෙමනේ ඔෆිස් එක ඇරෙන්න ඔන්න මෙන්න කියලා තමයි වැඩ ටික ඔක්කොම කරන්න ඕනේ කියලා මතක් කරන්නේ. එතකොට වෙලාව නැහැ. ඒක නිසා දැන් හරියට වැඩ පිළිවෙලට කරගෙන යන්න. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් හදා ගන්නවට ලේසි ක්‍රමයක් තියෙනවානේ. ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගත්තා නම් වැඩේ පහසුයි. සහ ඉක්මන් සිංගල් පේස් විදුලි මගෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ ඩෝමා හෝම් ඔයිල් මේක එක. තාරිතාව ගතටින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. පොල්තෙල් කිව්වට පොල්තෙල් විතරක් නෙමෙයි, තව තියෙනවා. ඒ කියන්නේ සමහර කෑම වර්ගවලට වගේම බෙහෙත් වර්ගවලට අතවමනා වෙන රට කජු, කජු, සූර්යකාන්ත වට්ටක්කා, ඔය අඹ තෙල්, කොහොඹ තෙල්, එඬරු තෙල් හැම ඕන වෙනවනේ නේද? ඒ තෙල් වර්ග ටික වට හදා ගන්න පුළුවන්කමක් තියෙනවා ඩෝමා හෝම් ඔයිල් මේකෙන්. මිලවෙනි රුපියල් 88,000 වැඩි විස්තරක් තවත් ඕන නම් 0117 679 579 ට කෝල් කරලා වට දැන කියා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ පොල් ගහලා තුෂාරි මොකද මේ කියන්නේ කියලා බලමු. රංජි අයියට ටිකක් අසරීපෙන් හිටියත් මාව අහන් ඉන්නවා කියලා තියෙනවා. රංජි අයිති එක ප්‍රත්‍යක්ෂ ඖෂධය කියලා දන්න නිසා නෙහන් ඉන්නේ නේද? ඉක්මනටම සනීප වෙන්න. අද දින උපන්දිනය සම්වර්ණ ජාත බණ්ඩාර සර්ට සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ආදරණීය බිරිඳ කාංචනායක පොතල දෙන්න, අයියා ජයසූරිය, අක්කා චන්දිම, දරු දෙන්නත් එක්ක පොල් ගහල තුෂාරි ඇතුළු හැම දෙනාම එකතු කරගෙන ජාතසට සුභ උපන්දිනයක් වේවා. ලක්කඩෝල් ටයිප් බීට්ස් විත් චාමීත් එක්ක කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මං කියන උන ටිකත් එයා ටයිප් කරලා තියෙනවා. Thank you. Happy birthday, Jatha sir.

0: FM 93.7 La Kana Radio ITN
1: ලෝකේ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මනුස්සේ

0: ප්‍රේමත් කලාවන
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
2: සංචල හිතක තිකවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනිකරම ඇප්

හවස දෙකයි වෙනට පණහයි වෙලාව. හරි මාව ඇහෙනවානේ. හරි මටම මාව ඇහෙන්නේ නැති වුණානේ. එහෙම වුණාම හරිම ප්‍රශ්නය. හරි ඩිලා නිරෝ ශංගල්ලෙන් අම්මට මැසේජ් එකක් ගෙවන තියෙනවා. ඔකිනෝ දහතින් අල්ලාගත් ඕනෑම දෙයක් අතහැරීම පහසුයි. ඒ වුණාට හදවතින් අල්ලාගත් කිසිම දෙයක් කිසිදා අත්හැරිය නොහැක. ඉතින් ඒවා හදවතින් අල්ලාගත්තේ කාගෙද වැරද්ද? හයි සුබම සුබ ලස්සන දවසක් වේවා. අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට රෝසී, රමාලි, සමීරා, ශ්‍රීමතිය, රංගනී, ශ්‍රියානි, කීර්තිදන්ත, සමන්වලි, අපේ සර් හසන්ත සිංහබහුව එකතු කරගන්න කියලා ගීතිකා තමයි මට මැසේජ් එකක් එවලා තියන්නේ. කියනවා අනිත් අයගේ වචනවලට අදහස් හා උපදේශවලට ඔයාගේ මනස අවුල් කරන්න දෙන්න එපා. ගැළපෙන දේ පමණක් බුද්ධිමත්ව බාර ගන්න, ජීවිතේ අඩියක් හරි ඉස්සරහට තියන්න පුළුවන් දේ තෝරගන්න, ඔයාව රිදවන බෙදවන දේ බැහැර කරන්න කියලා ලස්සන පෝස්ට් එකක් එවලා තියෙනවා. ඒක ඇත්ත. මම ඒකට සම්පූර්ණයෙන්ම එකඟයි. ඊට පස්සේ කියනවා මෙහෙම දෙයක්. තව පෝස්ට් එකක් තියෙනවා. ගැඹුරු මොහොතක් වගේ වෙන්න හඬ නොනගන, වැඩියෙන් හිතන්න, වචන අඩුවෙන් කතා කරන කෙනෙක් වෙන්න, ජීවිතේ අරුත විදසුන් නුවණින් දකින්න. ඔය ගොඩාක් ඉක්මනට කතා කරනවා කියලා කියන්නේ කිසිම දෙයක් හිතන් නැතුව කතා කරන අය තමයි. හැබැයි හුඟක් දුරට හිතලා කතා කරන අය හරි හෙමින් කතා කරන්නේ. ඒ අය සාමාන්‍යයෙන් ඇසූ පිරුතන් ඇති අය කියලා කතාවට කියනවා. ඇත්ත නැත්ත තෝරා ගැනීම වාට බාරයි. හරිද? චාමියෝ බොයගඩ පැත්තට එනවා නම් අපිටත් ලස්සන සින්දුවක් ඕන කියලා තියෙනවා. නෑ මං එන්නේ නෑ. මොකද කරන්නේ? ඔයාට සින්දුවක් අහන්න දෙන්නේ නෑ. බොයගඩ සුමනා, සුසන්ත, ලසන්ත ට්වින්ස්ලා රුමාචී, සුජා, ජගත් එකතු කර ගන්නානේ. තරහ ගියාද? කාටි නෑ සඳ. 2:51 සින්දුවක් අහන්න දෙන්නා.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: හවස දෙකයේ වෙනාඩි 56යිනේ වෙලාව. All time bed sit charmy. අපි අපේ දෙවෙනි පැයට අහවඩ කළා. අපි අනේන අපේ තුන්වෙනි පැයට. ඒ කියන්නේ අපේ අන්තිම පැයට. ලකන Facebook page එකට ගිහලා post එක බලලා like එකක් දාලා comment එකක් දාන්න. ඊට පස්සේ මට message එකක් එවන්න පුළුවන්. 0.7 0.3 93.5 93.7ට.

0: 105.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව 5:03යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: ලක්හඩේ ප්‍රවෘත්ති සමගයෙන් මම සුලක්ෂණ යුදේශකයිතිරිවීර ප්‍රවෘත්ති සංස්කරණී චන්දන මාරසිංහ
1: දයන් පැයපුවක්

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: හෙදපුහුණුව සඳහා තවත් සිසුන් 3000ක් මදවා ගැනීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කළ බව සෞඛ්‍ය ආජන මාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. 2025-2029 වසර පහ තුළ හෙද සේවාවට 13600ක් මදවා ගැනීමයි ඉලක්කය. එය අනුව 2021 සිට 2024 දක්වා වර්ෂවල විද්‍යා හා ගණිත විෂය ධාරා යටතේ උසස් පෙළ විභාගයේ ඉදිරිපත් සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මදවා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලබන 30 මිනිතා දක්වා බාසික කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය පරිශීලනය කර අඳුපත් යොමු කිරීමේ හැකියාව පවතිනවා. කුවේටිය හා බහරේනිය ප්‍රහාරවලට වගකීතු බව ඉරානයේ සඳහන් කළා. ඉරාන භූමියට එරෙහි ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකාව එම රටවල් භාවිත කරන බවටයි ඉරානයේ චෝදනා කළේ. ස්වයන් ආරක්ෂක ක්‍රියාකාරකම් සඳහා බුලිකත්වය ලබා දී තිබෙනවා. ඉදිරියේදී එළවෙන ඕනෑම ප්‍රහාරයක් වැළැක්වීම හා ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඉරාන බලධාරීන් පෙන්වා දුන්නේ. මීනක ලක්කන ප්‍රවෘත්ති 5:04
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

හවස තුන පහු වෙලා විනාඩි 4යි වෙලාව. 0.7යි 0.3යි 93යි 5යි 93යි 7ට ඔයා දැනටමත් මට මැසේජ් එකක් කියලා නම් තියෙන්නේ. මේ සින්දුවෙන් පස්සේ අපි මේ මැසේජස් ටික බලනවා.

0: FM 93.7 Lakhana Radio ITN
1: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මිනිස්සේ

0: වේමත් කලා
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්න හිතුණා
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස තුනයි වෙනහටි අටයි වෙලාව මහමුහුදට පැණි දැමී දැම්මට මුහුදේ ලුණු රස වෙනස් වෙන්නේ නැහැ වගේ සමහරු වෙනුවෙන් අපි මොනතරම් කැපකිරීම් කළත් එයාලට ඒක වටින්නේ නැහැ. ඉතින් ඇයි ඔයක බලාපොරොත්තු වෙන්නේ? ධර්ණියගල අදත් ඔයාව අහගෙන අපි වැඩ කරන ගමන් කියලා අංජන ජයතිලක මට මැසේජ් එකක් කියලා තියෙනවා. ඔයාව හතරෙන් එකතු කරගන්න ඕනද? සුබ දවසක් ශාමී. පිළියඳල MLA කමෙන්ට් එකෙන් සින්දුවකට එකතු කරගන්න අපිවත් ලලිත් සර්, සෙසිඩ සර්, තනුජ මිස්, රම්‍ය අක්කා, කුමාරිය අක්කා, ගීතා අක්කා, රමණී, රෝෂිනී, තිලින සහ ආයතනය හැමෝම එකතු කරගන්න කියලා පිළියඳලෙන් අනුෂ්කේපු මැසේජ් එක. කියනවා කරවිල තිත්ත නිසා සමහර මිනිස්සු කෑව නැති වුණාට කන මිනිස්සු ඕන තරම් ඉන්නවා. කවුරු ඔබව ප්‍රතික්ෂේප කළත් දුක් වෙන්න එපා. ඔබේ වටිනාකම දන්න මිනිස්සු ඔබත් එක්ක හැමදාම ඉන්නවා. ඒක හරි ලස්සන අදහසක්. Thank you අපිත් එක්ක ෂෙයා කරගත්තට. අකි අපිටත් සින්දුවක් දෙන්න මම හේනගමින් පූර්ණී මහත්යා චින්තක පුතාල දෙන්න තරුණ දෙව්මිත් ලෝචන තුල්මිත් එදනාත් මං ආදරෙන් එකතු කරගන්න ස්තුතියි. ඊට පස්සේ HKD කමටගෙන්නේ මාෂා දෙල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගේ, චාන්දනී, ගයනී, කාන්ති මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. සුබ දවසක් ශාමී. අපි වැඩ කරන ගමන් ලස්සන සින්දුවක් දෙන්න. මාලේ, රංගිකා, චතරිකා, චමී මාවත් ආතරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා. Thank you. ඊට පස්සේ මේ කවුද කියලා බලමු. සුබම සුබ දවසක් අනුරකම අනුලාවති. අපි නෝර ඇවිත් ඉන්නේ කියලා තියෙනවා. ලස්සන සිද්ධාක හන්න දෙන්න මහත්ය සිරිලින්න, පුත ප්‍රදීප, දුව අනුෂිකා, පුත හර්ෂණ, දුව පේශල, අමෙලියා සමරසේකර, සරත් මල්ලිලාගේ පවුලේ කොමලවත් එකතු කරගන්න කියලා තියෙනවා. අමෙලියා සමරසේකර මට කියන දු ගමන ගියාද ඔයා? පරිස්සමට ගිහිල්ලා එන්න ඕනේ. සින්දුවකට එකතු කරගන්න ගෝනපල කුමුකෙන් ගේතානි වගේ මැසේජ් එක. හස්වන් මෙන්ඩෙ, සදුව රේඛා, දිනීෂා, පුතාලා, රුචිර, රුවන්, සුරාජින්, තවිෂ්, රිෂිනි, ජේස් ආලව තමත කරේ නෑ මං. තව සිද්ධුවක් අහලා ටක්කලෙන්න. හවස 3:00 වෙනාඩි 11.

0: ලකන රේඩියෝ ITN
1: හවස 9 වෙනාටේ 16යි ITN ලක්හඬ පූජා
0: සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: ජූලි 3 වෙනිදා දක්වා

0: ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න

0: වැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දිය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දියයි.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
4: ස්වාධීන රූපවාහිනී සේවයේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
2: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
4: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8වන සැතපුම් කණුව අසලදී
2: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සක්කාරයක්
5: ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය
2: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලව් ඉකෝස් රිස් සමාගම විෂ දුමෙන් තොර හෙටක් උදෙසා
6: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
7: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
6: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට
7: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
5: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala tiyaganna
2: evening drive with chamit and charu
5: sama anugrahaya
1: maxwin samuha vyapare vithin genna apita harina dan navanimavakin ena domas entry wiketi miyantrika sadambara himikaru ekumanna adumama tanna 01177979
5: FM 93.5 FM 93.7 Lakhana Radio ITN Satiye dinawala Dawal ekata All time beats with Chami
8: Havasa tuna pahu vela vinati 19 ay velawa සුබ දවස්.

ඉනෝකක්ක සුනේත්‍රාක මුදිත එකතු කරගන්න කියලා ප්‍රියා තමයි මට මැසේජ් එකක් කියලා තියෙන්නේ. හයි චාමි, සුබ සන්ධ්‍යාවක් ඔයාට. සන්ධ්‍යාව කොයිතරම් වෙහස දැනුණත් මක නොහැර අහන්න හිතන හඬක්, පුංචි මොහොතකට හරි ඇවිත් අහන්න ආස හිතන හඬක් කියලා තියෙනවා. මං ගැන නේද දෙයියනේ මේ කියන්නේ? Thank you Nishu. ඔයා වාතරෙන් එකතු කරගන්න ලස්සන පෝස්ට් එකක් කියවලා තියෙනවා. හොඳේ, මේක තමයි වැදගත්ම දේ. මෙහෙම දෙයක් කියන්නේ, දිව්‍ය ලෝකෙට යන පාර වැටිලා තියෙන්නේ අපාය මැදින්. ජීවිතේ බොහොමයක් මිනිස්සු සැපසතුට හොයනවා. හැබැයි කිසිම දුකක් ආයාසයක් නැතිව ඒ දේ ලැබෙනවටයි කැමති. නමුත් සබහතම ඒ විදිහට වෙන්න දේවල් හදලා නැහැ. ජීවිතය දරා ගැනීම, කැපකිරීම, ශක්තිමත් වීම මතින් තමයි ජීවිතයේ සහනය සනසීම ලබා දෙන්නේ. මතකයිනේ, හේතු නැතුව ප්‍රතිඵල නැහැ. ඔබට සනසීම ඕන නම් ශක්තිමත් වීම නැමැති මිල ගෙවන්න සිද්ධ වෙනවා. ජීවිතයේ ආයාසයක් නොගන්න මිනිසුන්ට මානසික සනසීමක් නැහැ, වර්ධනයක් නැහැ. ඔබට සැබෑ සතුට සනසීම දැනෙන්නේ මොළය මනස පාලනය තියාගෙන ඔබට අවශ්‍ය දේ කළොත් විතරයි. මතක තියාගන්න, ඔබ සොයන දිව්‍ය ලෝකයේ පාර අපාය මැදිනුයි වැටිලා තියෙන්නේ. ආයාසය දුක දරන්න, හයියට සමබරව ඉන්න ඔයාට සැප සතුට ඕන නම් ඒක ලස්සන බලන්න නේද? ස්තුතිය පිටක ෂෙයා කරගත්තට. ඒ වගේම මට දුන්න කමෙන්ට් එකටත් බොහොම ස්තුතියි නිෂු. අපි ළඟ මැසේජ් එක බලන්නම්. මේ කවුද මේ ඇහැලියකට මියුණු කර තන්නේ? විනීතයි රාගනේ. හයි, කොහොමද? ඔටත් සිද්ධාක් අහන්න දෙන්නම්. මේ කවුද මේ නංගි? මමත් තාවා, මටත් සෙන්තුවක් දෙන්න පුළුවන්ද කියලා. මතුගම අනෝම ඔයා යපු මැසේජ් එක. ඊට පස්සේ මේ කවුද මේ ලෝචනානේ රැනපානේ, ඔයාවත් එකතු කරගන්න. හයි චාමි මැණිකේ කියලා තියෙනවා. නවගහ ඇල ඕසිස් ඇග්‍රෝ එකෙන් ඔෂධ රටේට අවසින්දකට එකතු කරගන්නම්. Thank you message එකක් එවුවට. කොපමණ වෙහස දැනුණත් නුබෙක් සිත ගතට හඬ නගනවා නොපෙනෙන හතවත් වලට මග හැරුණේම නෑ කෙටි පණිවිඩ කිසි විටක තුති පුදනවා ඔබ කරනා වෑයමට. තව තියන ඕනේ නෑනේ. Thank you Tushari. ස්තුතියි හොඳ ව්‍යාදරය වෙනුවෙන් ගාලගේ. තුනයි විනාඩි 22යි.

0: තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස 3 වෙනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත සතියේ දිනවල දවල් එකට all time beats with chami
1: හවස 3 වෙනාඩි 30යි වෙනාව ITN මාතචාලයේ 47 වන සංවත්සරයට සමගාමී Green Legacy 2026 හරිත සත්කාරය ජූනි මාසයේ 5 වෙනිදා කියන්නේ මේ සිකුරාදා උදෑසන 8ට දකුණු අධිවේගී මාර්ගයේ ආශ්‍රිතව පැවැත්වෙනවා. අධිවේගී මාර්ගයේ දෙපස පරිසරය සුරක්ෂිත කිරීම අරමුණු කරගෙන මේ සුවිශේෂී හත්ය ව්‍යාපෘතියත් එක්ක හරිත හෙටක් තේමාවෙන් අපේ රටේ වායු ගෝලීය පිරිසිදුකම වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවෙන Labs Ecosphere ආයතන නිල වශයෙන් අත්වල බැඳගෙන ඉන්නවා කියලා අපි සතුටින් මතක් කරනවා. මේ වැඩ පිළිවෙලදී දකුණු අධිවේගී මාර්ග පරිශ්‍රයේ පළ 47ක් අලුතින් සිටවන්න කටයුතු දාලා තියෙනවා. ප්‍රදේශීය පරිසරික සමතුලිතතාවය සහ හරිත භාවය ඉහළ නැංවීම සඳහා තවත් පළ 150ක් පරිත්‍යාග කරන්නත් පියවර අරගෙන තියෙනවා. 0.7 0.3 93 5 93 7 වල තියෙන මේ මැසේජස් ටික මම හිතනවා මට මේ ප්‍රභාග කියලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. ඒක තමයි මගේ එකම ඉලක්කය. බලමු. අපි යමු ටෙක්ස්ට් මැසේජස් ටික බලන්න. සුබ සන්ධ්‍යාවක් වේවා චාමියක්කි. ගොඩක් දවසකින් මැසේජ් එකක් එවන්න කියලා තියෙනවා. මැසේජ් එක හෂිනිගේ නෙවුමන් බැලුවා මොකෝ මැසේජ් එකක් එවුවේ නැද්ද කියලා. හස්බන්ඩ් මනෝ චක්ක සිතාර මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා අම්පාරෙන්. තැන්ක් යූ මැසේජ් එක එවුවට පරිස්සමට ඉන්න. මහන්සිය කාන්සිය බෙටාව නොදැනෙන දවසම අපිව කූල් එකේ තියෙනවද තැන්ක්ස් කියලා තියෙනවා. සංජීව රකෙල ගස්කරේ අහමු ලස්සන සින්දුවක් කියලා තියෙන්නේ. තැන්ක් යූ මැසේජ් එකට වගේ කමෙන්ට් එකටයි. සේරුවා වෙල කෙඩිය සමරසිංහ යාළුවෝ කොමලව එකතු කරන් සින්දුවක් අහමු. සුබ වේවා ඔබට චාමි. අපි වේයන්කඩෙන් ලස්සන සින්දුවක් දෙන්න. හරි හරි. දීපා ඔයාගේ මැසේජ් එක දුව චතු පුතා මදු මහත්තය සුදත්වත් එකතු කරගන්න. චාමි මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කුරුණෑගලින චම්පි හරි සින්දුවක් දෙන්නම්. ඊට පස්සේ කුලියාපිටියට ගියාම නිලක්ෂි තනුෂ්ක අලව එකතු කරගත්ත. අම්මෝ මෙයා රත්නපුරේ රන්නේ තමනා කුමාරි අතරේ පිරුණු මැසේජ් එකක් එවුවට අදත් ස්තුතියි. සුමතව සක්සිද්දුවකට මාවත් එකතු කරගන්න. කෑගල්ල මේදනිය ගමේ උපනන්ද වගේ මැසේජ් එක. චාමි මා ශ්‍යාමලී කිතුල්කලින් දුව සඳමිනි අහිංසා මහතෙරුවන් චාමර කලවැල් දෙනිය අර්සලිනා ජනපදෙන් අම්ම වසන්ත තාත කීර්තිරත්න මල්ලි සම්පත් කීර්තිරත්නවත් එකතු කරගන්න කියලා තියෙනවා. දුමි ඔයාව එකතු කරගන්න. මල්ලත්ත හරි දන්නේ ඔයා හැමදාම නමේ වන්නේ මාරු කරලා. මට තේරෙන එක කියන්න. දුමින්ද මල්වත්තද දුමින්ද මල්වත්තද? 3:33

0: 7 ලකන්න රේඩියෝ ITN
1: හවස 3 විනාඩි 37යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
4: අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත සතියේ දිනවල දවල් එකට all time beats with chami
5: දැන් ඉතින් මං අර පොරොන්දෝපු දුන්න නේද Facebook page එකේ post එකක් තියනවා ඒකට like දාපුවයි comments දාපුවයි මං මේ පැහෙද කියනවා කියලා අමතකයිද අමතක නම් කමන්නේ වෙලාව තිබ්බොත් තමයි කියන්න වෙන්නේ මේ messages ටික ටක් කරලා කියලා එමුකෝ ආයකේ මටත් සින්දුවක් දෙන්න මත්තේ ගොඩින් මාලිති කොමද පාට සින්දුවක් ගන්න දෙන්න අලෝබ කැකුලාවල රත්න කහදව සුනිලා චාංගනේ ස්වර්ණිම එකතු කරගන්න කියලා තියෙනවා අයියෝ අපිටත් සින්දුවක් ඕනේ කියලා තියෙනවා B2K වගේ නම මොකක්ද ඇත්තටම චාබියාට කොහොමද මටත් ලස්සන සින්දුවක් ඕනේ චන්ති මහවත්ත පස්සාලෙන් අද වගේ කවි සිතුවිල්ලක් ආවෙන මම ഇതുව කවියක් එවයි කියලා එක්කමන්න අලව ගුණසිරි කොල් හවුස් එකේ උපාලේ කවුද ඉන්නේ පත්මිනි මිස් උදේ කුමාරස සමන් සමිතා වසන්ත වසන්තී නිලන්දී ඇතුළු හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා කොහලානේ ඡාය කලණී චිත්‍රාණී උපාලේ මාධව කසුන් ඇතුළු ලක්කඩාන හැමෝටම සින්දුවක් දෙන්න කියලා තිබුණා ඊට පස්සේ මම ආයනා WhatsApp එක පැත්තට ඒ සුදුනුනා මාව හැවද කියලා අහලා තියෙනවා මාත් ඉන්නවා කී අද පහ වුණා ඒක තමයි දැරණිය කලින් තරුෂි බස්නායක ඔයාවත් ආතරයෙන් එකතු කරගන්න ඊට පස්සේ මං යනවා කර දන්නවද ඇහැලියගොඩට ආනන්දේ පැත්තෙන් එකතු කරගෙන අපව යනවා අලව්වට අලව්පුර අපරල් එකේ ගෑනු දැරිවියෝ ටික එකතු කරගන්න කියලා දර්ශනි කුමාර්තුංග මට මැසේජ් එකක් කරලා තියෙනවා ඊට පස්සේ මං යනවා කොහෙට දන්නවද බර්ලස්කම්මුවට අසාවෙන්ම අහන රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක අතත් අහන් ඉන්නවා කියලා තියෙනවා යතිෂ් කියලා කෙනෙක් අපි දන්නේ කෙනෙක් නේ ඔයා තමයි නේ මට හිටපු ඉන්න හොඳම ලිස්නර් පොඩි අඩුපාඩුවක් වුණා ටක්කල මැසේජ් එකක් දාලා ඇති හවස තුනයි විනාඩි කීයක් වගේ කියන්නද ඇත්ත වෙලාව කියන්න බෑ තුනයි විනාඩි 41යි

ලකේවා චාබි මාතාගෙන අම්මා තාතා පොඩි මල්ලෙන් කළුම් චාමියෝ කියල දාලතයෙන ස්තුතියි සලා ඔය වාතරින් මතක් කරන ඇතිනේ සදනතුවාගෙන පෙමසරි පන්ගමෝගේ සුබදාව ලක්වේවා කියලා තියෙනවා. ඇයිතින් කලින් මැසජ් එක දාලතින කමෙන්ට් එක පොතුහැර ප්‍රෙමසිරි බිරිඳ තුෂාරිකාවත් එකතු කරග තියෙනවා. වාසත ලස් මීරි හඩින් අප සනසන චාමි සිද්ධුවක්තෙන් එකල සට් එක මැකතුක චාතලක මදකවටස්ම කියරතිනවා කලින් මැසජ් එක දැම්ම ප්‍රදීප් නගූ කියල දාලා තියෙන ඔයවත් අතරන්න. ඊට පස්සේ මේ කවුද මේ ඉන්නේ පොට්ටකින්න මැසජස් ටික ඔක්කොම පේන්න හදාගත්තාම හරි කවද මිස්සුනේ මට අපිටත් සින්දුවක් දෙන්න කියලා සහනි දංකල්ල ප්‍රදීප් ලංකා අනුරුතිකා සඳමාලි අසංක ෆර්නාන්ඩෝ ෂනාය පසිදු දේශප්‍රිය සහනි දංකල්ල කිව්වනේ චාමර ලියනගේ නිලංක තුෂාර සනත් කමරුපිටිය මාලා විශ්වබෙහඟ නුවන් සමීර දොලේප් සමරසිංහ අංචන ජාතිලක නිශාන්ත වික්‍රමසිංහ හෂාන් අනුෂ්ක කුමාර ඔයාලා ඔක්කොම ආදරෙන් මතක් කරනවා. කාගරි කමෙන්ට් එකක් මිස් වුණානේ මට අයි හොයාගෙන කියන්නම් ඈ. කලබලනේ යන්නේ එකනේ කරන්න බැරි එක දැන් මම දැක්ක කලින් අයි මට හොයාගන්න බැරි වුණා. බලමු බලමු හිතරි දුනොත් එහෙම කාගේ හරිනේ දැනට ආගන්න බෑ. 3:47 බිඳුවයි 7:03 93.5

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස 9:51යි. මෙසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුල

ම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න. තක්කාලාවේ ඉක්මට මැසජස් දෙක තුනක් කරගයාගෙන යන්න. මේ මැසේජ් එක ලොව අප්‍රකට මිනිසුන්ගේ තෑතින් නෙම වෙන විවිධ අදහස් සුප්‍රකට චාමී අතින් වාතලයට මුසු වෙන අපූරුව. මටම හිනා වෙනවා සුප්‍රකට චාමි කිව්වමනේ. සුබදා වෙලකේ වාකි මෙහෙරනම් වහිනෝ. මම ඉනෝකා කණ්ඩලමේ දෙමට හැත්තෙන් සිද්ධා ගන්න ඕනේ කියලා තමයි තියෙන්නේ. සුබ සන්ධ්‍යාවක් ඒවා චාමි නංගී, ඔයාට කොහොමද කියලා අහලා තියෙනවා මං හොඳින්. මහත්තයා වසන්ත පුතර දෙන්න පන්ට පොල් වෙහස් අක්කර 45 ඔයාගේ මැසේජ් එක හැමදාම එකතු කරගන්නම් හොඳ. චාමි ඔයාට කොහොමද? මහත්තයා අනුර පුතා ඩෙනුල් දුව යහලේ චුටි දුව යතුලි කෑකලෙන් හර්ෂිකා ඔයාව එකතු කරගන්න ඊළඟ සින්දුවට. වාසනාවත දවසකට සිරි බොඩත් සිංහල දහරා කොහොමද? අම්මා ඉන්ද්‍රාණි තාතා ජයසිංහ ඉදුනිල් ප්‍රනීත් කෞෂි මදු තුහින බබයි ආදි බබයි මතුගම පැලවත්තෙන් ආදරය රංග චූටි මැණික ඉනුකි එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් කමු කියලා තියෙනවා. හරිද? හින්දි සින්දුවක් කන්න දෙන්න විදිහක් නැහැ. කඩෙන් ඇහුවේ හින්දි සින්දුවක් නිසා. මේ සින්දුව අහන්න දෙන්නද? එපාක වඩදී මම ප්ලේ කරලා ඉවරනේ.

හවස 3:56 වෙලාව දොර අරගෙන ආවා චාර කොමද මාව එළවන ලීලාවේ මං කොයි වරගලේ නෑ ප්‍රෝග්‍රෑම් එක චුට්ටකෝම ඉන්න කියලා එපර ගියා යන්න මං එන යන්නද එයා තාවපු එක එයාගේ මට යන්න කියලා නේ ප්‍රදීප් ලංකා ඔයා එකතු කරගන්නවා සේෂන්ස් වලේ චාරු හැම කිව්ව නෑ චාරුට බයින් එපා හොඳේ මම හෙළුවක් කරේ මැසේජස් ගොඩාක් එවුවට ස්තුතියි හෙට එකට එන්නම් පරිස්සමෙන් එන්න මම චාමිකා මනෝජිනී සුබ දවසක්

0: තුනයි දශම පහ අනු තුනයි දශම හත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාව පස්වරු හතරයි.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලක් මදුරු වර්ධනය සඳහා විශේෂ දින තුනක් ප්‍රකාශ පත් කළ බව සෞඛ්‍ය හාචර බාධා අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එය අනුව ලබන අට නවය සහ දහය ඒ ක්‍රියාත්මක වනවා. වර්ෂව සමග ඩෙගු මදුරුවන් බෝවීම් වැළැක්වීමයි එහි අරමුණ. ජනතාව දැනුවත් කිරීම ඇතුළු සෞඛ්‍ය පණිවිඩ ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. මීට පෙර දවස්ථා කිහිපයකදී මදුරු වර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කළා. ජපානයේ සහ තයිවානයේ බුදු සීමා සම්බන්ධයෙන් නිල සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. දිනට අතර විශේෂ ආර්ථික කලාපයක් ස්ථාපිත කිරීමත් අරමුණා. එම සාකච්ඡාවලදී තම බුදු සීමා පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවයි තයිවානය පෙන්වා දුන්නේ. තයිවානයේ තමන්ට අයත් භූමි ප්‍රදේශයක් ලෙසයි චීනය සඳහන් කර තිබෙන්නේ. ඒ අනුව ඔවුන් විරලාරක්ෂක යාත්‍රාවක්ද අදාළ සීමාවට යොමු කර තිබෙනවා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:00ට.
3: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: චමිත් and චාරු.

0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779579
1: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය.
2: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
3: සන්ධ්‍යාවක් හවස 4:04 දැන්.

0: හතරයි විනාඩි හතයි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක් ඩී විනින්
0: හැමෝටම කියලා වැඩත් විශේෂයෙන්ම කියන්නේ. ඉතින්
1: නැත්නම් බෑනේ වේරෙන්න.
0: නැත්නම් වේරෙන්න බෑනේ. ඒක නිසා ස්පෙෂලි ආඩයම ගුඩ් ඈවිනින් කියලා
1: කියන්න
0: ආරාධනා කරන්න ඕන. නැත්නම් වැඩේට නෑ, සම්බන්ධ කරගන්න විදියක් නෑ. ඒක නිසා හරි. ඉතින් සුපුරුදු දිනකට අදත් ඔන්න හැන්දෑව ලස්සන කරන්න අපි යවිලා ඉන්නවා.
1: ඔව්, මේ පැත්තෙන්
0: හවස 6 හමාර වෙනකන් අපි දෙන්න ඉන්නවා.
1: ඉතින් ආඩ පොලංකම තින FM 93.5 FM 93.7 ගොන්න මීටරේ වෙනස් නොකර කන ළඟින්ම අපිව තියාගෙන අහන්න.
0: කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.
1: ඔව්,
0: ඔයාට යන්න පුළුවන් ලස්සන තැනක් ගැන කියන්න ඉන්නවා ස්පෙෂලි.
1: ඔව්, ඒ නිසා සද්දෙට මහගෙන ඉන්න ඕනේ.
0: සද්දෙට මහගෙන ඉන්න ඕන. ඒ අතරේ අද විශේෂයෙන්ම අද පූජා වෙසක් කලාපයේ අවසාන දිනය.
1: ගිය නැත්තම් ඔන්න අද තමයි දවස අදින් පස්සේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම යන්න ඕනෙම තැනක් තමයි පිළියන්දල කියලා කියන්නේ.
0: අද ගිය නැත්තම් ඔයාට ආයිමත් වෙසක් එකට, මේ වෙසක් එකට, වෙසක් කලාපයකට මේ පැත්තේ යන්න තරක් නැහැ.
1: නැහැ.
0: මට යන්න වෙන්නේ එහෙම නොදින් පොසොන් එකට තමයි.
1: ඔව්.
0: රයිට්. මෙච්චර ලස්සන වෙසක් කලාපයක් මිස් කරගන්න එපා. කොහොම හරි යන්න අද.
1: ඒ නිසා අද හවස වැඩ ඇරිලා යනවා නම්, ගෙදර ඉඳන් යනවා නම් ඔන්න අනිවාර්යෙන්ම හවසට ගිහිල්ලා වෙසක් කලාපයට නරඹල හේයින් අපේ කට්ටියත් එක්ක කතා බහ කරලා එන්න නේද?
0: අනිවාර්යෙන්ම අද දවස, අද හවස,
1: අද
0: දවසේ අද හවස.
1: ඔව්.
0: පිළියන්දල පුරෝරේට යන්න, වෙසක් කලාපය අසිරිය දැක බලා ගන්න. 4 විනාඩි 9 වෙලාව 07 03
1: 93 5 93 7 ට ආගේ WhatsApp message එක මේ පැත්තට එවන්න.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා
4: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: නියමයිනි ලකන ඊවනිං ඩ්‍රයිව්

0: හතරයි විනාඩි 18යි වෙලා. මොකද කියන්නේ ප්‍රශ්නයක් අහමුද අපි?
1: හා අහන්නකෝ.
0: එක විනෝදෙට වගේ.
1: අපිට තේන වැඩ නැහැ.
0: විනෝදෙට වගේ ප්‍රශ්නයක් අහමුද? ගොඩක් දවසින් බැරි වුණා මොකද ප්‍රශ්නයක් අහන්න.
1: කච්චිර පොඩක් ප්‍රශ්නයක් අහලා මේ පැත්තට
0: ලෙඩක් දාන්න බැරි වුණා.
1: බැරි වුණා නේ. පොඩක් පටලවන්න බැරි වුණා.
0: සමහර වෙලාවට මේක බොහොම පහසුවෙන් ලේසියෙන් මේකට උත්තර හොයාගන්නේ. හැබැයි ඔයාට හොයාගන්න බැරි වුණා.
1: හරිද එකපාරට?
0: චාරුගෙන් අහලා බැලුවා ඉස්සෙල්ලම මේක දාලා. මොකද තත්ත්වය මොකද කියලා.
1: පොඩක් කල්පනා කරන්න.
0: හොඳට වැන්දා. හොඳට වැන්දා. ඒ නිසා මට හිතෙනවා මේක හොඳ සාර්ථක ප්‍රශ්නයක් කියලා. හා. බස් එකක මිනිස්සු 43ක් ඉන්නවා.
1: රයිට්.
0: පස්සේ බස් එකට 17ක් නගිනවා.
1: හරි.
0: තව 20 දෙනෙක් බහිනවා. හරි. දැන් බස් එකේ මුළු කීයද? දෙන්නකෝ උත්තරේ.
1: මම කියන්නේ නැති මම කියන එක හරිනේ හැල්ලුනේ.
0: අය කියන්නම් මම. බස් එකක මිනිස්සු 43ක් ඉන්නවා.
1: හරි.
0: පස්සේ බස් එකට තව 17ක් නගිනවා.
1: හා.
0: තව 20 දෙනෙක් බහිනවා.
1: හරි.
0: දැන් බස් එකේ මුළු කීයද?
1: මුළු කීයද කියලා අහන්නේ.
0: ආ.
1: මම කියන්නේ.
0: බලලා කියන්න. ගණන් හදලා ගණන් වැඩි කරලා එකතු කරලා බෙදලා. ඕන
1: විදියකට ඉතුරු කීයද කියලා තමයි හොයාගන්න ඕනේ.
0: ඉතුරු නෙවෙයි මං අහන්නේ.
1: නෑ නෑ බස් එකේ ඉන්නේ කීයද නාර කියලා
0: මං ප්‍රශ්න අහලා ප්‍රශ්නෙට උත්තරේ දෙන්න මගෙන් නිකන් අතුරු ප්‍රශ්න හරස් ප්‍රශ්න.
1: ඒකනේ ඒකනේ යකින්
0: අහන්න බෑ. මේකට ප්‍රශ්න නිවැරදිව අසා සිටියා නම් ඔබට නිවැරදි පිළිතුර ලබා දිය හැකි.
1: හා
0: හරි.
1: හරි.
0: ප්‍රශ්නෝත්තර වැඩසටහනක විලාශයෙන් මං ඔබෙන් ඇහුවේ එකට
1: ඒ
0: වචන භාවිතා කරලා දැක්කනේ.
1: එනාට ඉතින් අපිට
0: හරස් ප්‍රශ්න ඔබට ඇසීමට අවස්ථාවක් නැත.
1: ඒකනේ මාන ප්‍රශ්න ඇසීමේ වටයක් මේක.
0: ප්‍රශ්නය නිවැරදිව අසා සිට පිළිතුරු ලබා දීමට ඔබට කටයුතු කරන්න කියලා මම සඳහන් කරා.
1: එහෙනම්

0: වයි 7.23 93 5 93 7ට කට්ටිය කියන්න බලන්න කීයද කියලා.
1: WhatsApp message එකක් එවන්න. යතර මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දෙන්නේ කෑම වේලක රස බලනව නම් ඒකට විජේ නිෂ්පාදන එකතු වෙන්නම ඕන කියන එක තමයි අපි කියන්නේ.
0: ඉතින් ගෘහණියක් වුණාම හැම ගෙදරකම වගේ තියෙන නිෂ්පාදන ටිකක් තියෙනවනේ. ඒ අතර කොළුබරුජගේ විශේෂයි. ඉතින් හොඳ විජේ කියන නමින් කොළුබරුජග වර්ධින්නේ නැහැ කොයි ගෙදරත්. ඉතින් ආරත් තත්වයෙන් වගේම ගුණාත්මක බවින් රසකාරක වර්ණ මේ කිසිම දෙයක් අඩංගු නැති තත්වයෙන් ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන වෙලදී ගන්නවා අර තමයි විචය කියන නම තියෙන. ඉතින් අර පොලාකව තියෙන අපේ රසය රටේ සමර බෙදෙන විචය නිෂ්පාදන ලකම තියෙන වෙනසලෙක් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙක් වෙන්න පුළුවන් මෙලදී ගන්න.
1: එවගේම ආගේ වගාබිම සරුසාරවත් වගාබිමක් විදිහට දකින්න එක තමයි ආගේ හීනේ නේද? බලාපොරොත්තු ඒකනේ. ඉතින් ඒකට වැස්ස නැති කාලෙට වගාබිම වේලිලා
0: හා
1: ගස්වල කන් කඩා වැටිලා
0: අයියෝ
1: වේලිලා කර වෙලා තියෙනකොට ආඩ තියෙන ෆීලින් එක මොකද්ද කියලා හොදින් හනේ හපොයි කියන ෆීලින් එකක්. හරිද? එනිසා ඔයාගේ වගාබිම ලස්සනට තියාගන්න, සරුසාර වගාබිමක් බවට පත් කරගන්න, ඕන වෙලාවට වතුර ටික නියම විදියට දාගන්න, වෝටර් පම්ප් එකක් ගන්නව නම් ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් කෙනල්ලා තියාගන්න.
0: ඉතින් අපි ගොවි මහදට උන්න පුළුවන්කම තියනවා ඩීප් ටෙක් ආයතනයත් එක්ක සම්බන්ධ වුණොත් සුවිශේෂීව මිලාඩු කිරීම එක්ක ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය ඔන්න මිලදී ගන්න. ඒ නිසා දැන්ම ඩයල් කරගෙන කතා කරන්න ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න 0711 711 1 0711 711 1 0711 711 711 කට කතා කරන්න.
1: නටමු නේද?
0: නටමු.
1: 4:21

0: පැත්දෙක්කට
1: ලක්කන ඊවෙනින් ට්‍රයි
0: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
2: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා

0: අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත, රටටම සම්පත.
0: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: අවස 4යි විනාඩි 30යි වෙලාව.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: හතරයි විනාඩි 31යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි කිව්වර මේ ලංකාවේ යන්න තියෙන ලස්සනම සුන්දර තැනක් කවුරු හරි හොයනවනම්
1: හරි
0: දකුණු පළාතේ යන්න තියෙන ලස්සන සුන්දර තැන් ගැන කවුරු හරි හොයනවනම්
1: හා චමිත් ගෙන් අහන්න
0: අපෙන් අහගන්න පුළුවන් අපි ඔය ඉඳලා හිටලා
1: හරි
0: අපි කියනවා මෙන්න මේ තැනට යන්න ඔයාලට පුළුවන් මේ තැන මෙච්චර
1: දේවල්
0: තියෙනවා බලන්න හරිම ලස්සනයි යන විදිය කොහොමද මේ දේවල් ටික අපි කොහොම හරි ඔයාලට
1: ලිහලා දෙනවා ගැටේ
0: ලිහලා දෙනවා ගැටයක් හරිම පහසුවෙන් යන්න හරියට ඔයා එකගෙන ගියා වගේ
1: තේරෙනවා
0: ඔයා එකගෙන ගියා වගේ කියලා
1: හිතනවා
0: හිතන මට්ටමට අපි ඔයාලට කියලා දෙනවා
1: හරි එතකොට ඉතින් යන්නම වෙනවා
0: එතෙන්ට යන්නම වෙනවා
1: දැන්
0: මෙහෙම ට්‍රිප් එකක් යන ලෑස්ති වුණාට පස්සේ කට්ටිය බලනවා කොහෙද යන්නේ කියලා කල්පනා කරනවා කට්ටියකින් අදහස් ගන්නවා අනේ මචං එතන හරියන්නේ නැහැ
1: එතන හැමෝම කියනවා
0: කියලා ඔහොම කියලා අන්තිමට
1: ට්‍රිප් එක යන්නේ නැහැ
0: ට්‍රිප් එක යන්නේ කටින් විතරයි
1: ඒ වගේ යාළුවෝ අපිට ඉන්නවා
0: මොකද ඒ නිසා කොහෙරි ගමනක් යන්න ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා නම් හැමෝගෙම අදහස් විමසලා යන්න ලෑස්ති කරගන්න එපා යන්න වෙන්නේ නැහැ මොකද ඔය ඔක්කොගෙම සෙට් එක ගත්තට පස්සේ ඔත යන්න ලෑස්ති වෙන තැනට
1: ගියපු
0: එකෙක් හරි ඉන්නවා
1: ගියපු
0: හරිද දවසෙ මිනිහා කැමති නැහැනේ පොර ඊට පස්සේ හැලෙනවා නිසා දෙන්නේ තුන් දෙනෙක්ගෙන් කතා කරලා හලහ අදහස් විමසලා ගමනක් යන්න ප්ලෑන් කරොත් යන්න පුළුවන්.
1: ඒක පොඩ්ඩක් හරි යැවෙයි එතකොට.
0: ඒ නිසා අපි කියන්නේ එහෙම ඒ විදිහට ප්ලෑන් කරන්න යන්න මාතර පැත්තට. දකුණට යනව නම් ඔයාලට මේ නාන්න තරක් ප්ලේස් එකක් මුහුදේ නානව නම් හොඳ තැන් කොයිද කියලා ඇහුවොත්.
1: හා.
0: ගොඩක් අය කියනවා පොල් හේන කියලා.
1: ඔව්. ඒක හැමෝම දන්නවනේ.
0: ඔව් එතකොට තල්පේ. මේ තැන් වල ගොඩක් ප්‍රසිද්ධයි නානේ.
1: තල්පේ බීච් එක.
0: එතකොට ගාල පැත්තේ උණ වටුන.
1: හා.
0: ඒ වගේ තියෙනවා.
1: ඔව්.
0: හැබැයි ටිකක් සමහර වෙලාවට අවදානේ නොදක්වපු වගේම අවදානෙන් ගිලිහුණු තැනක් තමයි තල් අරඹ කියන්නේ.
1: හා කට්ටිය දන්නේ නැති තැනක්.
0: ටිකක් වැඩිය සමහර ද ගොඩක් අය දන්නවා. හැබැයි සමහර අය දන්නේ නැති තැනක්. සහ සේෆ්ටි නාන්න පුළුවන් ලස්සන සුන්දර තැනක් තමයි තල් අරඹ කියන්නේ.
1: තල් අරඹ.
0: එතකොට මේකට එන්න නම් ඔය එන්න ඕන මිරිස පැත්තට මාතර පැත්තේ ඉඳලා මිරිස පැත්තට එනකොට ගාල්ල පැත්තට එනකොට මිරිසට කලින් තමයි තල් අරඹ තියෙන්නේ.
1: තල් අරඹ තියෙන්නේ මිරිසට කලින්.
0: ඔව් වල්ගම පඹුරණ ඔය ප්‍රදේශය පව කරගෙන එද්දි තමයි තල් අරඹ කියන බීච් එකට යන්න පුළුවන්කම ලැබෙන්නේ.
1: ඉතින්
0: වඩ හරියට මේ නාන තැනට ලං වෙද්දි එතන ලොකු තාපයක් තියෙනවා.
1: තාපයක්?
0: ඔව් එතන පාරයින් ලොකු දිග තාපයක් තියෙනවා. ඒ තාපය ගහලා තියෙනවා තල් අරඹ කියලා.
1: හා
0: හා. හරිද? ඒ නිසා හරිම පහසුවෙන් හොයාගන්නත් ඔයාලට බැරි කමක්
1: නැහැ. එතකොට දන්නවා මං හරි තැනට ඇවිල්ලායි කියලා.
0: ඇවිල්ලා කියලා. පොඩි දෙවටක් දිගේ ඇතුළට යන්න තියෙනවා. ප්‍රධාන මාර්ගයේ ඉඳලා ගාල්ල මාතර ගාල්ල කොළඹ
1: sorry
0: සමානමයි මාතර කොළඹ. ගාලකොළ මාතර ප්‍රධාන පාරේ ඉඳලා පොඩි දෙවටක් දෙකේ මීටර 50ක් විතර පොඩක් වීච් එක පැත්තට යන්න තියෙනවා.
1: හරි.
0: ගියාට පස්සේ ඇලක් තියෙනවා.
1: හා.
0: කියන්නේ ගොඩ බිම පැත්තේ ඉඳලා මූදට ගලාගෙන යන ඇලක් තියෙනවා.
1: ඇලක්.
0: මේ ඇලෙන් ඉගොඩ වෙන්න ඕනේ. ගඩුණාට පස්සේ තමයි බීච් එකට යන්න පුළුවන්කම තියෙන්නේ.
1: හා හා.
0: ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ විශේෂයෙන්ම අපි අර කියන්නේ මූදේ නානව නම් ආරක්ෂිත තැන්වල නාන්න කියලානේ.
1: ඔව්.
0: මොකද දිය වැල් තියෙන්න පුළුවන්.
1: ඔව්.
0: රළ පහර සැර තැන් තියෙන්න පුළුවන්. මේ වගේ කාරණා ගොඩක් තියෙනවා.
1: නොදැන යන්න බෑනේ
0: ඉතින්. සහ විශේෂයෙන්ම ඉකිරියෝ වගේ සතුන් ඉන්නව වෙන්න පුළුවන්.
1: හා හා. අර කටුකටු තියෙන්නේ.
0: කටුකටු තියෙන්නේ.
1: රවුම්.
0: ඇනුනට පස්සේ අම්මෝ දෙලොව පොල් පේන්නේ. ඊට පස්සේ ඒ නිසා ඒ වගේ තැන් තියෙනවා.
1: මොකද
0: මේ ජලජ ජීවීන් අපේ ශරීරයට අහිතකර සතුන් ඉන්න තැන් තියෙනවා. ඊට පස්සේ ජෙලිෆිෂ්ලා වගේ ඉන්න තැන් තියෙනවා. ඉතින් ඒ වගේ තැන් නැතුව හරි තැනකින් අපිට නාන්න ගියොත් බීච් එකේ සේෆ්ටි නාගෙන එන්න පුළුවන්.
1: ඔව් ෂේප් එකේ යන්න පුළුවන්.
0: ඔව් ඒ නිසා මේ ඉතින් තලරඹ කියන්නේ ඒ වගේ තැනක්. විශේෂයෙන්ම මේ මෙතන පොඩි අර ආරක්ෂිත බැම්මක් වගේ තියෙන මූදෙම නිර්මාණය වෙච්ච. මේ වගේ නිර්මාණය වෙච්ච සමහර තැන් තියෙනවා. දැන් ගාලි ඉඳුරුව පැත්තට ගියාට පස්සේ ඉඳුරුවෙත් ඔය වගේ බැම්මක් වගේ තියෙන මූදෙම නිර්මාණය වෙච්ච වෙරළත් එක්ක නිර්මාණය වෙච්ච බැම්මක් වගේ තියෙනවා.
1: බැම්මක්.
0: ඔව් ගල් බැම්මක් වගේ. ඒක මිනිස්සු හදපු එකක් නෙවෙයි.
1: හරි.
0: ස්වභාවිකව නිර්මාණය වෙච්ච එකක්. එතකොට ලොකු රළ පහරක් ඇවිල්ලා අර ගල් බැම්මක් වගේ තියෙන කොටසේ වැදිලා තමයි ආයමත් එන්නේ රැළ. ඉතින් ඒ නිසා මේ අපිට හරි කරදරයක් නැතුව හොඳට මූදේ නානවා කියන එක මූදේ නානවා කියන එක්ස්පීරියන්ස් එක ගන්නත් පුළුවන්.
1: ඒ
0: වගේම
1: ආරක්ෂාකාරී දෙන්න නානත්
0: පුළුවන්. ආරක්ෂාකාරී දෙන්න නානත් පුළුවන්. ඉතින් පොඩි ළමයි
1: වැඩි
0: හිටියෝ ඕන කෙනෙක්ට පරිස්සමට නාන්න යනව නම් ඔන්න ගාල්ලේ ඉඳලා මාතර පැත්තට යනකොට තල්පේ පහු කරලා මිරිස්ස පහු කරලා යනකොට තියෙනවා තල් අරඹ කියලා තැනක්.
1: එතනෙත්
0: නාන්න
1: යන්න
0: ගියපු නැති අය ඉන්නවා. මාතර පැත්ත ඉඳලා එනවනම් වල්ගම පඹුරන පඹුරන වල්ගම ඒ ටික පව කරගෙන එනකොට තමයි තල් අරඹ තියෙන්නේ.
1: එහෙනම් ඔයාලත් පුළුවන්කම තියනවා දැන් ඒ පැත්තට යනවා නම් ඔන්න ඔයාලට පුළුවන් තල් අරඹෙන් නාන්න.
0: තල් අරඹටත් ගිහිල්ලා බලන්න.
1: ලස්සන බලන්න.
0: එක්ස්පීරියන්ස් එකත් අපිට කියන්න නේද? අපි කැමති ඔයාගේ අත්දැකීමත් බෙදා හදා ගන්න. හතරයි විනාඩි 36 වෙලා විවිධ ඉන් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ අපි තව දවසක තව මේ වගේ ලස්සන සුන්දර තැනක් ගැන අපිට කියන්න.
1: කියනවා.

0: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: ලකාණ්ඩ රේඩියෝ ITN
5: ආව් නියමයිනි
4: ලකාණ්ඩ ඊවෙනින් ඩ්‍රයිව්
6: 4:42
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
8: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
6: ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ කවුද? ඔබ අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරලා තියෙන අපේ ප්‍රශ්නෙට උත්තර දීලා තියෙන කවුද කියලා බලන්න ඕන නේද?
9: ඒකටිය දෙම කියනවා.
6: කියමු නේද? උත්තරේ කියන්න ඕනේ කියලා කියලම නැණ ඉතින්.
9: තව
6: කට්ටිය ට්‍රයි කරන්න ඔබට චාන්ස් එකක් දීලා.
9: හා
6: අපි මේ මැසේජ් කරපුවා කියමු.
9: අපිට මැසේජ් එකක් දාලා තියෙන උත්තර අංජන ජයතිලක, ඊට පස්සේ ආලෝක බුක්ෂොප් එකෙන්, ඊට පස්සේ රෑන පාන ලෝචනා, ඊට පස්සේ පානදුරේ මාලා තාංජනි, එතකොට සංජය මැසේජ් එකක් දාලා තිනවා, මල්කාන්ති හොරණින් ලක්මාලි, ඊට පස්සේ මහරගමින් තාරක, ඊට පස්සේ ප්‍රදීප සේෂල්ස් ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා, ඊට පස්සේ කුලියාපිටියෙන් නිලක්ෂි මේ වෙලාවේ සින්දුකට එකතු කරගන්න කියලා තිනවා. ඒත් එක්කම අපිත් එක්ක එකතු වෙලා ඉන්න රුවිනි ආවත් එකතු කරගන්න ගමන් පුස්සැලාවේ අනුර ආවත් එකතු කරගන්නවා මේ වෙලාවේ සින්දුවකට. ඊට පස්සේ අනුරග මනුලාවත ඉන්නවා මේ වෙලාවේ නුවර වෙත ඉන්න කියලා තිනවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. මගේ මහත්ය සිරිල්, මගේ මහත්ය නෙමෙයි.
6: ආයි මහත්ය රයිට් සිරිල්.
9: සිරිල් කිවි යාගේ මහත්යානි.
6: සිරිල්
9: පුතා ප්‍රදීප්, දුව අනුෂිකා, පුතා හර්ෂණ, දුව පේශල, අමේලියා, සරත් මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා.
6: ගොවිසදක් ගත්තේ නැද්ද?
9: නෑ.
6: යන ගමන් ගන්න.
9: හරි.
6: මොකද ඔයාගේ අද වාසනාව ගොවිසෙතත් එක්ක වෙන්නේ නැති.
9: හහ්.
6: තියනවා වෙන්නේ නැත්තේ.
9: ඔව්.
6: තියනවා වෙන්නේ නැත්තේ ගොවිසෙතත් එක්ක.
9: ඉතින් ආඩ බලංකව තියනවා. ඔයාගේ කෝටිපති හිණිය හැබෑ කරගන්න එකට කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40ක් වේදන් කරන්න. ගොවිසෙත ලොතරැය වැඩි වැඩි මිලදී ගන්න. මොකද මෙතනදී වාර මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම රචේකබ ධර්මදට දායක වනෙත් ගොවිසෙත ලොතරැය. ඉතින් මේ දේවල් වලට දායක වන ගමන් ආඩ බලංකව තියනවා ලක්ෂපතියෙක් වෙන්න, කෝටිපතියෙක් වෙන්න, ජයග්‍රහයෙක් වෙන්න. ඉතින් ආඩ බලංකව තියනවා යනකොට පාරේ ඔන්න ලොතරැයි කුඩුවකින් නවත්තලා ගොවිසෙත ලොතරැය මිලදී ගන්න.
6: ඔයා ගොවියෙක් නෝනට කමක් නැහැ.
9: හරි.
6: ඔයා අඩුගම තරමේ ගෙවිලියක් නෝනත් කමක් නැහැ. නෑ එහෙම.
9: ඔව්.
6: ගොවි මහත්තුරුන්ටම කියලා ගොවියෝ
9: නෝනට කක්
6: නැහැ. ඒක නිසා අඩු ගන්න ගොවිසෙතත්
9: කුණෝති.
6: රයිට්. ඩොම මැෂින් එකක් තියෙනව නම් ඔයා ඔයාගේ බිස්නස් එකේ සෑහෙන ගෙපු කෙනෙක් වෙන්න පුළුවන්. මේ වෙනකොට ඩොම මැෂින් එකක් අරගෙන නම්
9: කියනවා
6: සක්සස් බිස්නස්මන් කෙනෙක්, ඒ වගේ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න ගම් අරගන්න පුළුවන් ආක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගමෙන්.

0: ගොවිසිතන තුරයි. ස්වාධීන රූපවාහිනී සේවේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
1: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
0: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8 වන සැතපුම් කණුව අසලදී
1: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සක්කාරයක්
2: ඔබ වෙත ගෙනෙමේ ප්‍රධාන අනුග්‍රහය
3: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය Love Equestrian සමාගම විෂ දුමෙන් තොර හෙටක් උදෙසා

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට ඔබේ

0: හතරයි විනාඩි 52 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සුවිශේෂී කඩුවක් සංවිධානය වෙනවා මේ දවස්වල.
1: ඔව් ජුනි 5 වෙනිදා තමයි තියෙන්නේ.
0: ඒ කියන්නේ තව දවස් දෙකක් අද ජුනි 3.
1: හා
0: ජුනි 3 අද 64 අනිද්දා 5.
1: ඉතින්
0: විශේෂයෙන්ම ස්වාධීන රූපහානි මාධ්‍යාලය රූපහානි මහා ගෙදර ලංකාවේ හැමෝටම මුලින්ම ටීවී එකක් බලන්න ලැබුණේ.
1: ITN
0: එකත් එක්ක. ඉතින් යා විමානයත් එක්ක 47 වසරක් සම්පූර්ණ වෙන වෙලාවේ ඊට සමගාමීව ග්‍රීන් ලෙගසි 2026 හරිත සත්කාරය ජුනි මාසේ 5 වෙනිදා දකුණු අධිවේගී මාර්ගයේදී පැවැත්වීමට කටයුතු සියලු දේ සූදානම් කළ තියෙන්නේ මේ වෙලාව වෙනකොට.
1: ඔව් ඉතින් මෙරට වායුගෝලීය පිරිසිදුකම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන ලාෆ් එකෝශ්‍රී ආයතනය තමයි නිල වශයෙන් අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නේ. ඉතින් ඒ අනුව ජුනි 5 වෙනිදා කියන්නේ ලෝක පරිසර දිනය දවසේදී දකුණු අධිවේගී මාර්ගය ආශ්‍රිතව මේ ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ වෙන සියලු කටයුතු සූදානම් වෙමින් තියෙනවා. ඉතින් අපේ රටේ වායුගෝලීය පිරිසිදුකම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන ලාෆ් එකෝශ්‍රී ආයතනයත් එක්ක ඔන්න සූදානම් වෙලා තියෙනවා දකුණු අධිවේගී මාර්ගයේ පරිශ්‍රයේ පැල 47ක් නේද සිටුවන්න.
0: ජුනි මාසේ 5 වෙනිදා උදේ 8ට මේ කටයුත්ත ආරම්භ වෙනවා අධිවේගී මාර්ගය ආශ්‍රිතව. ඉතින් මේ ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ වීමට ආරම්භයත් එක්ක දකුණු අධිවේගී මාර්ග පරිශ්‍රය තුළ පැල 47ක් අලුතින් සිදුවීමට කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්න වෙන්නේ අපිට.
1: ඔව් එතනදී අන්තව තියෙනවා මේ චමිත් ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාව හා හරිතභාවය ඉහළ නැන්වීම උදෙසා තවත් පැල 150ක් පරිත්‍යාග කරන්නත් පියවර ගන්නවා මෙතනදී.
0: ඉතින් තිරසාර සංවර්ධනයක් තමයි අපි බලාපොරොත්තු වෙන හැම වෙලාවෙම වඩාත් පිරිසිදු සුන්දර රටක් නිර්මාණය කිරීම තමයි අපේ හැමෝගේම බලාපොරොත්තුව. අපිට හුස්ම ගන්න පුළුවන් ලස්සන සුන්දර රටක් තියෙනවා නම් ඒක හරි වටිනවා. ඉතින් කොළපැහැ ගැන්නුණු රටක ජීවත් වෙන්න අපිට ලැබෙනවා කියන්නේ ඒක හරි වාසනාවක්. ඉතින් ඒකට අපි හැමෝම පැලයක් හිටවන්න ඕන.
1: ඉතින්
0: ස්වාධීන රූපහානි මාධ්‍යාලයට අවුරුදු 47ක් පිරෙන වෙලාවේ ස්වාධීන රූපහානි සේවයට අවුරුදු 47ක් පිරෙන වෙලාවේ මේ සුවිශේෂී කටයුත්ත ඒ වෙනුවෙනුයි මේ විදියට ජුනි මාසේ 5 වෙනිදා සංවිධානය වෙන්නේ.
1: Green Legacy 2026.
0: හතරයි විනාඩි 55 වෙලාව.

0: கீதையா තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: හවස පහයි විනාඩි පහයි වෙලාව ඉවිනින් ඩ්‍රයිව අහගෙන ඉන්න වෙලාව
1: සුබ සන්ධ්‍යාව.
0: අපි මේ දැන් කතා කර කර හිටියේ ITN ලකඩ පූජා වෙසක් කලාපය ගැන. ඊයේ පෙරේදා ඇතුළු ගිය සෙනසුරාදා සිට මේ දින හතරම වැල නොකැඩී තාම විශාල ජනතාවක් විලියන්දර පුරවරයට ආපු දැවැන්තම වෙසක් කලාපයක් බවට පත් වුණා. ඉතින් ඒ ප්‍රදේශයේ ජනතාව වගේම බලධාරීන් නිලධාරීන් මේ හැමෝම කියන කතාව තමයි මෙතෙක් ඉතිහාසයේ පිළියන්දල පුරවරයට වැඩිම ජනතාව මේ සැරේ මේ වෙසක් කලාපයට පූජා වෙසක් කලාපයට ආවා කියලා. ඉතින් ඒක එක පැත්තකින් පිළියන්දල ජනතාවට ආඩම්බරයක් වගේම අනෙක් පැත්තෙන් ස්වාධීන රූපහානි සේවයට ලක්කඬට අපිට හරි ආඩම්බරයක්. මොකද මේ සැරේ පිළියන්දල කේන්ද්‍ර කරගෙන මේ දැවැන්ත වෙසක් කලාපය සංවිධානය කරන්න ලැබිච්ච එකත් එක්ක ඉතින් අද දවසේත් බැතිගී සංදර්ශන ඒ වගේම තොරණ පහන්කූඩු මේ හැම දෙයක්ම වෙසක් නිර්මාණ ගණනාවක් දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා පිළියන්දලට කියව. ඉතින් අපි අර කිව්වා ඊයේ දවසෙත් කිව්වා හරි අපූර්ව විචිත්‍රවත් විශිෂ්ට ගණේ නිර්මාණ අපිට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා පහන්කූඩු ගත්තට පස්සේ.
1: ඔව් අපි ඊයේ කිව්වේ ලී වලින් හදලා තියෙන
0: නිර්මාණ. ඒ වගේම පාසල් අංශය පැත්තෙන් ගත්තත් ළමයි කරපු නිර්මාණද කියලා හිතා ගන්න බැරි තරම් උන්ගේ ලොකු මහන්සියක් වෙලා කරපු එක තැනක තියෙනවා ප්ලාස්ටික් බෝතල් වලින්
1: හරි
0: බෝගහක් හදලා ඒකේ සම්පූර්ණයෙන්ම තියෙන ප්ලාස්ටික් ඉවතලන බෝතල් වගේ මේවායින් කපාගත්ත කොළ නිර්මාණය කරලා තියෙනවා.
1: මේ වගේ
0: ප්ලාස්ටික් වලින් බුදුන් වහන්සේ බෝමැඩ වැඩ සිටින ආකාරයට තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ අපූර්ව නිර්මාණ දැක බලා ගන්න ඔබට පුළුවන්කම තියෙනවා.
1: අපි බලමු තව ටිකක් ඉස්සරහට එහෙන් කට්ටියක් සම්ම කව හරි සම්බන්ධ කරගෙන මොකද හේ වෙන්නේ කියලා බලන්නනේ.
0: ඔව් රනිල්, එතකොට සමීර ඇතුළු අපේ කණ්ඩායම ඉන්නවා. තොරතුරු කියන්න අපි බලමු තව ටික වෙලාවකින් සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ සිංදුවක් අහන්න මැසේජ් එකක් එවන්න පුළුවන්. කවුද මැසේජ් කරපු අය ඉන්නේ? අපි ප්‍රශ්නයක් ඇහුවා.
1: හා
0: ප්‍රශ්නෙට උත්තර හොයාගෙන මම දැක්ක සමහරු 43 කියලා තිබ්බනේ.
1: ඔව්
0: 40යි කියලා තිබ්බා.
1: කාරක කියනවා 43. ඊට පස්සේ ප්‍රදීප් දාලා තිබ්බ 50. අතර තව සමහරු තව
0: 50යි 50 කොහමද ආවේ?
1: ඒක තමයි මලක් තියෙන ප්‍රශ්නේ.
0: ඒක හිතාගන්න බැරි
1: උත්තරයක්. ඒක ගැන හොයන්න වෙනවා ප්‍රදීප්ගෙන් අහලා.
0: 50යි. ඒ ප්‍රශ්න පොඩක් ආයි මතක් කරලා.
1: ඔව් අපි මතක් කරමු.
0: ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි උනේ. හරිද?
1: හා
0: බස් එකක් තියෙනවා.
1: හරි.
0: බස් එකේ කවුද යන්නේ?
1: මිනිස්සු.
0: මිනිස්සු යන්නේ නේද?
1: ඔව්.
0: හොඳයි ආ.
1: මොකක්ද දැන් එකපාරට එහෙම කන්නේ?
0: බස් එකක මිනිස්සු 43ක් ඉන්නවා.
1: හරි.
0: පස්සේ බස් එකට තව 17ක් නගිනවා.
1: හා.
0: හරිද? එතකොට තව 20 දෙනෙක් බහිනවා.
1: හ්ම්.
0: දැන් බස් එකේ මුළු ගන්න කීයද?
1: ආයි කිය.
0: හරි. බස් එකක මිනිස්සු 43ක් ඉන්නවා.
1: හා.
0: පස්සේ බස් එකට තව 17ක් නගිනවා. තව 20 දෙනෙක් බහිනවා. හරිද?
1: සක් බහිනායි.
0: දැන් බස් එකේ මුළු ගන්න කීයද?
1: හා
0: හා. තමයි අපේ ප්‍රශ්නේ. ඉතින් මේක හරි.
1: මේ වෙනකොට උත්තර ඇත්ත වශයෙන්ම ගොඩක් කැවිලා තියෙනවා. අපි තාම කියන්නේ.
0: ගොඩක් කැවිලා තියෙනවා.
1: හා.
0: ඒ වගේම හරි උත්තර දීපු අයත් ගොඩක් ඉන්නවා. ඒ වගේම
1: වැරදි උත්තර දීපු අය ගොඩක් නැහැ.
0: පිස්සු නටපු අයත් ඉන්නවා.
1: මං වගේ තින්නේ පයි කට්ටියෝ.
0: අන්න ඒකයි. චාරුදා හොඳරම කරේ. ප්‍රශ්නේ හම්බවව.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම නොතරයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9
2: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6 7 9 5 7 9 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිත
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: නියමයිනි ලකන ඊවනිං ඩ්‍රයිව්.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ස්වාධීන රූපවාහිනී සේවේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
1: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
0: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8වන සැතපුම් කණුව අසලදී
1: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සත්කාරයක්
2: ඔබ වෙත ගෙනෙමේ ප්‍රධාන අනුග්‍රහය
3: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය Love Eco Swiss සමාගම විෂ දුමෙන් තොර හෙටක් උදෙසා

0: අවස 5:21 වෙලාව වෙවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ වාසනාව උරගා බලන්න තව තවත් පරක්කු වෙන්න එපා. වාසනාව කියන්නේ අපි ට්‍රයි කරලා බලන තරමට අපිට ළඟා වෙන දෙයක් නේ. ඒ නිසා ගොවිසත ලොතරැයියක් ගන්න.
1: ගොවිසත ලොතරැයියක් ගත්තොත් ඉතින් ඔයාට ලක්ෂපති, කෝටිපති, ජයග්‍රහකෙක් වෙන්න ඕන පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔන්න දැන් දැම්ම මගේ යනකොට ලොතරැයි කුඩුවකින් නවත්තලා ගොවිසත ලොතරැයිය ගන්න. ඉතින් රජයේ ඒකාබද්ධ මුදල මෙන්න මේ කියන දේවල් වලට දායක වෙන ගමන් තමයි ඔබවත් ඔන්න ජයග්‍රහකෙක් කරන්න ගොවිසත ලොතරැයි. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා, ඔයාට චාන්ස් එක තියෙනවා ගොවිසත ලොතරැයියෙන් ඔන්න ගොඩ යන්න.
0: එවගේම තමයි ආගේ ගෙදර හදන කෑම ටික රසවත්ව හදාගන්න, වෙනස් විදියට කෑම ටිකක් හදාගන්න ඕන කියලා හිතන අයට, මාළු කරි එකක් මස් කරි එකක් රහට හදාගන්න ඕන කියලා හිතන අයට විජය නිෂ්පාදන තියෙනවා. ඔබට ගන්න පුළුවන් මස් කරි 3-5, මාළු කරි 3-5. එතකොට විජය නූඩල්, විජය ඉන්දියාප්ප පිටි, එවගේම කුරක්කම් පිටි, තෝසෙ පිටි මිශ්‍රණය, මේ වගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා. වෙනස් වෙනස් විදිහට කැම ටික හදාගන්න.
1: ඉතින් ආට පොලංකව තියෙන ඔන්න බයක් සැකයක් නැතුව විජය නමින් හැමදේම මිලදී ගන්න, වසවසෙන් තොරව රසකාරක නැති මිහුතීම දේවල් අඩංගු නැති නියම ප්‍රමිතියට හදන දේවල් තමයි විජයකෙන් නමින් අපිට ලැබෙන. ඉතින් ආට පුළුවන් ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් විජය නමින් මේ හැමදේම මිලදී ගන්න අපේ රසේ රටේ සැමට බෙදෙන විජය නිෂ්පාදන.
0: පෞගේ දවස්වල මේ වෙසක්නේ.
1: ඔව්.
0: ඉතින් දන්සල් තිබුණානේ.
1: හා.
0: මමත් ගියා දන්සලකට.
1: හරි.
0: හරිද? ඔයා ඉතින් දිගටම ගියානේ.
1: හා. මම දෙවි කියන්නේ හැදේ එහෙනම් මෙහෙ එන්න නැතුව ගිය දන්සල් වල නේද කියලා.
0: එකක් අතාරිය, එකක්වත් අතාරිය නෑනේ. මමත් ගියා දන්සලකට.
1: හරි.
0: ගිහිල්ලා ඉන්නකොට දැන් දන්සල් පොලිමේ ඉන්න පොලිම දිගයි බත් දන්සලක්.
1: බත් දන්සලකටද ගියේ?
0: සෑහෙන දිගයි පොලිම.
1: හා.
0: ගිහිල්ලා ඉන්නවා දැන් මම. මට හිතුණා දැන් කොහොම හරි මෙතනින් කැමරියක් කාලා යන්න ඕන. පඩෙන් පිටෙන් ආරංචි කරලා බැලුවාම තියෙන මෙනු එකත් මරු.
1: හරි.
0: පට්ට
1: පෙරේද ඉඳ ගියා.
0: සුපිරි. මේකත් තියෙනවා කියලා.
1: හා.
0: ආරංචි උනා.
1: හරි.
0: හරි. ඊට පස්සේ මේ
1: ගියා ඉතින්.
0: පොලිමේ ඉඳියා.
1: ඔව්.
0: ඉන්නවා දැන් ඉන්නවා ඉන්නවා. නාඩි 45ක්.
1: යන පාටක් නෑ.
0: ගියා ඉන්නේ නෑ. ඉතින් ඉන්නා ඉතින් අඩියක් ඉස්සරහ තියෙනවා. ආයි අඩියක් ගන්න ආයි ඉන්නේ ඉන්නේ. පනින්නත් බෑනේ පොලිං,
1: ගුටි කන්න වෙන්නේ. හොඳට කන්න යන්න පුළුවන්.
0: මත් කන්න නේ, ගුටි කන්න වෙන්නේ ඊට පස්සේ.
1: හරි.
0: ඒ නිසා දැන් ඉන්නවා. ටික වෙලාවක් ඉන්නකොට
1: ඉවරයි කිව්වද?
0: නෑ.
1: එහෙනම්
0: මේ ආවා සෙට් එකක් ආවා, කොළු සෙට් එකක්.
1: හා.
0: ටිකක් ඇඟපත තියෙන.
1: හරි, බය වුණා උසයයි කියලා.
0: ඊට පස්සේ දැන් මම ඉතින් පොඩි කානේ.
1: පොඩි එකා. ඔව්, මම මේක තමයි බලන්නේ.
0: පුංචි එකා වගේ ඉන්නකොට මල් ළඟට ආවිල්ලා හනෝ.
1: මොකද ඇහුවේ?
0: මල්ලි.
1: ඔව්.
0: මං ඔයා වඩා ගන්නද
1: කියලා.
0: හරි.
1: වඩා. හැබැයි ඒක නම් පව් කිතිල තමයි අහන්න මැත්තේ හොදේ.
0: මං කිව්වා නෑ, අවුලක් නෑ, තා පොඩ්ඩයිනේ ඔම ඉන්න. අවුලක් නෑ කි.
1: හා.
0: ආයිටිකකින් මල්ලි.
1: වඩා ගන්නද?
0: මං ඔයා වඩා ගන්නද? ආයි අහනවා මගේ.
1: මොකද්ද මේ හැම වෙලේම?
0: තේරෙන්නේ නෑ දැන්.
1: වඩා ගන්න කන්නේ මොකටද කියලා.
0: මට මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. අනේ අම්මෝ මට පෙසර වගේ. හරි. මම බැලුව මොකද්ද මේ වෙන්නේ යන්නේ.
1: මම
0: ඇයි ඇයි
1: ඉස්සර දුවයිද දන්නේ
0: නැහැ. නෑ මල්ලි, මං ඔයා වඩා ගන්නද කියන්නකෝ කියලා සැරෙන් ඇහුවා.
1: දැන් ඉතින් බය හිතෙනවානේ.
0: මං කෝ නෑ ඊ බා, මට වඩා ගන්න එහෙම ඕනේ නෑ. මට මෙතන මේ පොඩ දුර ඉන්න පුළුවන්. මෙච්චර වෙලා හිටපේ මේ එම අවුලක් නෑ මං.
1: ඔයා මමත් නැති හින්දා බය වුණානේ.
0: මං කෝ දවල්ට කාලා ආවේ. ඇටෙන එකක් නෑ.
1: හා, තව ටිකක් ඉන්න පුළුවන්
0: අනේ. තව ටිකක් ඉන්න පුළුවන් කියලා මං කිව්වා.
1: හරි.
0: ඔයා වගේ කෙනෙක් හිටියනම් අඩුව යන පොඩාව.
1: ඉන්නානේ දැන්. ඔයාලා හයියට
0: ඉන්නානේ. ගැම්මට. කවුරුත් නෑ, කමක් නෑ කියලා. මල්ලි මං ඔයා වඩා ගන්නවා කියලා කිව්වා.
1: ආයි සැරෙන්න කිව්වා.
0: ඊස් මං ඇයි මොකද කියලා මත්. නෑ මල්ලි, මෙච්චර ගොඩක් කර පොලිමි ඉන්න බෑ. මට වඩා ගත්තාම ඉස්සරහට යන්න පුළුවන්.
1: ළමේ කියලා හිතන්නේ ඉන්නේ.
0: පේන්නත්ද ළමයි වඩා ගත්ත අම්මලා තාත්තලා ඔක්කොම ඉස්සරහට යනවා පොලිමි ඉස්සර වෙලා කන්න පුළුවන්. මල්ලි මං ඔයා වඩා ගන්නම් කියලා.
1: ඔයාටත් නියම chance එක උනට හම්බුනේ.
0: අවස 5:25 වෙලාව.

0: දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

0: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
1: හවස 5:30
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන.

0: Lakhanda Radio ITN.
1: Cool drive Vikrita.
0: Lakhanda Evening Drive.
2: පහයි විනාඩි 33යි වෙලාව. චාරු අපි ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ යන්න හදන්නේ පිළියන්දල පැත්තට. අපි කිව්වා තොරතුරු විස්තර ටික බොහොම පැහැදිලිව අපි කියන්නම්. අද දවසේ අවසන් දවසේ කොයි විදිහටද සංවිධානය වෙන්නේ පිළියන්දල වෙසක් කලාපය, ITN ලක්කඬ පූජා වෙසක් කලාපය. අපි යන්න සූදානම් වෙන්නේ සමීර කාර්යවස මුණගැහෙන්න තොරතුරු විස්තර දැනගන්න. සමීර, සුබ සන්ධ්‍යාවක්.
3: සුබ සන්ධ්‍යාවක්.
4: සුබ සන්ධ්‍යාවක් චමිත්, චාරු, ඔබ දෙවලටම. චමිත්, අපි අද දවසේදීත් රැඳී සිටින්නේ පිළියන්දල ITN ලක්කඬ සම්බුද්ධ වන්දනා පූජා වෙසක් කලාපය සමගයි. කැස්බෑව ශාසන ආරක්ෂක බල මණ්ඩලය, ඒ වගේම කැස්බෑව නගර සභාව, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මේ සියලු දෙනාගේ සහසම්බන්ධතාවය ඇතුළු සංවිධානය කළ දැවැන්ත වෙසක් කලාපය පිළියන්දල ITN ලක්කඬ පූජා වෙසක් කලාපය බවට පත් වී හමාරයි. අද දවසේදීත් අද අවසාන දවස වෙසක් කලාපය ක්‍රියාත්මක වෙන අපි සූදානම් මේ පිළිබඳව සමීප කරන්න. මේ මොහොත වන විට සර්වඥ ධාතුන් වහන්සේ සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ සිට වැඩම කරවන්නේ දේදුරු ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සියල්ල මේ මොහොත වනට සූදානම් කර තිබෙනවා. අපිට පේනවා විශාල බැතිමතුන් ප්‍රමාණයක් පසුගිය දින කීපේ වගේම දිගු පෝලිම් වල රැඳී සිටින් ධාතුන් වහන්සේලා සියසින් දැක වන්දනාමාන කර ගැනීමේ අවස්ථාවට එක්වමින් සිටින ආකාරය. අද ප්‍රධාන ආරාධිකයා ලෙස මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතව තිබෙනවා ක්‍රීඩා අමාත්‍යවරයා සුනිල් කුමාර ජමගේ මහතා. එතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි අද වෙසක් කලාපයේ ආරම්භ කටයුතු සිදුවන්නේ. මේ සියලු කටයුතු චමිත, චාරු, පසුගිය දින කීපේ පුරාවටම සියලු සම්බන්ධීකරණ කටයුතු කරමින් මාධ්‍ය අපේට බොහොම හිතවත්ව ළඟින් ඇසු කළ ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේ සම්බන්ධ කර ගැනීමට කාර්ය බහුල මොහොතක අවස්ථාව ලැබී තිබෙනවා. මාධ්‍ය කටයුතු සියල්ල සම්බන්ධීකරණය කරමින් මේ වැඩසටහන සම්පූර්ණව සම්බන්ධීකරණ කටයුතු වලින් දායකත්වය ලබා දුන්නේ උන්වහන්සේ. ඇඹිලිපිටියේ රතන ජෝති ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ මා සමග සිටිනවා. අපේ හාමුදුරනේ අවසරයි කැමති සර්වක ධාතුන් වහන්සේ බඳින්න විශාල පිරිසක් දිවයිනේ නන්දෙසින් මේ වැඩසටහනත් එක්ක මේ පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන විහාරස්ථානයට සම්බන්ධ වෙනවා. ඔබ වහන්සේලා තීරණයක් අරගෙන තිබෙනවා මේ එන දිගු පොලිම දැක්කාම මේ දිගු කිරීමට, ඒ පිළිබඳව යමක් සඳහන් කළ
5: තියෙනවා? ඔව් සමීර මාත්‍ය, තෙරුවන් සරණයි. ඔබතුමාත් මම හිතන්නේ දැසින් දැක්කා අපිට පාලනය කරගන්න අපහසුතම මහා ජන ගංගාවක් බුද්ධාලම්මන ප්‍රීතිය ඇති කරගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සර්වජ ධාතු වන්දනා පින්කමට ITN පූජා සම්බුද්ධ වන්දනා පිළියන්දල වෙසක් කලාපයේ තුළට පැමිණෙනවා. විශේෂයෙන්ම මේ සර්වජ ධාතු වන්දනා පින්කම මේ පරිසරයේ ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන තමයි සිද්ධ කරනු ලබන්නේ. බොහෝ දෙනෙකුගේ ඉල්ලීම්, ඒ වගේම අපිට මේ පිරිස් කළමනාකරණය කරගැනීමේ අවශ්‍යතාවයත් බොහෝ දෙනෙකුට මේ වන්දනාමාන සිද්ධ කරගන්න දුර්ලභව ලබා දෙන්න ඕන අවස්ථාවක් හැටියට 7 වෙනිදා දක්වා මේ සර්වජ ධාතු වන්දනා පින්කම පමණක් දික් කරලා තියෙන බවත් කරුණාවෙන් දනු දෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම පිළියන්දල ITN සම්බුද්ධ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය අපේ කැස්බෑව ශාසනාශ බල මණ්ඩලයේ අනුශාසකත්වය, ඒ වගේම කැස්බෑව නගර සභාවේ සභාපතිතුමා, ඒ වගේම කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන, පිළියන්දල පොලිස් ස්ථානයේ ප්‍රධාන, සියලු රාජ්‍ය ආයතන එකමුතුව, ස්වේච්ඡා සංවිධාන එකමුතුව තමයි සිද්ධ වෙන්නේ. 30 වෙනිදායින් පටන් ගත්ත මේ වෙසක් කලාපය අද නිලවසින් නිමාවට පත් කරනු ලබන අනිත් සියලු කටයුතු, විශේෂයෙන් අපි මේ සවන් දෙන ලක්කඬ සියලු දෙනාටම අපි ආරාධනා කරනු ලබනවා. ඔබ අවමත් මේ පිළියන්දල වෙසක් කලාපය තුළට පැමිණියේ නැත්නම් විශේෂයෙන්ම රාජ්‍යංශයේ නිර්මාණාත්මකව සංක්‍රීයව ක්‍රියා කරනු ලබන වෙසක් කූඩු රාශියක් දැක බලා ගන්නට පුළුවන්කම දෙනවා. දහම් පාසල්ලංශයේ, පාසල්ලංශයේ, ඒ වගේම වෙනත්, ඒ වගේම නිර්මාණාත්මක අපේ ආරාධිත කූඩු හැටියටත්, ඒ වගේම පොලිසිය, ඒ වගේම හමුදා කඳවුර වලින් නිර්මාණාත්මකව ඉදිරිපත් කළ තියෙන සුවිශේෂී කූඩු මහා සංඛ්‍යාවක් තිබෙනවා. අපි ආරාධනා කරනවා මේ වෙසක් සිරිය දැක බලා විඳ ගන්නට එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඇසිදිසි මාධ්‍ය දායකත්වය වෙනුවෙන් අපි ස්වාධීන රූපවාහිනියටත්, ලක්හඬ ගුවන් විදුලියටත් විශේෂ පුණ්‍යානුමෝදනාවක් මේ වෙසක් කලාපයේ සංවිධායක කමිටු වෙනුවෙන්, අපේ සභාපතිතුමා ඇතුළු සියලුම සංවිධාන ව්‍යුහ වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා. තෙරුවන් සරණයි.
4: තමයි අපි හැමදෙරණේ අපි සම්බන්ධ කරගත්තේ මේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ඇබිලිපිටියේ රතන ජෝති ගෞරවනීය නායක හැමදෙරණ මහන්සේ. ඒ විදිහට තමයි චමිත් මේ මොහොත වන විට ස්ථානම තිබෙන්නේ පිළියන්දල. දැන් දන්සලේ කටයුතු අද දවසේදී ක්‍රියාත්මක වෙනවා සුපුරුදු පරිදි. අද අවසාන දවස පිළියන්දල සීමාසයිද පිළියන්දල වෙළඳ සමිතිය විසින් තමයි දන්සල රාත්‍රිය වෙනතුරුම පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ලහි ලහියේ සූදානම් තිබෙනවා. තොරණ ආරම්භ කරනවා රාත්‍රී 7ට, බැතිගේ සංදර්ශනයත් රාත්‍රී 7ට ආරම්භ කිරීම අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර තිබෙනවා. එයයි චමිත් මේ මොහොතේදී පිළියන්දල ආචියන් ලක්කඩ පූජා වෙසක් කලාපයේ පවතින තත්වය.
2: මොමසුති සමීර කාර්යව සමපිත් එක්ක තොරතුරු කියන්න එකතුනේ. ඉතින් මේ වෙසක් කලාපේ මේ විදිහට අරගෙන එද්දී විශේෂයෙන් මතක් කරන්න ඕන කසාගල ප්ලාන්ටේෂන්ස් එකතු වෙලා ඉන්නවා. බොහොම බැතිබරසින් නිතුව මේ කටයුත්ත සංවිධානය කරන්න අනුග්‍රහක දායකත්වය එකතු කරන ගමන්, ඒ වගේම විශේෂයෙන්ම ඩාලි බට්ල සහ සමාගම එකතු වෙලා ඉන්නවා මේ දැවැන්ත වෙසක් කලාපේ බොහොම ලස්සනට විචිත්‍රවත්ව ඔබට අරගෙන එද්දී අනුග්‍රහක දායකත්වය එකතු කරමින් ITN ලක්හඬ පූජා වෙසක් කලාපය වෙනුවෙන් අපි තව වෙලාවක තොරතුරු ඔබට අරගෙන සූදානම් වෙන්නේ නෝ 5 විනාඩි 39යි දැන් වෙලාව.
3: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත. අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.

Lakhanda Radio ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රි 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වෙලාව පස්සට 5 විනාඩි 45යි.
1: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න.
2: සම අනුග්‍රහය.
3: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න. ඔබේ ලයිෆ් එක Flex කරගන්න. POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
4: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැගේ ලක්ෂ 20ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මෙගා පවර්.
2: සහයෝගීතා අනුග්‍රහය.
0: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 0777 377 770.
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: වකුගඩු හානි වලින් තොරව දීර්ඝායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071.397 399.
6: මහා බාණ්ඩාගාරයට ලැබුණු ඩොලර් මිලියන 695. එල්ඩිඩෝ ගැන අනුතුරු ඇඟවීම. ගෝඨාපේට හා හිටපු හමුදාලි දහරි දෙදෙනෙකුට රටින් පිටවීම තහනම්. 63 දෙනෙකුට තුවාල සිදු කළ ප්‍රහාරය.
1: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න.

නොතරයි පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයි NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: හවස 5:51 වෙලාවෙ විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. ව්‍යාපාර කරන අයට සහල් නිෂ්පාදනය ආශ්‍රිතව ඇඹරුම් කර්මාන්තය පැත්තෙන්, එහෙම නැත්නම් පොල්තෙල් කර්මාන්තය පැත්තෙන් මේ විදියට ව්‍යාපාර කරන අයට දැන් තමන්ගේ බිස්නස් එක ඉස්සරහට අරගෙන යන්න ඕන කරන මැෂින්ස් ටික ඩෝමා වෙතින් හඳුන්වා දීලා තියෙනවා මාක්ස්මන් හෝල්ඩින් සමාගම. ඩෝමා නම් ඉන්න ඔබට මිලදී ගන්න පුළුවන්.
1: ඒ සහල් ආශ්‍රිත මොනා හරි ව්‍යාපාරයක් කරන නම් ඔයාට දැන් පුළුවන්කම තියෙනවා ඩෝමා කලවැටිවත් කිරීම යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීම යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීම යන්ත්‍ර. මෙන්න මේ කියන යන්ත්‍ර එකම තැනකින් එකම වහලක් යටින් අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ඔයාට ලබා ගන්න. එතනින් ගියාට පස්සේ චමිත් කියෝ විදිහට ඇඹරුම් යන්ත්‍ර, පොල්තෙල් හිඳ යන්ත්‍ර, මේ කියන හැම යන්ත්‍රයක්ම ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් යන්න මාක්ස්මන් හෝල්ඩින්ග්ස් නම්බර 31 ඇල්හෙන පාර මහරගම ප්‍රධාන ශාඛාව තියෙන එතනට යන්නට පුළුවන්කම තියෙනවා. නැත්නම් කතා කරන්න 011 6679 579
0: විජේ නිෂ්පාදන ගෙදර කුස්සියේ වහදන කෑම හැම එකක්ම රසවත් හදා ගන්න ඕන කරන තුන පාටික මිරිස්කුඩු ටික කහකුඩු මේ ඇතුළු සියලුම කුළුබඩු වර්ග ටික ඔබට ගන්න පුළුවන්. බොහොම රසවත් සහ ගුණදායී පෝෂ්‍යදායී විදියට, විශේෂයෙන්ම රසකාරක වර්ණකාරක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැති නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දෙන්නේ අපේ රසේ රටේ සමට බෙදෙන විජේ නිෂ්පාදන. අපි මතක් කරන්න ඕන චාරු විශේෂයෙන්ම දැන් ස්වාධීන උපහානී සේවයට වසර 47ක් පිරෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ලස්සන වැඩක් මේ සැරේ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ලංකාව කොළ පාටට බැබලෙන, ගස් කොළන් වලින් හෙවන වෙන අසන සුන්දර ලංකාවක් නිර්මාණය කිරීමේ තේමාව කරගෙන තමයි මේ වැඩේ සංවිධානය වෙන්නේ දකුණු අධිවේගී මාර්ගයේ.
1: ඉතින් ග්‍රීන් ලෙගසි 2026 හරිත සත්කාරියෝට ජූනි 5 දකුණු අධිවේගී මාර්ගයේදී පටන් ගන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් කියන්න ඕනේ මෙතනදී වාට වායුගෝලයේ පිරිසිදුකම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙන ලාව්ස් එකෝශ්‍රී ආයතනය තමයි නිල වශයෙන් අපිත් එක්ක අත්පල් බැඳගෙන තියෙන්නේ. ඉතින් ඒ අනුව ජූනි 5 ඒ කියන්නේ ලෝක පරිසර දිනයේ දවසේදී දකුණු අධිවේගී මාර්ගය ආශ්‍රිතව මේ ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ වෙන්න සියලු කටයුතු සූදානම් වෙලා තිනවා. එහිදී කටයුතු කරන්නේ දකුණු අධිවේගී මාර්ග පරිශ්‍රයේ පැල 47ක් අලුතින් සිටුවන වගේම ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාව සහ හරිතභාවය ඉහළ නැන්වීමට තවත් පැල 150ක් පරිත්‍යාග කරන්නට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමගින් ලාව්ස් එකෝ ශ්‍රී ලංකා ආයතනය.
0: 5:54 වෙලාව.

0: லகாண்ட ரேடியோ ITN
1: கோல் டிரைவ் விக்கெட்டா
0: லகாண்ட ஈவ்

0: අපි අර අමාරු ප්‍රශ්නයක් දුන්නනේ නේද?
1: ලියා ගන්න බැරි ප්‍රශ්න.
0: ලියා ගන්න බැරි තරම් ප්‍රශ්නයක් දුන්නනේ. හා අපි ඔය ගණන් ගොඩාක් අර මුලින් මුලින් කිව්වට අන්තිමට ඇහුවේ මුළු කීයද කියලානේ බස් එකේ.
1: ඔව්.
0: මුළු 4යිනේ තියෙන්නේ.
1: මුළු 4යිනේ.
0: වෙන මොකුත් නැහැනේ.
1: මුළු ගණන ඇහුවේ නැහැනේ, මුළු පිරිස ඇහුවේ නැහැනේ.
0: අපි ඇහුවේ මුළු ගණන කීයද? මුළු ගණනත් ඇහුවා.
1: හා
0: මුළු කීයදත් ඇහුවා.
1: දෙපාරකට
0: දෙවිදිහකට ඇහුවා. ඒත් ඉතින් සමහරු නම් ඒක උත්තරේ හොයාගෙන තිබ්බා.
1: හා
0: ඉතින් සමහරු ඉතින් පොඩ්ඩක්
1: ගණිතමය විදිහට විසඳන්න බැලුවමයි මං වගේ
0: වටරවමක් ගිහින් තිබුණා. මොලේ වැඩියෙන් පාවිච්චි කරන්න ගිහලා.
1: ඒත් ඉතින් සරල දෙයක් අහලා තියෙන්නේ.
0: සරල කියන්නේ මේ මං එකයි කිව්ව ප්‍රශ්න අහන විදිය පොඩ්ඩක් බලාගන්න කියලා.
1: හා
0: හා හා සරලයි සුගමයි සුමටයි.
1: හරි.
0: රයිට්. එමනම් ඉතින් අපි ඔන්න උත්තරේ මොකද්ද කියලාත් කිව්වා.
1: මුළු 4යි.
0: මුළු 4යි තියෙන්නේ.
1: හරි.
0: ඔය වගේ අපිට තව ඔයගේ
1: සමිත ප්‍රශ්න හම්බුනහම
0: ඔයගේ ප්‍රශ්න තියෙනවා නම් අපිටත් යොමු කරන්න.
1: එතකොට අපිට පුළුවන් විසඳන්න.
0: එතකොට අපිට බැරි උත්තර ප්‍රශ්න උත්තරේ හොයාගන්න බැරි නම් අපි මේ විදිහට ආයෙමත් ඔයාලගෙන් අහනවා.
1: ඒතරින් තමයි අපි උත්තරේ හොයාගන්නේ.
0: හවස 6යි. සුබ සන්ධ්‍යාවක්.
1: සුබ සන්ධ්‍යාවක්.

0: Gita-ja. ඔබ වෙත තිළිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: FM 93.5, FM 93.7, La Khanna Radio ITN.
1: හවස 6:05 වෙලාව. වාසනාව උරගා බලන්න ප්‍රමාද වෙන්න එපා. තමන්ට ලැබෙන අවස්ථාව මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. වාසනාව කොතන තියනවද කියලා අපි දන්නේ
2: නැහැ.
1: ඒ නිසා අද යන ගමන් ගොවිසත ලොතරැයියක් අරගෙන යන්න ගෙදර යනකොට.
2: ඉතින් ආද බලංකම තියෙනවා වාසනාව අතටම ගෙන්වා ගන්න. ඒකට කරන්න තියෙන්නේ ගොවිසත ලොතරැයියම ලදී ගන්න එක. ඉතින් ජයග්‍රහකෙක් කෝටිපතියෙක් ලක්ෂපතියෙක් මේ කියන විදිහට වෙන්න ආද බලංකම තියෙනවා ගොවිසත ලොතරැයියම ලදී ගත්තොත්.

හවස 6 විනාඩි 10යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න ගමන් මේ පැතරාවේ කාටියක් එකතු කරගන්න ගොඩ වෙලාවකින් කාටියක් එකතු කරගන්න බැරි වෙන නිසා HKD ගවර්න්මන්ට් එකේ හැමෝම මේ වෙලාව එකතු කරගන්න ලස්සන සින්දුවකට ඊට පස්සේ ශ්‍රහාරා නූරිදන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ JJ ෆැෂන් එකෙන් තමයි අපි දෙක එකතු වෙන්නේ ඔන්න කාටියෝ එකතු කරගන්න කියලා තියෙන සින්දුවකට ඔකේ ඔයාලව එකතු කරගන්න ඊට පස්සේ නිසා මැසේජ් එකක් දාලා තියෙනවා කේ අයියේ අපේ ෆෝන් ෂොප් එකේ හැමෝම එකතු කරගෙන මේ වෙලාව ලස්සන සින්දුවක් දෙන්න කියලා මාපලගමෙන් තමයි නිසල් මැසේජ් එක දාලා තියෙන්නේ ඊට පස්සේ රශ්මියාවත් එකතු කරගන්න ගම්පහින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අම්මා තාත්තා නංගි මේ හැමෝම එකතු කරගන්න ගමන් අපි දෙන්නවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ, ගොඩක් ආදරෙන් ඔයාවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට. ඊට පස්සේ නිෂි මැසේජ් එකක් දාලා තියෙනවා. කොලියා පිටින් තමයි අපි දෙක එකතු වෙන්නේ. ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවෙදී. ඊට පස්සේ තවත් මැසේජ් එකක් බැලුවොත් සුදේශින්න අපිත් එක්ක චමෝදී සෙව්මින නේතු මගේ යාළුවෝ හැමෝම එකතු කරගෙන මේ වෙලාව වැඩ කරන හැමෝමත් එකතු කරගෙන ලක්හඬහන හැමෝමත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි නිෂිගේ මැසේජ් එකේ තියෙන්නේ. නිතුම් ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ රත්මලානින් තමයි නිතුම් අපිත් එක්ක එකතු වෙන්නේ. ඊට පස්සේ සුදේශ ඔයාව එකතු කරගන්න සින්දුවකට කුලාන් හම්බන්තොටි මැසේජ් එකක් දාලා තිනවා සද්දටම ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා. ඔයාවත් එකතු කරගන්න ගමන් ශ්වේතා වෙනද වගේම අම්මා තාත්තා අයියා අක්කත් එක්ක ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකේ දාලා තියෙනවා. කුෂානි එල්එන් ගාමන්ට් එකේ හැමෝම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා කුෂානි මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ යන්නේ කෑගල්ල පැත්තට. කෑගල්ලෙන් මැසේජ් එකක් දාලා තියෙන තුෂාර මේ වෙලාවේ ගෙදර ඉන්නවා කියලා තියෙනවා. ගෙදර ඉඳන් වැඩ කරන ගමන් තියෙ ඉන්නේ කියලා තියෙනවා. හරි, ආවත් එකතු කරගන්න. ඊට පස්සේ ඉනිකිනි මැසේජ් එකක් දාලා තිනෝ පුත්තලමින් තමයි එකතු වෙන්නේ වැඩ කරන ගමන් හැමෝම සද්දටම අහගෙන ඉන්න කියලා තියෙනවා. අපි වාත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මේ කටිය එකතු කරගෙන අපි අද හදාන්නේ මේ සිදුවක් අහන දිගටම ඉවෙනින් ඩ්‍රයිව් එකේ ඉන්න. හවස 6 විනාඩි 12යි දැන්.

හවස 6යි විනාඩි 16යි. ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.

0: கீதையா තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස 6:22යි. ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින්. අදම අමතන්න 011176679579.
2: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.

0: චරු හොඳටම හැන්ද වෙලා තියෙන්නේ. අපිට යන්න වෙලා වැවිලා තියෙන්නේ. ඒත් එක්කම මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. රසවත් කෑම වේලක් හදාගන්න වගේම තේකක් බොනකොට, කෝපි එකක් හදාගෙන බොනකොට කම්මැලි කම නැතුව ඉන්න ඔයාට ගන්න තියෙන්නේ විජය නමින් විජය කෝපි විජය තේ. ඒ වගේම ඔයාට රසට කෑම වේලක් හදාගන්නකොට විශේෂයෙන්ම නූඩල් එකක්, එහෙම නැත්නම් ඉඳියාප ටිකක්, මේ වගේ දේවල් හදාගන්නකොට විජය ඉඳියාප පිටි, ඒ වගේම රතු ඉඳියාප පිටි, සුදු ඉඳියාප පිටි මේ වගේ ගන්න පුළුවන් විජය නූඩල්ස් වගේම. ඒ වගේම තෝසෙ පිටි මිශ්‍රණය, ඒ වගේම කුරක්කම් පිටි ඇතුළු නිෂ්පාදන ගණනාවක් විජය නමත් එක්ක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් විජය ආන නිෂ්පාදන මතක් කරන ගමන් අපි අදට ගිහින් එන්න යන්නේ. හෙටත් හවස 4ට ඔයාව හම්බ වෙන බලාපොරොත්තු වෙයි. ඊවනින් ඩ්‍රයිව් වලින් අපි අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. මම චාරු.
0: සුබ දවසක්. අපි ගිහින් එන්නම්. මම චමිත්.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා බෙදා හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
4: ලකන්ද රේඩියෝ ITN

0: на столе.
1: IMF වාරික දෙකකින් ඩොලර් බිලියන 695ක් බහබාටාකාරයට. නිවැරදි රාජ්‍ය මූල්‍ය කලබලකරණයේ වාසිය රට ලබාගෙන ඇති බව ඇමති අනිල් ජයන්ත කියයි. ගෝඨාභයට හා හිටපු හමුදා නිලධාරීන් දෙදෙනෙකුට රටින් පිටවීම තහනම්. තෙල් බිල ගැන විපක්ෂයේ ප්‍රකාශ වලට කජතිල සභාපතිගෙන් පිළිතුරු. එල්නිනෝ ගැන ලෝක කාලගුණයෙන් අනතුරු ඇඟවීම්. ලක්ෂ ගණනක් පැමිණි ITN සම්බුද්ධ පූජා වෙසක් කලාපය අදින් අවසන්. කුවේටයේදී 63 දෙනෙකුට තුවාල සිදු කළ ප්‍රහාරය. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දරමාර සිංහ. ජාත්‍යන්තර මුල් අරමුදල වාරික දෙකක් එකවර ලබා දෙමින් ඇමරිකා ඩොලර් බිලියන 695ක් ශ්‍රී ලංකාවේ මහ බාණ්ඩාගාරයට අද පෙරවරුවේ බැර කර තිබෙනවා. බෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පසුවන හා හයවන එකපද සමාලෝචනයේට පසුගියදා විධායක මණ්ඩලය අනුමැතිය හිම්වුණා. ඒ අනුව අදාළ මුදල් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිදහස් කළ බවයි අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ. මේ දක්වා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 2.4ක සමස්ත මූල්‍ය සහනයක් ලැබී තිබෙනවා. ඉන්ධන සහ විදුලි ගාස්තු පිරිවැය පියවා ගත හැකි පරිදි සකස් කිරීම ඇතුළු ප්‍රධාන පූර්වක උද්දේශී ශ්‍රී ලංකා බලධාරීන් සපුරා තිබීම හේතුවෙන් එම මුදල් හිම් වූ බවයි ජාත්‍යන්තර මුල් අරමුදලේ නියෝජ්‍ය කර්මාකාර අධ්‍යක්ෂ කෙන්ජි යොකුමුරා මහතා සඳහන් කර තිබුණේ. දූෂණ අවධානම ඔබ කිරීම සහ යහපාලනය ශක්තිමත් කිරීම මෙන්ම වර්ධන ඉලක්ක කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩම් කිරීම සඳහා සර්ව ආර්ථික ස්ථායිතාව දීර්ඝකාලයක් පවත්වාගෙන යාම සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනට සහය පළකන බවත් ඔහු පෙන්වා දුන්නා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිවාසික නියෝජිත බාර්තා ෆෙඩ්ෆායා වොල්මිදිල් මහත්මිය හා අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර හමුවක් පැවැත්ුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ශ්‍රී ලංකා වික්‍රාත්මක වෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳ නියෝජ්‍යමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා. අරමුදල වගේ ලබා දුන් මූල්‍ය සහය පිළිබඳව අදහස් දැක්වූ අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා
2: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ක්‍රියාත්මක වෙමින් පවතින විස්තීර්ණ ණය පහසුකම් යටතේ සිදු කරන්න තිබුණු 5 සහ 6 සමාලෝචන එකවර සිදු කරලා එමගින් ලැබෙන්න තියෙන 6 සහ 7 වාරික දෙකේ එකතුව ආසන්න වශයෙන් ඩොලර් මිලියන 695ක් දැන් අපිට මහ භාණ්ඩාගාරයක ලැබිලා තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම තවත් වාරික දෙකක් අපිට ලැබෙන්නේ නියමිතයි 2027 මාර්තු වෙනකොට මේ අවසාන කටයුතු සියල්ල අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ මුදල් ලැබීම විසින් මහ භාණ්ඩාගාරයේ මුදල් සංචිතය වැඩි වෙනවා වගේම ඒ ඩොලර් වශයෙන් අපිට ලැබෙන නිසා දළ විදේශීය සංචිත ප්‍රමාණය ඉහළ යන මේ බලපානවා. ඒ වගේම රට ඇතුලේ යම් ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වෙනවායි කියලා පසුගිය සති කීපේ පුරහවම පදනම් විරහිතව ගොඩනගන ලද තත්වයට පිළිතුරක් බවට පත් වෙනවා. මොකද වෙළඳපළේ සාමාන්‍ය බලවේග මත තමයි මූල්‍ය වෙළඳපළ ක්‍රියාත්මක වෙන්නේ. මහ බැංකුවේ මැදිහත් වීමෙන් මිල ස්ථාවරත්වයේ සහ මූල්‍ය ශේත්‍රයේ ස්ථාවරත්වය අත්පත් කරගෙන තියෙනවා. ඉතින් මම හිතනවා මේ මුදල් ලැබීම විසින් වෙළඳපළටත් සංඥාවක් ලැබෙනවා. අපිට මේ මොහොතේදී ඒ සැලසුම් සහගතව තිබුණු මුදල් ප්‍රමාණය ලැබෙනවා කියන එක.
1: පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු බුද්ධාශල ධාරින්ද දිනුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව බහිස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් නිකුත් කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව ප්‍රේමානන්ද උතලාගම සහ මොහොමඩ් අන්සාරි යන බුද්ධාශල ධාරින්ද දිනාගේ විදෙස් ගමන් තහනම් කර තිබෙනවා. එම නියෝගය ෆැක්ස් මගින් ආගමන විකමන පාලක ජෙනරාල් වෙත යවන ලෙසත් අධිකරණය නියෝග කළා. මෙම පුද්ගලයන් රටින් පැඩ යාමේ අවතාරමක් ඇති බැවින් ඔවුන් විදේශගතව හොත් සිදු කරන විභාෂණවලට අගතියක් වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර පාස්කු ප්‍රහාරයේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින හිටපු යුද හමුදා අභිවෘද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන බෝසම හෙට දින කැඳවීමට නියම කර තිබෙනවා. ඒ අනුව හෙට දිනේ පෙනී සිට කරුණු දක්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයේ නොතිසිනිකුත් කළා. සලීම් මහතා දැඩි මානසික ආතතියකින් පෙළෙන බැවින් ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු නිදහස් පරිසරයකට යොමු කළ යුතු බවට අධිකරණ වෛද්‍යාධිකාරීවරයා වාර්තාවක් ඉදිරිපත් කර ඇති බැවින් ඊට සුදුසු පියවර ගන්නා ලෙස ඔහුගේ නීතිච්චවරයා ඉල්ලා සිටියා. ඊට අදාළ කරුණු විමසීම වෙනුවෙනුයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය හමුවේ පෙනී සිට ලෙස නියෝග කර තිබෙන්නේ. ලෝක බොරතෙල් මිල ඉහළ ගිය පසු එම මිලට වඩා බිලට ඉන්ධන මිල ඉහළ දැමූ බවට විපක්ෂය ඇතැම් කණ්ඩායම් සිදු කරන ප්‍රකාශවලට කඩිත නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකණ්ඩා මහතා පිළිතුරු ලබා දුන්නා. මිලට තෙල් මිල ඉහළ දමා ඇත්තේ ආර්ථිකයට සිදුවන බලපෑම අවම කරමින් බවයි සභාපතිවරයා සඳහන් කළේ.
0: මන් දැක්කා එක හිටපු ඇමතිවරේ ප්‍රකාශ කරලා තිබුණා මේකක් පෙන්නලා රාශියක් පෙන්නලා ලෝක වෙළඳ පොලේ මිල 291ට විතර තියෙනකොට ඒ කියන්නේ ෆ්ලැට් ප්‍රයිස් එක තමයි අපි ගන්නෙ. ඒක 291ට තියෙනකොට අපේ ඩීසල් තිබුණේ 281යි. දැන් ඒක 148ට බහැලා තියෙනකොට අපේ 407ට වැඩි කරා කියලා. එතුමා එක දැනගෙන කිව්වද නොදැන කිව්වද එහෙම නැත්නම් තමන්ගේ ආත්මార్థකාමීකමෙන් හින්දා හෝ මොකක් හරි හින්දා කියන්නත් පුළුවන්. එතකොට මොකද්ද මේ හේතුව කියන එක පිළිබඳව ජනතාව තීන්දුවක් ගනි. අතරම තුමා කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ මේ තියෙන ලෝක වෙළඳ පොලේ මිල. එතකොට අප්‍රේල් මාසේ තමයි ලෝක වෙළඳ පොලේ මිල ඉහළම ආගේ තිබුණේ ඩීසල් වල. ඒක 291කට ගිහිල්ලා තිබුණා සමහර එක දවසක. ඒක ඇවරේජ් එක ගත්තොතින් තිබුණේ 191ක් අප්‍රේල් මාසේ යුද්ධ පටන් ගත්තට පස්සේ. එතකොට අන්නේ එතන ඉඳලා තමයි පෙන්වන්නේ අද වෙනකොට බහැලා තියෙනවා 148ට. එතකොට අපේ මිල තිබුණේ ඩීසල් වල 281යි. දැන් අපි 407ට ගියා කියලා. එතකොට එතනින් මෙහා පැත්තේ ඒවා ටික හා අනිත් ඒවා ටික පෙන්නන්නේ නැහැ. මම මේක පැහැදිලි කරන්නම් ලෝක වෙළඳ පොලේ මිල තිබුණේ කොහොමද? අපේ මිල වැඩි උනේ කොහොමද කියලා. මේක ගත්තොතින් මේ තියෙන්නේ ලෝක වෙළඳ පොලේ මිල. මේ පැත්තේ තියෙන්නේ ඩොලර්, මේ පැත්තේ තියෙන්නේ රුපියල්. එහෙම ගත්තොත් මේ තියෙන්නේ ලෝක වෙළඳ පොලේ මිල වෙනස් වෙච්ච විදිය. යුද්ධේ පටන් ගන්නකොටම එකපාරට ඩීසල් අපි ගත්තොතින් එකපාරට වැඩි වෙනවා. පෙබරවාරි මාසයේ ඇවරේජ් එක 88ට තිබිච්ච එක අප්‍රේල් මාසේ 191ට යනවා. එතකොට වැඩිවීම ගත්තොත් 115ක වැඩිවීමක්. 115.83ක වැඩිවීමක් වෙලා තියෙනවා. මේ තියෙන්නේ අපේ ඩොමෙස්ටික් ප්‍රයිස් එක ඩීසල් අපේ ලංකාවේ අපි විකුණපු ගණන්. ඒ හොඳට පේනවා මේ ලෝක වෙළඳ පොලේ මිලට සාපේක්ෂව එක දිගට මේක ගලාගෙන ගිහින් තියෙන්නේ. ඒක නමුත් මේ වැඩිවීමට සාපේක්ෂව අපේ වෙළඳ පොලේ මිල වැඩි වෙලා නැහැ. මේ මිල වැඩි වෙන හේතුව දැන් ලෝක වෙළඳ පොලේ මිලට ප්‍රීමියම් එක එකතු වෙලා අනිත් ඒවා එකතු වෙලා තමයි මේ මිල හැදෙන්නේ.
1: තවදුරටත් අදහස් පළ කළේ සභාපතිවරයා.
0: එතකොට මෙන්න මේ වැඩිවීම ලෝක වෙළඳ පොලේ මිලට සාපේක්ෂව වැඩි වුණා නම් මෙන්න මේ තියෙන ගැප් එක මෙතනත් යන්න ඕනේ මෙතනට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 400නේ 500ට 600ට ඩීසල් ලීටරයක් යන්න ඕනේ. නමුත් රජය කරලා තියෙන්නේ ඒක දෙවෙයි ක්‍රමයෙන් ඒ මිල වැඩි කරන්නේ නැතුව යම් ප්‍රමාණයක් තෙල් සංස්ථාව දරා ගන්නවා, යම් ප්‍රමාණයක් ජනතාවට දෙනවා, යම් ප්‍රමාණයක් ආණ්ඩුව විසින් දරා ගන්නවා. ආණ්ඩුව බිලියන 57ක් හැම ඩීසල් ලීටරයකම රුපියල් 100ක් ආණ්ඩුව දරා ගන්නවා. එහෙම කරලා ලෝක වෙළඳ පොලේ මිලට සාපේක්ෂව මිල වැඩි කරේ නැහැ. එහෙම වැඩි කරා නම් අනිවාර්යෙන් ඩීසල් ලීටරයක් රුපියල් 500ට 600ට ගියා නම් අනිකුත් භාණ්ඩ සියල්ලම දේවල් වල මිල වැඩි වෙනවා. ඒක ආර්ථිකයට බරපතල විදියට බලපානවා. අන්නේ හින්දා තමයි රජය ඒ සාපේක්ෂව වැඩි කරලා නැත්තේ. ඊට පස්සේ ක්‍රමයෙන් ඒ මිල දරාගෙන යනකොට ආපහු අවස්ථා කීපෙකදී වැඩි කරනවා. නමුත් ඔයගොල්ලන්ට පේනවා තාමත් ලෝක වෙළඳ පොලේ මිලට වඩා ඉහළට ගිහිල්ලා නැහැ. හරියට නම් මේක යන්න ඕනේ එට උඩින්. එතකොට මේ මාසේ මිල වැඩි කරන ප්‍රධාන හේතු උනේ මේ මාසෙන් ඉවර වෙනවා සබ්සිඩි එක දීපු රුපියල් 100ක මිල. හැබැයි යම් කාලයක් ගියාට පස්සේ මේකේ යම් මිල අඩුවීමක් වෙන්න පුළුවන් කියන එකක් අපේ අවබෝධයක් තිබුණා. ඒකෙන් හින්දා තමයි කොයි වෙලේ හරි දැන් මිල අඩු වෙනවා. අන්නේ අඩු වෙන වෙලාවට ඒකට ගලප්පන්න තමයි අපි සැලසුම් කරේ. මොකද එතකොට තමයි ආර්ථිකයට බලපෑමක් ඇති නොවන විදියට මේක සැලසුම් කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ලෝක වෙළඳ පොලේ ඇවරේජ් එක යන්නේ 100ට වැඩිවීම 79.8යි එක. නමුත් අපි වැඩි කරලා තියෙන්නේ ලංකාවේ තාම 148යි වැඩි කරලා තියෙන්නේ. මේක 113ට යනකොට වැඩි කරලා තිබුණේ 108යි. ඊට පස්සේ අප්‍රේල් වලත් තිබුණේ 135.8යි. දැන් තියෙන්නේ 148ක වැඩිවීමක් කරලා තියෙන්නේ. නමුත් ඩීසල් ගත්තොත් ලෝක වෙළඳ පොලේ මිල වැඩිවීම 79.8යි එක. පෙට්‍රල් වැඩි වෙලා තියෙනවා 100 ඒ කියන්නේ යුද්ධ පටන් ගන්න ඉස්සෙල්ලාට සාපේක්ෂව 172කින් අපේ වැඩි වෙලා තියෙන්නේ 148කින්. මේක ඉතා පැහැදිලි මේ සියලුම දේවල් කරේ අපේ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන විදියට. නැත්තම් මේ මිල වැඩි කරා නම් සම්පූර්ණ මිල වැඩි වෙලා ආර්ථිකයේ කඩාවැටෙන්න තිබුණා.
1: ඉදිරි වාසකහිපය තුළ සබස්ත ලෝකයට බලපෑ හැකි දවතම එලිඩෝ කල්ගුණ තත්ත්වයක් සම්බන්ධයෙන් ලෝක කල්ගුණ විද්‍යා සංවිධානය අනතුරු ඇඟවීමක් කර තිබෙන බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ අජිත් විජේමාණ්ඩ මහතා පවසනවා. දෙවින ආශ්‍රිතවද අද මිලිමීටරසිය ඉක්ම වූ වැසිය තිබිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.
3: අපි අද දවස ඇත්තරම් බලාපොරොත්තු වෙනවා දිවයිනේ බස්නාහිර සබරගමුව වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර මහනුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්වලත් විටිමිට වැසි හෝගි ගුරුම් සහිත වැසි ඇතිවේවි කියලා. මේ අතරින් බස්නාහිර සබරගමුව පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර මහනුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 දක්වා වගේ තරම තද වැසි අපි අද දිනේ අපේක්ෂා කරනවා. ඒ වගේම දිවයින හරහා විටිමිට හමන තරමක තද සුළං අද දිනේ අපි අපේක්ෂා කරනවා. දිවයින වට මුහුදේ කාලගුණය සැලකුවහම උත්තලම ඉඳලා කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙලා රොබෙන්නන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි යෝගී ගුරුම් සහිත වැසි ඇති වේවි. සෙසු මුහුදු ප්‍රදේශවලත් අපි සවස් කාලයේ වැසි තරමක් බලාපොරොත්තු වෙනවා. දිවයින වට මුහුදේ සුළං හමන්නේ නිරිත දිසාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 30ක් 40ක් අතර වගේ වේවි. නමුත් මුලතිව ඉඳලා කංකසන්තුරේ හරහා පුත්තලම කොළඹ ගාල්ල හම්බන්තොට දක්වා වෙලා රොබෙන්නන මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මෙම මුහුදු ප්‍රදේශ රළු වෙන්නත් පුළුවන්. දැන් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මේ වෙන විට ප්‍රකාශයට පත් කරලා තිනා එල්නිනෝ තත්ත්වයක් ඇති වෙන්න තියෙන හැකියාව බොහොම වැඩි කියලා. ඒකම කියන්න ඕනේ දැන් මේ ඉන්නේ ජූනි මාසේ. එල්නිනෝ තත්ත්වයක් ඇති වුණොත් විශේෂයෙන්ම ජූලි අගෝස්තු වැස්ස ගොඩක් අඩු වෙනවා. අපිට ගොඩක් වෙලාට නියඟ තත්ත්වයක් තමයි එන්නේ. කොහොම වුණත් අපි ජූලි අගෝස්තු මේ කාලේ එල්නිනෝ තත්ත්වයක් ඇති වෙන්න තියෙන සම්භාවිතාව හැකියාව 82%කට වඩා වැඩියෙන් දැන් පුරෝකථනය කරනවා. එල්නිනෝ තත්ත්වයක් එන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. එහෙම ආවොත් ඊළඟට අපිට පේනවා නොවැම්බර් දෙසැම්බර් ජනවාරි කාලයට
1: ITN පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපයේ අවසන් දිනය අදයි. අබාත සුනිල් කුමාර ගබගේ සහ නියුච් අබාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ වුණා. සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීම, තොරණ සහ වෙසක් පහන් කුඩු නැරඹීම ඇතුළු අග රැසක් සදහැවතුන් වෙනුවෙන් පැවැත්වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන අප නියෝජිත සමීර කාර්ය වසම්.
4: ITN ලක්හඬ සම්බුද්ධ වන්දනා පූජා වෙසක් කලාපයේ මේ මොහොත වන විට ආරම්භ වී තිබෙනවා. අද දවසේ සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය ආරම්භ කිරීම සඳහා ප්‍රධාන ආරාධ්‍ය ලෙස සම්බන්ධුනේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු වෙසක් කලාපයේ ආරම්භය සනිටුහන්නුනේ. අපි දකිනවා මේ මොහොත වන විට විශාල පිරිසක් බැතිමතුන් සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීම සඳහා දිගු පෝලිමල් රැඳී සිටින ආකාරය දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණය තමයි කැස්බෑව සාසන ආරක්ෂක බලමණ්ඩලයත් මේ සංවිධායක කමිටුව තීරණය කර තිබෙනවා. ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අද දවසින් අවසන් වීමට නියමිතව තිබුණා. තවත් දින දෙකක් දීර්ඝ කිරීම සඳහා සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබෙනවා. පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රමාණය වැඩි නිසාවෙන් ඔවුන්ට තව අවස්ථාව ලබා දීම සඳහා දින දෙකක් දීර්ඝ කර තිබෙන බව තමයි සඳහන් කරන්නේ. ඒ නිසා තවමත් මේ සර්වඥ ධාතුන් වහන්සේ සියසින් දැක වන්දනාමාන කර ගැනීමට ඔබට හැකියාවක් ලැබුණේ නැතිනම් තාම ගෞරවයෙන් ආරාධනය කර තිබෙනවා සුදු අතින් සැරසී මේ සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා ITN ලක්හඬ පූජා වෙසක් කලාපයේ පැමිණෙන පිළියන්දල් ධර්ම ශාස්ත්‍රෝදේ පිරියෙන් විහාරස්ථානයේ තමයි ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ. ඒ වගේම දැන් මේ මොහොතේ තොරණ කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් පවතිනවා. රාත්‍රී 7ට අපි වැතිගී ප්‍රදර්ශනය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ වගේම දහස් සංඛ්‍යාත විදුලි බුබුළු වලින් සියලු වීදි අලංකාර කර තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ පාසල් අධ්‍යාපන කලාපයේ තිබෙන සියලුම පාසල් නිර්මාණාත්මක කූඩු ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම දහම් පාසල් සියලුම රාජ්‍ය ආයතනයක ඉදිරිපත් කර තිබෙන විශේෂ කූඩු ප්‍රදර්ශනයක අද දවසේදී ඔබ මේ වෙසක් කලාපයට ආවකින් දැක බලා ගැනීම හැකියාව තිබෙනවා. මේ සියලු කටයුතු සංවිධාන ශක්තියත් එක්කම අද තවත් එක කාර්යයක් තිබෙනවා. අද දවසේ පමණක් දන්සල ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා. පසුගිය දින 4 මුළුල්ලේ වගේම අද දවසේදී පෙස්සිමස්සට පිළියන්දල වෙළඳ සමිතිය විසින් පවත්වන ලබන බද්දන්සල පිළියන්දලට පැමිණෙන සියලුම දෙනාට කුසට ආහාරක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතිනවා. මේ තමයි මේ මොහොත වන විට පිළියන්දල නගර මැදේ පවතින ශාල පිරිසක් අද දවසේදී පැමිණෙමින් තිබෙන ආකාරය දැක ගන්නට පුළුවන්. ඒ වගේම මේ පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පිළියන්දල පොලිස් ස්ථානයත් කැස්බෑ පොලිස් ස්ථානයත් අවට පොලිස් ස්ථානවල නිලධාරීන් එක්කතු විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් පිළියන්දල ක්‍රියාත්මක කර තිබෙන බව ඔබට සඳහන් කරන්න කැමැති. ලක්කඩහගෙන් ඔබට ආරාධනා කරනවා එන්න අපහායි ස්වන්න. මම පිළියන්දල ධර්ම සාස්ත්‍රෝදේ පිරිවෙන් විහාරස්ථානයේ සිට ලක්කඩ ප්‍රවෘත්ති වෙනුවෙන් සමීර කාර්යවතම්.
1: ITN පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපයේ සිව්වන දිනේ වූ ඊයේ දිනේ ලක්ෂ 3ක්ම වූ පිරිසක් පැමිණ තිබෙනවා. වෙසක් කලාපය ඊයේ විවෘත කෙරුණේ කථානායක ජගත් වික්‍රමරත්න මහතා සහ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්. අයිටීන් පූජා වෙසක් කලාපය පිළියන්දල නගරයේ කේන්ද්‍ර කරගනිමින් වෙසක් පොහොය දිනේ සිට ක්‍රියාත්මක වනවා. පසුගිය දින හතරේදීම සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියා. ඒ සඳහා බැතිබර දායකත්වය ලබා දෙන්නේ කසාගල සමූහ ව්‍යාපාරයයි. විවිධ කණ්ඩායම් ඉදිරිපත් කළ පහන් කූඩු 50කට වැඩි සංඛ්‍යාවක් වෙසක් කලාපයට ඇතුළත් වනවා. අනුබුදු ගුණ බලෙන් යුදකිනි දිවේවා යන තේමාවෙන් මෙවර පොසුන් සතිය සමරන බව ජාතික පොසුන් කමිටුව සඳහන් කළා. ජූලි 27 වනදා සිට ජූලි 2 වනදා දක්වා පොසුන් සතිය ක්‍රියාත්මකයි. ඓතිහාසික මිහින්තලයේ තන්තිරිබලය හා අටමස්ථානයේ ප්‍රමුඛ අනුරාධපුර පුදබිම කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසුන් උත්සවයේ සැබරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. පොසුන් කමිටු සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොසුන් කමිටුව රැස්වුණා. ලංකාරාම විහාරාධිකාරී පූජ්‍ය රළපනා වේදම්බජෝති, වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුවැවේ ජානතිලක ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. පැමිණෙන සදහැවතුන්ට පහසුකම් සැලසීම හා ආරක්ෂාව වෙනුවෙන් පීවර රැසක් ගෙන ඇති බවටයි එහිදී සඳහන් වුණේ. පොසොන් සතිය පිළිබඳ ලංකාරාම විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති ස්වාමීන් වහන්සේ අදහස් පළ කළා.
5: පොසොන් දවසේ මේ සුද්ධ නගරයට ශ්‍රී ලංකාවාසී බුදු ජනතාව ලස්ස ගණනින් සම්ප්‍රාප්ත වෙනවා. එනිසා තමන්සලාට රාජකීය ආයතනවල ඒ ප්‍රධානීන්ට විශාල වගකීමක් පැවරෙනවා. මේක පින්කමක්. අනුබුදු මෙහෙණි මහරහතන් වහන්සේ අපි දෙවෙනි බුදුවරයන් වහන්සේ වශයෙන් සැලකන්නේ. එනිසා ජනතාවගෙනුත් අපි යම්කිසි ඉල්ලීමක් බුදු ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ අටමස්ථානයට පැමිණෙන්නේ හුදෙක් විනෝද චාරිකාව වශයෙන් නෙවෙයි, පින් සිද්ධ කරගන්න යන හැඟීමේ විනෝද චාරිකාව වශයෙන් සැලකන්නේ නැතුව විශේෂයෙන්ම බොදු හැඟීමෙන් යුක්ත ඇවිල්ලා වන්දනමාන කරගෙන පින් සිද්ධ කරගන්නද කියන කරත් මතක් කරන අතර ඒ පුරා විද්‍යා ඒ භූමිවලට ස්මාරකවලට හානියක් නොවන විදිහට පරිසරය විනාශ නොකර සංවරව ඒ වගේම සංවර ඇඳුමෙන් පැරණිමෙන් යුක්තව මේ ස්ථානට ඇදෙලා කය සිත වචනේ කියන තුන්දර හිමුවාගෙන ඒ කුසල ධර්මයන් සිද්ධ කරගන්න.
1: ඇමරිකාටොල මිලියන 2.5කට ආසන්න රජයේ මුදල් හැකර්වරුන් අතර පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 40 දිනකින් ප්‍රකාශ 88ක් සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. සිද්ධිය පිළිබඳව වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව බහිස්ත්‍රාත් අධිකරණයට ගොනු කළා. මෙම ගෙවීම් සිදු කළ නිලධාරීන් මුදල් ගෙවීමේ මුල් ගිවිසුමට අදාළව කිසිදු හරස් ප්‍රශ්නයක් යොමු නොකර අදාළ ඉන්වොයිස් පත්වලට මුදල් ගෙවා ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගනුදෙනුවට අදාළ පිටපත් කරන ලද සර්ව පද්ධතියේ දත්ත ඇතුළත් සීඩී තැටි පිළිබඳ වාර්තාවක් ගොනු කරන ලෙසත් අධිකරණය නියෝග කළා. හෙද පුහුණුව සඳහා තවත් සිසුන් 3000ක් වදවා ගැනීමට අදාළ ගැසට් පත්‍ර ඉදිකුත් කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. 2025-2029 වසර පහ තුළ හෙද සේවාවට 13600ක් වදවා ගැනීමයි ඉලක්කය. ඒ අනුව 2021 සිට 2024 දක්වා වර්ෂවල විද්‍යා හා ගණිත විෂය ධාරා යටතේ උසස් පෙළ විභාගයේ ඉදිරිපත්ව සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වදවා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ලබන 30 වනදා දක්වා බාසෙක් කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය පරිශීලනය කර අයිතුම්පත් යොමු කිරීමේ හැකියාව පවතිනවා. මේ වන විට 43,553 දෙනෙකු හෙද සේවයේ නිරත වනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමාව යථාර්ථයක් බවට පත් කිරීමේ තවත් අධිරක්වන ගම් දහසක වැඩ දහසක් ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වනවා. දිළිඳු කපුටු දැකීමේ මෙම වැඩසටහන සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 25,000ක්. ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන අක්මීබඩදී ආරම්භ වුණේ නියෝජාමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 64 කාර්යයන් එහිදී ආරම්භ වුණා. හරිත වගාවක් ලෙස ඩයිමිරිස් වගා කිරීමේ ව්‍යාපෘතියක් කළුතරදී ආරම්භ වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 104,000ක්. නාගුණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අවුරණ දකුණ ග්‍රාම සේවා වසවේ ප්‍රතිලාභීන් 45 දෙනුගේ ආර්ථිකය නගා සිටුවීම සඳහාද වැඩසටහන් ආරම්භ වුණා. කුරුදු, තේ, පොල් සහ ගම්බිරිස් සැඩ බෝග සඳහා මුදල් ආධාර ලබා දීම සිදු වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක යුගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගම් දහසක වැඩ දහසක් යටතේ වැලිමඩ කලබුරුලන්ද ප්‍රදේශයේද වැසිජල පුකුණු ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ වුණා. රුපියල් ලක්ෂ දහසයක් ඒ සඳහා වැය කෙරෙනවා. කඩුවෙල බෝබිරිය ජාතික පාසලේ පැවති ටේකියා සුරිකු බගතුට වැඩසටහන සාර්ථකව අවසන් වුණා. පාසල් ලබුන් දැනුවත් කිරීම සඳහා ඉස උගණ්ඩාවක් පැවති බවයි අප නියෝජිත ගිහන්ගේ ඉෂේර පවසන්නේ.
6: දිනෙන් හෙළන මාර්ග අනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජගත කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද ටේකියා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ දෙවන වැඩසටහන අපි අද දවසේදී අතිසාර්ථකව නිමාවට පත් කළා. අපි දෙවන වැඩසටහන සඳහා දවසේදී තෝරාගත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයට ඇත්, ඒ වගේම කඩුවෙල අධ්‍යාපන කොට්ටාසයට ඇත් බොමිරිය ජාතික පාසල. එදින අද දවසේදී දුවදරුවන් 500කට අධික සංඛ්‍යාවක් මේ වැඩසටහන සඳහා සහභාගී වුණා. එදින ඔවුන් අද දවසේදී ශ්‍රී ලංකා පොලිසිය මගින් මාර්ග අනතුරු සම්බන්ධයෙන් ඒවා සිදුවන ආකාරය සම්බන්ධයෙන් රථවාහන මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්වුණ පළමු අධ්‍යයන විදිහට තවදුරටත් ශ්‍රී ලංකා පොලිසිය මගින් මෙදුවදරුවන්ට මාර්ගයේදී භාවිත කළ යුතු දැනුම, අපි කොහොමද මාර්ග අනතුරක් සිදුව හොත් එහෙම එහිදී තුවාල ලබන රෝගියාව ප්‍රථමාධාර ලබා දී රෝහලට ඇතුළත් කරන්නේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන් මෙදුවදරුවන් ප්‍රායෝගික වගේම න්‍යායාත්මකව දැනුවත් කිරීමට කටයුතු කළා. එදින මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අපිත් එක්ක අත්වල් බැඳගෙන සිටිනවා ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් තමයි අපි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනම ආවරණ පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනේ. ඒ වගේම තමයි අද දවසේදී මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වගේම ශ්‍රී ලංකාවේ අංක 1 රක්ෂණ සමාගමක් වන ෆයර්ෆස්ට් ඉන්ෂුරන්ස් රක්ෂණ සමාගමත් අද දවසේදී අපිත් සමගින් එකතු වෙලා කටයුතු කරා.
7: වර්තමානයේ වෙනකොට අපි දකින්න තියෙනවා මේ මාර්ග අනතුරු සම්බන්ධයෙන් වැඩි ප්‍රවණතාවයක්, ඒ වගේම දරුවන් සම්බන්ධයෙන් දරුවන්ට සිදුවන අනතුරු සම්බන්ධයෙන් උත් වැඩි ප්‍රවණතාවයක්. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් දරුවෝ දැනුවත් කිරීම අපේ යුතුකමක් වගකීමක්. ඒ වගකීමට යුතුකමට උර දෙමින් මාධ්‍ය ආයතනයක් විදිහට ස්වාධීන රූපවාහිනී සේවයත්, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයත්, පොලිසියත් මේ සියලුම පාර්ශ්වයන් එකට එකතු කර ගනිමින් මේ කරන වැඩසටහන ඉතාම ප්‍රයෝජනවත් වැඩසටහනක්.
8: අපි ආයේ කොත්තලාල මහාවිද්‍යාලේ ඉඳන් අපිට ගොඩක් දේවල් අපි දැනගත්තා. ITN එකට ස්තුතියි.
9: මේ ITN එකේ මාමර නැන්දල ඇවිල්ලා අපිට විශේෂ වැඩසටහනක් කරා. ඉතින් මේ මාර්ග අනතුරු පිළිබඳව අපිව දැනුවත් කරා. මේ මාර්ග අනතුරුෙන් අපි වැළකෙන්නේ කොහොමද? අපි දැන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා අපිව දැනුවත් කරා. ඉතින් මේ දේවල් අපිට ප්‍රායෝගිකව කරලා පෙන්නුවා. ඉතින් හරිම වැදගත් වැඩසටහනක් අපිට කරා.
6: ඉතින් හත දවසේදී මේ විදිහට අපි මේ වැඩසටහන් මාලාව අතිසාර්ථකව නිමාවට පත් කරනවා. අපි නැවත හමුවන්නේ මේ මාසේ 9 වෙනිදා ඒ මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදී. අපි අද දවසේදී සමු ගන්නවා කඩුවෙල බොමිරිය ජාතික පාස පරිශ්‍රයේ ප්‍රවෘත්ති වෙනුවෙන් මම
1: පසුගිය බැම්බාසය තුළ සච්චාරකයන් 145,745 දෙනෙකු දිවිරට පැමිණ තිබෙනවා. එය පසුගිය වසරේ බැම්බාසයේ වාර්තා වූ සච්චාරකයන්ගේ පැමිණීම සාපේක්ෂව 9.65% වර්ධනයක්. මේ වසරේ බැම්බාසයේදී වැඩිම සච්චාරකින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබෙනවා. එම සංඛ්‍යාව 60,342 බවයි සංචාරක සංවර්ධන අධිකාරී පවසන්නේ. වසරේ ගත වූ කාලය තුළ බෙරට්ට පැමිණ ඇති සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව 10,20,022. කුවේටි ගුවන්තොටුපළට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් පුද්ගලයන් 63 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ගුවන්තොටුපළ පරයන්තයට ඩ්‍රෝන සහ මිසල ප්‍රහාර එල්ල වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. එන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවයි එක්සත් අරාබි එමිරත් රාජ්‍යය පවසන්නේ. එය කිසිත් පිළිගත නොහැකි බව ඔවුන් පෙන්වා දුන්නා. ඇමරිකා දේශපාල නායකයන් ඝාතනය කිරීමට ඉරානය කුමන්ත්‍රණය කළ බවට රාජ්‍ය ලේකම් බාකෝ රුබියෝ ප්‍රකාශ කළා. එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවයි ඉරානය පවසන්නේ. පන්දුවර විශ්ව කාන්තා ක්‍රිකට් ලෝක සට තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙවෙනියෙන් පිටත්ව යනවා. මෙවර තරගාවලියේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකාව තරග කරන්නේ එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිවයි. පන්දුවර විශ්ව කාන්තා ලෝක සට ක්‍රිකට් තරගාවලිය ලබන දොළොස්වනදා ආරම්භ වනවා. මනා සූදානමකින් තරගාවලියට එක්වන බවයි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල නායිකා චමරි අතපත්තු පවසන්නේ.
10: අපි ලෝක කුසලානේට කලින් බටරිඳ කොදෙව්වත් සමග තරගාවලි දෙකක් ක්‍රීඩා කරා. එක් දින තරගාවලිය සහ 20-20 තරගාවලියක්. ඒ තරගාවලි දෙකම අපි ජයග්‍රහණය කරා. ඊට පස්සේ අපි බංග්ලාදේශත් එක්ක තරගාවලි දෙකක් ක්‍රීඩා කරා. ඒ තරගාවලි දෙකම අපි ජයග්‍රහණය කරා. නමුත් මං හිතන්නේ අපි එංගලන්තේ ඒ කන්ඩිෂන්ස් වල අපි සෙල්ලම් කරලා නැහැ. අන්තිම මාස 8 9 අපි සෙල්ලම් කළා නැහැ. ඉතින් ඒ නිසා අපි ට්‍රේනින් කැම්ප් එකක් කරා පල්ලි කැලේ වල. මම කියන්නේ නැහැ ඒ ට්‍රේනින් කැම්ප් එක 100% ඉංග්ලන්ඩ් කන්ඩිෂන් වලට සූට් වෙනවා කියලා. නමුත් අපේ පුහුණුවීම් කටයුතු අපි හොඳින් කරා. ඔච්චර පුහුණුවීම් කරත් ඒ තරඟේ හොඳින් ක්‍රීඩා කරන එක තමයි ගොඩක්ම වැදගත්. ඇත්තටම මම ගොඩක් විශ්වාස කරනවා මගේ ක්‍රීඩිකාවන්. ඔවුන් ගොඩක් හොඳින් ක්‍රීඩා කරනවා. නවක ක්‍රීඩිකාවන් ඔවුන්ට අධ්‍යක්ෂීම් අඩුයි. නමුත් ඔවුන්ගේ දක්ෂතා ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම ජේෂ්ඨ ක්‍රීඩිකාවන් කණ්ඩායම තුල ඉන්න ඔවුන් හොඳින් ක්‍රීඩා කරනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මම ගොඩක් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා තරම් ක්‍රීඩා කරලා තියෙනවා සහ මේ මගේ 10 වෙනි ලෝකුසලානේ. ඒ වගේම මම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගොඩක් සෙල්ලම් කරලා තිනවා මේ ෆෝමැට් එකේ. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක මම හැම වෙලාවෙම ෂෙයා කරනවා යංස්ටර්ස් ලත් එක්ක.
11: ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල
1: IMF වාර්ක දෙකකින් ඩොලර් බිලියන 695ක් බහබාණ්ඩ ආකාරයට නිවැරදි රාජ්‍ය මූල කර්මනාකරණයේ වාසියට ලබාගෙන ඇති බව ඇමති අනිල් ජයන්ත කියයි. ගෝඨාභයට හා හිට පමුදාලි ධාරි දෙදෙනෙකුට රටින් පිටවීම තහනම්. තෙල් මිල ගැන විපක්ෂයේ ප්‍රකාශවලට කඩිතෙල් සභාපතිගෙන් පිළිතුරු. එල් නිනෝ ගැන ලෝක කාලගුණයෙන් අනතුරු ඇගවේ. ලක්ෂ ගණනක් පැමිණි ITN සම්බුද්ධ පූජා වෙසක් කලාපය අදින් අවසන්. කුවේටේදී 63 දෙනෙකුට තුවාල සිදු කළ ප්‍රහාරය. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මේ නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
11: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 6:58 දැන්
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න අදම අවතන්න 011 6769 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117969579

0: ගීතලෝලේ සංගීත රසකාමී හිතවතුනි, ඔබ සියලු දෙනාටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ශ්‍රී ලාංකේය සුභාවිත ගීතේ රසය සොයා යන ඒ රසයෙන් ඔබ ඥානනය කරන මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ලක්කඳ සඳදිය දහර සමගින් අදත් අපි මුණගැහෙන වෙලාව. වැයෙන සප්තස්වර මුසුවෙන් සංගීතයේ රසයත්, ගැයෙන පදවලින් අරුත්බර රසයත් විඳගනිමින් අපි සූදානම්වත් ශ්‍රී ලාංකේය සුභාවිත ගීත කෙතේ ප්‍රවීණ යන්ත්‍රීත්වයකගේ ස්වර මාධූර්යෙන් ඔබව රසගන්වන්නට. අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් අද ආරාධනා කළා ශ්‍රී ලාංකේය සුභාවිත ගීතේ තුල අග්‍රගන්‍ය සලකුණක් වතු විශාරද එඩ්වඩ් චයිකොඩි ප්‍රවීණ ගායන වේදයානන්ට, ඉවකෙම විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් ප්‍රවීණ ගායන ශිල්පිනියට, ඉවකෙම බන්දුල විජේවීර ප්‍රවීණ ගායන ශිල්පියාටත් අද බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කළා ඔබ වෙනුවෙන් ව්‍යාලක මන්දාවේ සිට දෙහෝරාවක් පුරා ගයන්නට. ආදරණීය සහෘද රසවතුනි, මේ ත්‍රිත්වයේ ස්වරාලංකාරයෙන් අවසරයි අදත් ප්‍රාණ සම ප්‍රේමේ වාග්ස්වර හඬවමින් මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ලක්කඳ සඳතිය දහර මෙලෙසින් සහෘද සන්තකයට පත් කරන්නට. හීන් නැදිරිය ගණදුරක් වෙවෙන් හාත් පසම කිලගන්න මේ රාත්‍රියයේ විඩාබර ඔබේ ගතත් සිතත් නෙතත් ගිමන් නිවන මිනිශායාමේ අපි සිංහල සුභාවිත ගීතයේ ප්‍රේමණීව හැඬවෙන සප්තස්වරය ළඟ හැඟුම් අවදි කරමින් ගැයෙන අරුත්බර පදවැලක් ළඟ ලක්හඬ සඳදිය දහරේ මොහොතකට තනිවෙමු. රසවතුනි, අදත් මේ ආනන්දනීය හමුවීම තුළ ඔබේ අතීත මතකයන් අවදි කරමින් ගැයෙන ගීතයන් ඇතුළේ සිරවුණු මෙතෙක් නොකී කතාවන් අසමින් අපි මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකම වියමන මෙතෙන් සිට ගෙත්තම් කරමු. රසවතුනි, අදත් ප්‍රසංගය ඔබ වෙනුවෙන් බොහොම අරුත්බරව බොහොම රසවත්ව ආරම්භන්නට අපි හොඳ අත්පොසම් ප්‍රසාදයකින් ආරාධනා කරමු. ප්‍රවීණ ගායන ශිල්පී විශාරද එඩ්වඩ් චයිකොඩි ශූරින්ට වේදිකාවට අපි සියලු දෙනාම හොඳ අත්පොසම් ප්‍රසාදයක් එකතු කරමු.
1: ආයුබෝවන්. ඔබත් මාත් අදත් ලක්කඳ මියුරුමි ඇසිය තුළින් බැඳී ඉන්නට වරම් ලැබුවා. එහෙනම් මගේ පළමු ගීතය සඳ මත හිඳ කැරකුණාට ලොව යුදගිනි අඩු නොවේලු, වෙසතුරු අත් දන් දුන්නට නැති බැරිකම නැති නොවේලු. සිරිතිලක මානවිල රචනා කරපු ගීයක් රෝහණ වීරසිංහගේ සංගීතයට අද මා මුලින්ම ගයනවා.

මේ ගීයනම් ඔබටත් මාත් සමග ගයන්නට සිද්ධ වෙනවාමයි. මොකද අපි අහලා තියෙන, රස විඳලා තියෙන, මාත් කැමති ඔබත් කැමති ගීයක්. කුමාරදාස සපුතන්ත්‍රි ලිව්වා, රෝහණ වීරසිංහ තමයි සංගීතවත් කළේ. මේ ගීය මාත් එක්ක ගයමු. අකුරු මැකී නෑ, කොළ ගැලවී නෑ.

සඳ ගැන කොච්චර ගී අපි අහලා තියෙනවද? සඳ ගැන උපමා කරන්නේ වැඩියෙන්ම ආදරයට. එහෙම නැත්නම් ආදරවන්තියගේ මුව කමලට. එපා සඳේ ඔබේ සිනා මේරයේ පිපි දිලේ හිතේ යොවුන් ආදරේ. රෝහණ වීරසිංහ සංගීතවත් කළේ කුමාරදාස සපුතන්ත්‍රි ගීතේ ලිව්වේ.

0: එබැයි චෛකුරි මහත්මයාගේ ගීත ගොන්න ප්‍රේම ගීතවලින්, විරහ ගීතවලින්, ළමා ගීතවලින්, බුදුගුණ, මෞගුණ මේ හැම ප්‍රස්තුතයක් මතම නිර්මාණය වුණු ගීතවලින් පෝෂිතයි. ගැයුණු ගීත තුලත් ඒ සංකලනය මනාව අපට දැනෙනවා. එද චෛකුරිස්වරයෙන් රස ගැන්වුණු මේ සඳදියදහර ප්‍රාසංගික සජීවකරණය අපි එඩ්වඩ් චෛකුඩි මැතිතුමන්ට මොහොතක විරාමයක් ලබා දෙමින් ඇගේ හඬින් මෙතැන් සිට රසවත් කරන්නට සූදානම්. ඊට කලින් ආදරණීය සහෘද රසවතුනි, මට මොහොතකට අවසර දෙන්න අදත් ඔබ වෙනුවෙන් මේ ප්‍රාසංගික සජීවකරණය සමීප කරන්න අපට අනුග්‍රහය එකතු කරන අපේ අනුග්‍රහක බෞතුන් පිළිබඳව සිහිපත් කරන්නට, සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය ඔබට සමීප කරන්නට අපට අනුග්‍රහය එකතු කරන අපේ අනුග්‍රහක බෞතුන් පිළිබඳවත් මතක් කරන්නට අවසර දෙන්න. අපට අනුග්‍රහය එකතු කරමින් අපි සමග නත්තල් බැඳගෙන ඉන්නවා NLB රසවතුනි, කෝටිපති සිහිනේ යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ සන්ඩේ ෆනි ඩේ එකේ වැඩි වාසියක් ඔබට අත් කර දෙන්න ධන නිදානේ ලොතරැය්‍ය වාර්තු පළවෙද්දා සිට සෑම ඉරිදා දිනකම විශේෂ කරලා තියෙනවා. ඒ සුපුරුදු මුදල් තෑගිවට අමතරව ධන නිදානේ ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් දසදහස බැගින් තෑගි රසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජාති මහදන සම්පත ධනනිදානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න අමතක කරන්න එපා. ජීවිත සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිට කත්වැල් බැඳගෙන ඉන්නවා අංක එකේ දෝමා විකුණුණයන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් දෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබට සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල් හේන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011-7795-79 කියන දුරකථන අංකයෙන් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. ඒ පිළිබඳවත් වමාදරෙන් සෙනෙහසෙන් සිහිපත් කරනවා. හොඳයි. එමනම් ආදරණීය සහෝදර රසවතුනි, එඩ්වඩ් චෛකුඩිස්වරයෙන් අපූර්වත්වයෙන් ඇරඹුණු රසවත්ව ඇරඹුණු ලකන සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය ඔබේ මත්මතක අවදි කරමින් ප්‍රාණ සම්ප්‍රේමේ රාගස්වර විඳින්නට ඇයට වේදිකාවට ඇරයුම් කරමු. අපි හොඳත්ව සම්ප්‍රසාදයක් එකතු කරමු. ගයන්නට වේදිකාවට සපමිණින්නට විශාරද දීපිකා ප්‍රදර්ශනි පිරිස් ප්‍රවීණ ශිල්පියට.
1: ස්තුතියි දසුන්. ලක්කන පියුරුගී ප්‍රසංගයෙන් මා නැවතත් ඔබ හමුවට එනවා. හුදකලා වූ පෙම්වතානනි කියන්න, තාරුන්නේ කඩයිමත් පසු වී යතත් ඔබ ඔතැනමද? ඇත්තටම විවිධ හේතුන් මත දෙපැත්තට වෙලා ඉන්න ප්‍රේමවන්තීන් කොච්චර ඇද්ද? ඉන්නව ඇද්ද? ඉතින් ඒ වගේ ප්‍රේමවන්තියක් ගායනා කරන ගීතයක් සුනිල් ආර් ගමගේ කියන ඉතාම විශිෂ්ට ගේ පද රචකයාණන් විසින් ලියලා දීපු, සංගීතවේදී රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කරපු මේ ගීතය අපි දැන් රස විඳිමු. මේ ගීතය හරි අපූරු විදිහට තනුව නිර්මාණය වුණේ එක්තරා දවසක රෝහණ වීරසිංහයන් කැනඩාවේ සංචාරයකේ දෙනවා. මගේ ගීත තැටියක් නිර්මාණය වෙන වකවානුවේ ඇත්තෙන්ම ඔහු කැනඩාවේ ඉඳලා තමයි මේ හුදකලා පෙම්වතියට මේ තනුව හදන්නේ. ඇත්තම ඉතාම මధుර තනුවක්. අපි දැන් මේ ගීතේ රස විඳිමු.

ඔබ හීනයක් වගේ හාදු වැස්සක් කරන්. සිරි අහන අද්දරට වී වැතිරෙන්න එපා සයනේ. මම සස්වාමිකයි. මේ ගීතය ගැන බොහෝ දෙනෙක් විමසනවා. මම සස්වාමිකයි කියන්නේ මොකද කියලා. මම විවාහපත් වෙලා කියන එක. උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ අපේ පෙරලිකාර ගේ පද රචකයෙක්. ඔහු හොඳ සිංහල ගුරුවරයෙක්. ඉතින් ඔහු විසින් රචිත මෙම ගීතයට තනුව සංගීතය නිර්මාණ කර දුන්නේ සංගීතවේදී රෝහණ වීරසිංහයන්. වස්සාන සිහිනය කියන චිත්‍රපටයේ විශේෂයෙන්ම මටත් සරසවි සම්මාන සහ ජනාධිපති සම්මානය කියන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලබන්නට හැකි වුණෙත් මෙම ගීතයට. මම හිතනවා තරුණයෝ අතර ඉතාමත්ම ආදරය කරන ගීතයක්. මේ ගීතයේ ගැන මට අමුතුවෙන් විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. මොකද ප්‍රේමයක් තමාට තමා විවාහපත් වෙලා බාහිරින් එන දෙයක් පිළිගන්නට බැහැ කියලා කියනවා. එම ප්‍රේමවන්තිය. ඒ ගැනයි මේ කියන්නේ. අපි ගීතය දැන් රසවිඳිමු.

මා මීළඟට ගයන ගීතය රාත්‍රියට කවුද අකමැති? මේ සුන්දර රාත්‍රියට. රාත්‍රිය හරිම සුන්දරයි. මමත් මගේ ජීවිතේ කාල වකවාණු වලින් ඔබ වඩාත්ම කැමති කාලය කුමක්ද කියලා හෙවත් රාත්‍රිය. ඒ වගේම හිමිදිරි පාන්දර. ඉතින් මං හිතනවා මේ කවියාට තම සුන්දර සිතුවිලි මවන්නට පුළුවන්. ප්‍රේමවන්තයින්ට සුන්දර සිතුවිලි දැනෙන්නට පුළුවන්. ඒ වගේ තමයි මේ ගීතේ. ඔබ තමයි මට මේ රාත්‍රියේ සුන්දරත්වය කියලා දුන්නේ කියලා මේ ප්‍රේමවන්තිය කියනවා. අපි ගීතය අහමු. මේ ගීතය රචනා කරේ නවපරපුරේ ඉතාම දක්ෂ මේ ගේ පද රචකයෙක් වන රවි සිරිවර්ධනයන් විසින්. සංගීතවත් කළේ සංගීතවේදී රෝහණ වීරසිංහන් විසින්.

මා මීළඟට ගයන ගීතය සාමාන්‍ය මා ගායනා කරන ගීතවලින් ටිකක් වෙනස්. ඒ මොකද ලයාන්විත පුහුම රිද්ම අඩු ගීත ගායනා කරන වැඩි ගීත ප්‍රමාණයක් තියෙන මට මදු සාදසිනා කියන ගීතයේ තියෙන වේග රිද්මයක් බටහිර සංගීත රටාවන් වලට සමගත් නෑකන් දක්වන ගීතයක්. සංගීතවේදී සුරේෂ් මාලියද්දයන් විසින් මෙහි සංගීත නිර්මාණය කරා. ඇත්තම මෙයත් අපූරු වැඩක්. සුරේෂ් මේ ගීතයට තනුවක් නිර්මාණය කළා. ඇත්තම මේ නිර්මාණය කරලිවල මට ලබා දුන්නහම අපිට මතක් වුණේ නිකන් අපි ඉස්සර ඉන්දියාවේ අපි අහපු ගීතයක්. ඉතින් මම මේ ගීතයට වචන ලියන්න කවුද කියමින් හිතනකොට මට එක පාට මතක් වුණේ කුමාරදාස් සපුතන්ත්‍රි අපේ ඉන්න විශිෂ්ට ගේපද රචකයා. මොකද ඔහුට තියෙන විශිෂ්ට හැකියාවක් මේ සංගීතයත් එක්ක පද එකට නිකන් මුලින් කොයි එක ලිව්වද කියලා හිතාගන්න පරිතරමට ගීත ලියන්නේ හපනෙක්. ඒ නිසා මේ ගීතයටත් ඔහු මෙවැනි දෙයක් ලිව්වා. ඒ කියන්නේ සමහර වෙලාවට අපේ යෞවනත්වය කියන එක ගැන ගැඹුරින් හිතන්නේ නැතුව සමහර වෙලාවට යෞවන මල් කැකුළු වගේ පීදිලා ඒවා විනාශ වෙලා යන හිරු ආරම්භ වෙලා අවරට යනකොට තමන්ගේ යෞවනත්වයත් කෙලසගත්තු සමාජයක් තියෙනවා. එහෙම අපි දැකලා තියෙනවා. ඉතින් මං හිතනවා එවැනි පසුබිමක් පදනම් කරගෙන තමයි මේ ගීතය ලියවුනේ. අපි ගීතය හමු.

0: සමහර විට මේ ගැයෙන ගීතයන් ඇතුලේ අපේ ජීවිතත් හිර වෙලා තියෙනවා කියලා හිතනවා. අපේ ජීවිත කතත් කෙටියෙන් හෝ ලියවිලා තියෙනවා කියලාත් හිතනවා. නේද? දීපිකාගේ බොහොම ස්තුති, බොහොම රසවත් ගීත කිහිපයකින් මේ හමුවේම ඒ විදිහට රසවත් කළාට අපි මොහොතක විරාමයක් ගමු. දීපිකාගේ ඒ විරාමය තුළ අපි ඔබට ගයන්නට ඔහුට මේ වේදිකාව බාර කරනවා. ආදරණීය සහෝදර රසවතුනි, ඔහුත් සිංහල ස්වභාවිත ගීතය වෙනුවෙන් අරුත්බර ගීතාවලියක් ඔහුටම අනන්‍ය වූ සංගීතාකෘතියක් තුළ නිර්මාණය කළ ශිල්පියෙක්. විටක සංගීත අධ්‍යක්ෂකවරයෙක්, සංගීත පිළිබඳ ගැඹුරු කියවීමක් තියෙන කෙනෙක්, තවත් විටක ගායන ශිල්පියෙක්. අපි මේ ආදරණීය ඇරයුම කරන්න ඔහුට හොඳත්ව සම්ප්‍රසාදයක් එකතු කරමු. ගයන්නට අද සඳදිය දහරමේ ප්‍රාසංගික සජීවකරණයේ බන්දුල විජේවීර ප්‍රවීණ ආදරණීය ගායන ශිල්පියාණන්ට.
1: ලක්හඬ මියුරු නියසිය සඳහා මට ආරාධනා කිරීම ගැන දසුන් ඇතුළු ලක්හඬ කාර්ය මණ්ඩලයටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම තමුන්නාන්සලා මේ ප්‍රසංගේ නැරඹීමට පැමිණීම ගැනත් මා ස්තුතිවන්ත වෙනවා. මගේ මුල්ම ගීතය හැටියට මා තෝරගත්තේ ප්‍රේමේ නාමෙන් කියන ගීතය. මේ ගීතය රචනා කළේ ප්‍රවීණ නාට්‍යවේදීකු වන ගාමිණී සමරකෝන් නැමැති කලාකරුවා. මේ සංගීතවත් කළේ මම. මගේ පළමුවෙනි ගීතය ප්‍රේමේ නාමෙන්.

ඊළඟට මම තෝරාගත්තු ගීතය මම ගායනා කරපු මුල්ම ගීතේම. මේ ගීතේ දෝතපුරා මුතුමාල්ලතා කියන ගීතය. මේක මම ගායනා කළේ 1973 වසරේදී. එතකොට මම සරල ගී පරීක්ෂණයෙන් සමත් වෙලා හිටියෙත් නැහැ. එතකොට තමයි මට මේක දයාරත්න ගාන්තුංග කියන අපේ ඒ කලාකරුවා තමයි මේ ගීතේ මට දුන්නේ. මේ ගීතේ රචනා කළේ උපාලි ධනෝලිතාන. මම මුලින්ම සංගීතවත් කළ ගීතය තමයි මේ දෝතපුරා මුතුමාල්ලතා කියන ගීතය.

ඊළඟට මා තෝරාගත්තු ගීතය මින් මැදුරේ දී බැඳි ආදරේ කියන ගීතය. මේ ගීතය රචනා කළේ අලව්ව මධ්‍යම මහාවිද්‍යාලයේ සාහිත්‍ය ගුරුවරයෙකු වශයෙන් මට උගන්වපු චන්දදාස රාජපක්ෂ මහතුමා. මේ ගීතය සංගීතවත් කළේ මම විසින්මයි. මං හිතන්නේ මේ මින් මැදුරේ කියන ගීතයට පාදකුණේ මින් මැදුරේ සත්තු අත තියෙන මින් මැදුර බලන්න ගියාම තමයි මට හිතුනේ මෙන්න මේ මේ මින් මැදුර පිළිබඳ ගීතයක් ලිව්වොත් හොඳ ඇති කියලා මම යෝජනා කළා රාජපක්ෂ මහත්මයාට. ඔහු විසින් ඉතාමත්ම මියුරු විදියට මේ ගීතය මට ලියලා දුන්නා.

0: පළවරත්‍රි 7යි විනාඩි 58යි.
1: මෝටරසයිකල්ලෝවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටරසයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටරසයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටරසයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.

0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176779
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077777374.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි. බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි. ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන. කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
3: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.
4: අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
6: බඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුළුවට මහ බලයක්
4: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
7: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.

0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
2: ස්වාධීන රූපවාහිනී සේවයේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
3: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
2: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8වන සැතපුම් කණුව අසලදී
3: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සත්කාරයක්
4: ඔබ වෙත ගෙනෙමේ. ප්‍රධාන අනුග්‍රහය
1: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලව් ඉකෝස් රිස් සමාගම විෂ දුමෙන් තොර හෙටක් උදෙසා

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: අදත් කලින් මත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒසල්.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: ලක්හඬ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
5: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
4: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
6: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
7: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

0: 93.5 97.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: බලවත්‍රයටයි විනාඩි 5යි
2: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
3: සංතල්පයේ දහර
4: ආදරණීය සහෝදර රසවතුනි අපි නැවතත් මානවීය ප්‍රේමයේ సౌందర్యාත්මකම වේමන ලක්කඳ සඳදිය දහර සමගින් මුණ ගැහෙන මොහොත මානව බන්ධුත්වයේ උත්තරීතර ප්‍රේමයක් බිඳී ගිය ආදරයක විරහවේ ශෝකාලාපයක් වැයෙන සප්තස්වරයෙන් ගැයෙන පදවලින් ඔබේ හදවතට සමීප කරමින් සහෘද රසික රසමනස් රූපමංචරීක ගිල්වමින් විශාරද එඩ්වඩ් චෛකුඩි ස්වරයෙන් විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පීරි ස්වරයෙන් ප්‍රවීණ ගායන ශිල්පී බන්දුල විජේවීර ස්වරයෙන් යන මේ ස්වරාලංකාරයෙන් අපි නැවතත් එකතුව විඳගනිමු. එහෙමනම් ආදරණීය සහෘද රසවතුනි අපි හොඳ අත්පොසම් ප්‍රසාදයක් එකතු කරමු. ප්‍රාණ සම ප්‍රේමේ රාග ස්වර හඬවමින් ලකඳ සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණයේ දෙවන අර්ධයත් අරඹන්නට විශාරද එඩ්වඩ් චෛකුඩි ප්‍රවීණ ගායන වේදිකාවට

විපුල් ධර්මප්‍රිය ජයසේකර මෑත යුගයේ ඉන්න නව පරපුරේ විශිෂ්ට මාධ්‍යවේදියෙක් විදිහටයි අප හඳුනාගත්තේ. ඔහු මැනවින් ගීත ලියන කෙනෙක්. අහස් ගැබේ තරු කැටගානේ, පොළෝ තලේ වැලි කැටගානේ, ඒ ආදරයම ඔහු මටත් ලියලා දුන්නා. නොකී රහසක් විදිහට තියාගත් ආදරය. මා විසින් සංගීතවත් කරන ලද ගීයක්. දැන් අහමු නොකී රහසක් තුලින් ආදරය.

මේ ගීය නම් හරිම අපූරු ගීයක්. මේ ගීයේ අපූර්වත්වය වගේම මේ ගීය නිර්මාණයේදීත් හරිම අපූර්වත්වයක් අපි අත්විඳා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ අමරදේව සර්ගේ කාර් එකේ ගුවන් විදුලියට නිතර එන්න වරම් මටත් ලැබෙනවා. එතුමා මාත් සමග ගුවන් විදුලියට ඇවිත් එක්තරා පටිගත කිරීමක් කළා, ස්වර වර්ණ කියන වැඩසටහන. එතුමා තමයි මේකේ ගීත ගායනා කරන්නේ. එතුමාගේම තනු, අපි අත්වැල් ගායන තනුව නිර්මාණය කළා ශබ්දාගාරයේම. මාත් ළඟ ඉඳන් හෙමින් හෙමින් මිමුණුවා. මේක අහගෙන හිටපු අමරදේව සර් එකපාරටම කිව්වා, මේ ගීයේ එඩ්වඩ් ගායනකෝ කියලා. ඉතින් ඉහේ මලක් පිපුණා වගේ මේ ගීයේ එදා මට අමරදේව සර් අයිති කළ දුන්න ස්වර්ණශ්‍රී බණ්ඩාර තමයි ගීතය රචනා කළේ.

අලුත් සංගීත ශෛලියකුත් සමග වික්ටර් රත්නායකයන් මා වෙනුවෙන් නිර්මාණය කළ ගීයක් තමයි මේ දැන් ගයන්නේ. ගීතනාත් කුඩලිගම තමයි මේ ගීය රචනා කළේ. සමාධිය, ධ්‍යානය මේ සියල්ලටම එරෙහි රාගය මිශ්‍රිත ආදරය, සුලං කෝඩයක සැඟවී සැතපී අවාරේ පිපි මල් කැකුලේ.

මම ස්තුති හිත ජයකොඩි ප්‍රවීණ ගායන වේදයානනි, හැමදාමත්ම අපේ ගෞරවනීය ඇරයුමෙන් ඇවිත් මේ වේදිකාවේදන් ඔබතුමන්ගේ රසවත් අරුත්බර ගීත සමුච්චයකින් මේ ආදරණීය සහෝදර රසවතුන් රස ගැන්වීම සම්බන්ධයෙන් අපි ඔබතුමන්ට සමු දෙන්නේ නැවත නැවතත් මේ වේදිකාවේ සිට හමු වෙමින් මුණ ගැහෙමින් ඔබතුමාගේ වූ ගීතාවලිය රසය බෙදා හදාගමුයි කියන ආදරණීය ආරාධනාව, ආදරණීය බලාපොරොත්තුව ඔබ අපිස තම වෙනවා. භූමි සුතේ නැවතත් ඔබතුමන්ට ආදරණීය සහෘද රසවතුනි එඩ්වඩ් චයිකොඩි ස්වරයෙන් නිලසෙන් රස ගැන්වුණු මේ සඳදිය දහර ප්‍රාසංගික සචිව කරන අපි විශාරද දීපිකා ප්‍රියදර්ශන පිරිස්වරයෙන් මෙලඟට රස ගන්නවන්නට සූදානම්. ඊට මත්තෙන් මට මොහොතකට අවසර දෙන්න අපට අනුග්‍රහ එකතු කරන අනුග්‍රහක බෞතන් පිළිබඳවත් සිහිපත් කරන්නට, සඳදිය දහර මේ ප්‍රාසංගික සචිව කරන ඔබට සමීප කරන්නට අපට අනුග්‍රහ එකතු කරන අපේ අනුග්‍රහක බෞතන් පිළිබඳවත් මතක් කරන්නට අවසර දෙන්න. අපට අනුග්‍රහ එකතු කරමින් අපි සමගින් නත්තල් බැඳගෙන ඉන්නවා NLB රසවතුනි කෝටිපති සිහිනේ යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ සන්ඩේ ෆනි ඩේ එකේ වැඩි වාසියක් ඔබට අත් කර දෙන්න ධන නිදානේ ලොතරැය්‍ය වාර්තු පළවෙනිදා සිට සෑම ඉරුදා දිනකම විශේෂ කරලා තියෙනවා. ඒ සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිදානේ ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 බැගින් තෑගි රසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජාති මහදන සම්පත ධන නිදානේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න අමතක කරන්න එපා. ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා අංක එකේ ඩෝමා විකුණන යන්ත්‍රගෙන්ව අපි දාහරන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබට සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල් හේන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011-7795-79 කියන දුරකථන අංකයෙන් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. ඒ පිළිබඳවත් මම ආදරෙන් සෙනෙහසෙන් සිහිපත් කරනවා. හොඳයි. එහෙමනම් එඩ්වඩ් චයිකොඩි ස්වරයෙන් රසවත්තුණු ලක්කඳ සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණය රස ගන්වන්නට මේ ආදරණීය සෙනෙහස ඇරයුම මේ ආලක මන්දාවට විශාරද දීපිකා ප්‍රියදර්ශනී පිරිස් ප්‍රවීණ ශිල්පිනීනි ඔබතුමියටයි නැවතත්.

මීළඟට ගායනා කරන්නට තෝරගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත, සංගීතවේදී රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කරන ලද ඇගේ ඔබ දැන් ඇගේ. සමහර වෙලාවට හමු වෙන්නට නොහැකි වුණු ප්‍රේමවන්තයින් වෙන් වුණාට පස්සේ තාමත් අපි අපේමයි කියලා හැඟෙන වාර අනන්ත ඇති අපි හමුවේ ගීතය.

මා මීළඟට ගායනට තෝරගත්තේ විකසිත හස රැලි මුකුලිත වෙනකොට බලා ඉන්න ආසයි. අනුරාධපුරයේ වෙසෙන රියන්සි නිහාල් රියන්සි විසින් රචිත මෙම ගීතය සංගීතවත් කළේ රෝහණ වීරසිංහයන් විසින්. ඉතින් පෙම්වතුන්ගේ හිතාම විහිළු තහළු කතාවක්. සමහරලාට බොරුවට තරහ වෙනවා. ඉතින් ආපහු යාළු වෙනවා. ඉතින් මේ ගීතය අපි රස විඳිමු.

මා මීළඟට ගායනට තෝරගත්තේ බොහොම අපූරු ප්‍රේම ගීයක්. ශාන්ත කුමාර විතානගේ කියන මාධ්‍යවේදියාණන් විසින් රචනා කරපු මේ ගීතය සංගීතවත් කළේ රෝහණ වීරසිංහයන්. ඇත්තෙම දහසක් බලාපොරොත්තු තියාගෙන විවාහ වුණු අය බොහොම ඉක්මනින් මෙන් වෙනවා. සමහර අය විවාහ වෙන්නට ප්‍රාර්ථනා කරගෙන ඉන්න විවාහ වෙන්න බැරි වෙනවා. මේ ඇත්තෙම කියනවා නම් බොහොම ආදරෙන් මේ විවාහ දිවියට පත් වෙලා බොහොම දුකෙන් හැරිලා වෙන් වෙලා යන යුවලක් ගැන කියවෙන ගීතයක්. ආයුබෝවන් පෙම්බරාණනි, ඔබට සුබ දවසක්. මේ ගීතය දැන් අපි අහමු.

පොමිසුති දීපිකාගේ අදත් අපේ ගෞරවනීය ආරාධනය තුළ ඇවිත් ලක්කඳ සඳදිය ධර්ම ප්‍රාසංගික සජීවකරණය ඒ විදිහට රසවත් කළාට ඔබතුමීටත් සමු දෙන්නේ අපි නැවත නැවතත් මේ වේදිකාවේ සිට මුණ ගැහෙමුයි කියන ආදරණීය ආරාධනාව කරමින් බොහොමිසුති නැවතත් ඔබතුමීට ආදරණීය සහෘද රසවතුනි, අපි කෙමෙන් කෙමෙන් ප්‍රාණ සමු ප්‍රේමේ රාගස්වර දින්ද ඔබේ මත්මතකාවදි කළ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකම වියමන ලක්කඳ සඳදිය ධාරයේ අවසන් අදියරට සමීප වහමානයි. මෙතැන් සිට අද මේ ප්‍රාසංගික සජීවකරණයේ අවසන් වනතේ ගයන්නට අපි නැවතත් මුදත්පු සම්ප්‍රසාදිකෙන් ආරාධනා කරමු වේදිකාවට බන්දුල විජේවීර ප්‍රවීණ ගායන වේදියානන්ට. අපි සියලු දෙනාම එකතු වෙලා හොඳ අත්පු සම්ප්‍රසාදයක් එකතු කරමු.

ඊළඟට මා තෝරාගත්තු ගීතය උංචි කාලේ අපි සෙන්දු කියපු හැටි පැංචිය මට මතකයි කියන ගීතය. මේ ගීතය 1973 වසරේදී තමයි මම ගායනා කළේ. මේ ගීතය රචනා කළේ අපේ විද්‍යාලයේ කියන අලව මධ්‍ය මහාවිද්‍යාලයේ මට සිංහල සාහිත්‍ය උගන්වපු ගුරුවරයෙක් හිටිය චන්ද්‍රදාස රාජපක්ෂ කියලා. මම ඒ විද්‍යාලයේ ඉගෙන ගත්තා වගේම මගේ වාසනාවක් තුනා ඒ විද්‍යාලයෙන් මට සංගීත පත්වීමක් ලැබුණා ඒ විද්‍යාලයටම. එතකොටත් ඒ ගුරුවරයා මේ විද්‍යාලෙම හිටියා. ඒ අවදී තමයි මේ ගීතේ මම සරල ගී වැඩසටහන සඳහා යොදාගත්තේ. උංචි කාලයේ පිස්සින්දු කියපු හැටි චන්ද්‍රදාස රාජපක්ෂ රචනා කළේ, සංගීතවත් කළේ මම.

මම මීළඟට ගායනා කරන්නේ මගේ මුල්ම සරල්ගී වැඩසටහන් සඳහා ගායනා කරපු හිත හීලෑ නෑ කියන ගීතේ. මේ ගීතය රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, සංගීතවත් කළේ ආචාර්ය වික්ටර් රත්නායක.

මෙමනම් ආදරණීය සහෘද රසවතුනි, තවත් රසවත් හරවත් ප්‍රසංගයක නිමාව සටහන් කරමින් මේ වේදිකාවේ ආලෝකයෙන් නිමා දමමින් සප්තස්වර නිහඬ කරමින් ඔබලගෙන් නැගිටලා යන්න අවසර දෙන්න. අදත් මේ ප්‍රාසංගික සජීවකරණයේ රසගන්වනට අපේ ගෞරවනීය ආරාධනතුළු සපමිනි විශාරද දොච්චයිකුඩි ප්‍රවීණ ගායන වේදිකාවේ නුඹතුබන්ටත් විශාරද දීපිකා ප්‍රදර්ශන පිරිස් ප්‍රවීණ ගායන ශිල්පිනි නුඹතුමියටත් ඒ වගේම බන්දුළු විජේවීර ප්‍රවීණ ගායන ශිල්පියාණනි ඔබතුමන්ටත් දෙවෙනි සුති. ඒ වගේම හැමදාමත් සිංහල ස්වභාවිත ගීතයට පෙම් බඳමින් ඒ රසය සොයාගෙන යන්න ලක්කඩ සඳදීධාර ප්‍රාසංගික සජීවකරණයේ සමගින් අත්වල බැඳ ගන්න ඒකරාශී වන ආදරණීය සහෘද රසවතුනි ඔබ සියලු දෙනාටමත් බෙහෙවින් මිසුති. එමනම් අපට සමුගන්නට අවසරයි. පිටෙක් වෙලා ඔබට ආමන්ත්‍රණය කළ මම දසුන් වසන්ත, අපි ජලිත් සතියකින් මුණ ගැහෙමු. ඔබ සියලු දෙනාටම සුභ වාසනාවන්ත ප්‍රේමනීය රාත්‍රියක්.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් විලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසයෙන් දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකීය හඬ
1: ITN ලක්හඬ පූජා සම්

0: හඬ පූජා සම්බුද්ධ වන්දනා ලෙස කලාපය
1: දකින්න නිවෙන්න

0: වලවරත් වෙන අවයයි විනාඩි 5යි අපි සූදානම් දවසේදී හැපලි අඳුල අපේ පූජා වෙසක් කලාපයේ පැත්තට යන්න හේ ඉන්නවා අපේ විශේෂ නියෝජිතයා රනිල්. අයබෝන් රනිල්, සුබ සන්ධ්‍යාවක්. දැන් කොහොමද?
1: අද ඔයා උදේ ගියානේ බොමිරිය පැත්තට. අපි අද ආවා වෙසක් කලාපේ අපේ අවසන් දවස. අද දවසේ මේ වෙසක් කලාපයේ අවසන් දවස වුණත් ජනතාවගෙන් පිරිතර යන දවසක් විදිහට තමයි අපිට හඳුරා ගන්න හැකියාව ලැබෙන්නේ. මම ඔබට ඇහෙනවාද ශ්‍රී ලංකා ගුවන් හමුදාව රාජ්‍ය ආයතන ගණනාවක් සම්බන්ධව සිදු කරන භක්ති ගීත සම්දර්ශනය අද දවසේදී පැවැත්වෙනවා. ඒ වගේම අද සියලුම ඇගයීම් කටයුතු පහන් කුඩු සඳහා ත්‍යාග ලබා දීම, පහන් කුඩු ඇගයීමට ලක් කිරීම, රාජ්‍යංශයේ පෞද්ගලික අංශයේ මේ සියලු ත්‍යාග ලබා දීමේ කටයුත්තක් සිද්ධ කරනවා. විටින් විට පුංචි පුංචි වැස්සක් ඇද හැලුණත් ඉතාම සාර්ථකව අද දන්සල ගැන කතා කරනවා නම් ගියන් අද මේ බුෆේ විදිහට බුෆේ ක්‍රමයට අතිවිශාල ජනතාවකට ප්‍රණීත රස මසවුලු ලබා ගන්නට හැකියාව ලැබිලා තියෙනවා. අදත් විශාල ජනතාවක් ඉදිරිපත් වෙලා ඉන්නවා මේ දන්සල වෙනුවෙන්. ඒ වගේම විශේෂ තොරණ තුනක් ඉදිරිව තිබෙනවා. මේ තොරණ නැරඹීම වෙනුවෙන් විශාල ජනතාවක් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම බැතිගී සම්දර්ශනය, සර්වස්ත්‍ර ධාතු ප්‍රදර්ශනය තවත් දින තුනක් දීර්ඝ කරා ගියාන ජනතා ප්‍රතිචාර නිසාම සංවිධායක මණ්ඩලය ඉදින් පූජා වෙසක් කලාපයේ අයිතියෙන් ලක්කඩ පූජා වෙසක් කලාපයේ කිව්වහම මෙවර ප්‍රථම අත්දැකීමම සුවිශාල වූ අත්දැකීමක් ජනතාවට ලබා දෙන්නට අපිට හැකියාව ලැබුණා. බොහෝ දෙනෙක් බොහෝ අගය කිරීමෙන් යුතුව කතා කරා. ඉතින් මේට අපිට ශක්තිය දායකත්වයේ ලබා දෙන කතාගල සමූහ ව්‍යාපාරය පිළිබඳව අපි සිහිපත් කරන්න ඕනේ. කතාගල සමූහ ව්‍යාපාරය විදිහට ඔවුන්ගේ සුපර් මාකට් ජාලය පාරිභෝගිකයන්ට විශාල වාසියක් කර දෙන්නට, වට්ටම් ලබා දෙන්නට, වවුචර් ලබා දෙන්නට කටයුතු කරනවා. ඉතින් ඔවුන්ගේ දායකත්වය නොඉන්න අපිට මෙවන් වූ වෙසක් කලාපයක අත්දැකීම ලංකාව පුරාම ලෝකෙ පුරාම ගෙන යන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේ මතක් කරන්න ඕනේ ප්‍රතිවර දායකත්වයේ දක්වන සිත්තිල් සුවඳින් පුරවන අමෘතා සුවඳ දූපය දිමාසයිත ඩාලි බට්ල සහ සමාගම මේ අනුග්‍රහක බෞද්ධන්ගේ ශක්තිය අපේ මේ අයිඩෙන් පූජා වෙසක් කලාපය රට වටේට ලෝකෙ වටේට මෙහි පරිවිඩය ගෙනියන්නට අපිට හැකියාව ලැබුණා. එදා වගේම අදත් අපිට ITN තැනකට ගියොත් ITN මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නොත් අපිට මතකයි අපි ගංගාරාම බෞද්ධාලෝක මේ සියලු වෙසක් කලාප සඳහා මාධ්‍ය දායකත්වය ලබා දුන්නා. අද වෙනම සංස්කෘතියක් ප්‍රථම වතාවට පිළියන්දල කැස්බෑවට අපිට අරගෙන ඉන්න හැකියාව ලැබුණා. ඒ නිසා ඒ ජනතා ප්‍රතිචාරත් එක්ක ඔවුන් කියන්නේ ලබන වසරේ මේ වෙසක් කලාපයට මාධ්‍ය දායකත්වය මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්න කියලා. ඉතින් ගියන් හැමදාම අපිට ආදරය කරන ජනතාව රට පුරාම ලෝකෙ පුරාම ඉන්නවා. රූපවාහිනී මහගෙදර අපි ඉස්සරහට අපේ උපන්දිනය සමරනවා. අපේ මාධ්‍ය ජාලයේ රූපවාහිනී මහගෙදර ඉතින් මේ සියලු දේවල් එක්ක අපි තවත් හොඳ අත්දැකීමක් ඉස්සරහට ගෙන බලාපොරොත්තු වෙනවා. ත්‍යාග ලබා දීමෙන් අනතුරුව අපි තවත් වෙලාවක ඔබට සම්බන්ධ වෙන්න සූදානම් ගියන අපිට අවස්ථාව ලබා දෙනවා
0: නම්. ඔව් අනිවාර්යයෙන්ම. ඒත් එක්කම මේ රනිල් දැන් මේ අධික ජනතාවක් අද දවසේදීත් පිළියන්දල නගරයට පැමිණ දැන් රතවාහන සම්බන්ධයෙන් මොන වගේ ගැටලු හැමමන හරි තියෙනවද? එහෙම නැත්නම් රතවාහන පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මොන වගේ දායකත්වයක්ද අද දවසේදී ලබා දෙන්නේ?
1: නෑ ගිහන් මේ වෙසක් කලාපේ අපි දැක්ක සමීරත් ඊට පස්සේ සම්බන්ධ වෙනකොට බා කියයි. ඉතාම විශාල සහයෝගයක් රාජ්‍ය ආයතන වලින් අපිට ලැබෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය මතක් කරන්න ඕනේ. අපිට ලක්කඩ අවුරුදු ගාණක් අහන පොලිසිය නෝන මාත්‍යෙකුත් සම්මුණ අපිට ඇවිල්ලා කතා කරා. පිළියන්දල පොලිසිය ඒත් එක්කම අපට සියලුම පොලිසි අද ඉතාම හොඳට වාහන කළමනාකරණය කරමින් රතවාහන තදබදය අවම කරමින් ජනතාවට නිදහසේ වෙසක් නරඹන්න, වෙසක් සමරන්නට අවස්ථාව ලබා දී තිබෙනවා. ඉතින් ජනතාවගේ විනය ගැන සඳහන් කරන්න ඕනේ. වෙන වෙසක් කලාපවල වගේ නෙමෙයි, ඉතාම විනය ඇතුව ජනතාව කුඩා දරුවන් විශාල පිරිසක් ඕන කෙනෙක්ට ඕන වෙලාවක ඇවිල්ලා නිදහසේ වෙසක් කලාපේ නරඹන්න පුළුවන් පහසුකම්, ආරක්ෂාව, යටිතල පහසුකම් මේ සියල්ල සපයලා තියෙන බවත් අපි මතක් කරන්න ඕනේ. ගිහන් අවසාන දිනේ තවමත් වැළ නොකඩී ජනතාව මේ වෙසක් කලාපය නරඹන්නට පැමිණෙන ආකාරය තමයි අපිට දක්වන්න ලැබෙන්නේ. මේ සමීර තව විස්තර ගොඩක් දන්නවා. අපි ඊළඟ වතාවේ ඔබ සම්බන්ධ කරගන්නකොට
0: කතා
1: කරමු තවදුරටත් විස්තර.
0: හරි, බෙහෙන්ම ස්තුතියි ආදරණීය මිත්‍රා රනිල්. අපේ විශේෂ නියෝජිත එක් දිට අදවසදී ITN පූජා වෙසක් කලාපේ රැඳී සිටිනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා කොළඹ නගරයේ වෙසක් බලන්න ඔබ පැමිණියා නම් ඔබ අනිවාර්යයෙන්ම මග හරවා ගන්න බා පිළියන්දල වෙසක් කලාපයට යන්න කියලාත් අපි මේ වෙලාව ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි අපේ විශේෂ නියෝජිතයන් සමීර කාර්යව සමින්නවා, අපේ රනිල් ඉන්නවා, මේ හැමෝම අදවසදී පිළියන්දල වෙසක් කලාපේ රැඳී ඉන්නවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඔබ පිළියන්දල වෙසක් කලාපයට යනවා නම් ලකන විශේෂ මාධ්‍ය කුටියක් තිබෙනවා අපේ ආදරණීය මිත්‍රයන් සමග ආදරය බෙදා හදා ගන්න කියලාත් අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් අපි තවත් අවස්ථාවක සූදානම් අපේ ආදරණීය මිත්‍රයන් මේ වෙලාවේ සජීව සම්බන්ධ කරගන්න තවත් අවස්ථාවක. ඉතින් බෙහෙම්නි ස්තුතියි රනිල් කොස්තාපිත් එක්ක එකතු වෙලා තොරතුරු සඳහන් කරාට අපි පුංචි විරාමයක් ලබා ගන්නවා. අපි තවත් අවස්ථාවක හම්බ වෙමු පිළියන්දල වෙසක් කලාපයේ ITN පූජා වෙසක් කලාපයේ තොරතුරු දැන කියා ගන්නට. ලකන හර වෙලාවත් මතක් කරනම් වෙලාව රාත්‍රී 9:10.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76 3

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ආටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්ම දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
2: ලකන මොනින් ඒසල්.
3: ඔබ කැමතිම ලකන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලකන YouTube නාලිකාවට.
4: ලකන YouTube channel එක දැන්ම subscribe කරන්න.
5: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
6: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: taşıma pahalı. Arnavut Tunay taşıma hata.
1: Latin anı, Latin anı, Latin anı.
0: Radio ITN. Obe kotipati sihineya ada sabaveida ratri 10ට lakhanda ahanna jathika lotray mandalaye siyunuma ticket pattola jagrahi pratipala ada ratriyema obata kiyana ekama radiowa lakhanda
2: වෙලවරත්‍රි 10 විනාඩි 2යි දවසේ ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සමය තමයි අපි සටහන් කරන්න යන්නේ. ඉතින් ඔබට ආරාධනා කරනවා දවසේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔබ මිලදී ගත්ත මහජන සම්පත අද සම්පත NLB ජය මෙගා පව දන නිදහන හඳහන සහ ගොවිසෙත එවැගේම NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ගන්නතට අපි සූදානම් දවසේ ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට

0: අයිබෝවන්, අද දවසේ ඔබ කරන හොඳම තෝරා ගැනීම තමයි හෙට දවසේ ඔබේ ජීවිතය වෙනුවෙන් ඔබ කරන හොඳම ආයෝජනය. ඒ නිසාම අදත් ඔබේ අතේ තියෙන NLB ලොතරැයි පත් වර්ග 8ට කෝටි ගණනින් වාසනාව ගෙනෙන්න අදත් මේ අරඹෙන්නේ ඔබේ වාසනාවේ සුබඩ හොරාව NLB ජාතික ජයවරණය. අද දවසේ ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී ගීතිකා ජයවර්ධන මහත්මිය. දැන් හඳුනාගමු අද දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ MHM ජයරත්න මෙනවිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා, ජාතික විගණන කාර්යාලයේ නියෝජ්‍ය විගණකාධිපති KHUD සරත් කුමාර මහතා. අදත් මුලින්ම දිනුම් මදින්නේ NLB ජය. ඔබේ අතට සල්ලි වැඩි වැඩියෙන් ඕනම කාලයක ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 475 වන දිනුම් වාරය අද. දැන් අතට ගන්න NLB ජය ලොතරැයිපත්. NLB ජය අද ඔබේ වාසනාව වෙනුවෙන් ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ ජයංක 4 අපි දැන් තෝරා ගන්නෙ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය W, ජයංක 4 පිළිවෙලින් 0, 2, 8 සහ 0. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුබසාධනය උදෙසා පිහිට වූ සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය 2026 වසරට රුපියල් 5 ත්‍යාගලාභින් 196ක් අපි රටට බිහි කළා. දැන් කියනම් අද ඔබේ වුණු වාසනාව ගැන බොහොම ස්තුතියි. අද NLB ජය තුලින් රුපියල් 105 ත්‍යාගයක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා නිරූපා මල්කාන්ති පල්ලම. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකෙන් 36 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද NLB ජය තුලින් රට පුරා ජයග්‍රහකෙන් 76,536 දෙනෙක් අතර රුපියල් 65,6400ක මුදලක් අපි බෙදා දුන්නා. තවතවත් ත්‍යාගී වැඩි වුණ නියත ධනයෝග හඳහන 1516 වෙනි දිනුම් වාරය අද. හඳහන ජයග්‍රහී ලග්න සංකේතයයි අපි දැන් තෝරා ගන්නේ. මේෂ ලග්න සංකේතයයි අද ඔබට වාසනාව ගෙනාවේ. රුපියල් 38,00,000 ඉක්මවාගේ සුපිරි ත්‍යාගය අද ඔබේම වේවා. මේ ඒ වෙනුවෙන් අපි දැන් තෝරා ගන්නේ ජයග්‍රහී අංක 4. අද පළමු ජයග්‍රහී අංකය අංක 10. හඳහන දෙවන ජයග්‍රහී අංකය අංක 56. හඳහන ලග්න සංකේතය මේෂ, පළමු ජයග්‍රහී අංකය අංක 10, දෙවන ජයග්‍රහී අංකය අංක 56. දැන් යන්ත්‍රය තෝරා දෙන්නේ තුන්වන ජයග්‍රහී අංකය. තුන්වන ජයග්‍රහී අංකය අංක 2. අඩුම කාලයක් තුර රටට සුපිරි ජයග්‍රහකෙන් වැඩි ප්‍රමාණයක් බිහි කළ හඳහන ලොතරැයියේ අද සිව්වන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 9. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග 6ක් අපේ රටට හඳුන්වා දුන්නා. දැන් කියන්නම් හඳහන අද ඔබේ වුණු වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද හඳහන 1516 වන දිනුම් වාරෙන් රුපියල් 110 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගන්නවා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළේ KL නිශාන්ත මාලබේ. ඒ අනුව අද හඳහන තුලින් රට පුරා ජයග්‍රහකෙන් 1,38,471 දෙනෙක් අතර රුපියල් 94,10,740ක මුදලක් අපි බෙදා දුන්නා. හඳහනින් අපි ඔබ වෙත තිළිණ කරන මීළඟ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 38,35,726. සද්දිනම ජයනීත ගොවිසෙත 4,449 වෙනි දිනුම් වාරය අද. දැන් අතට ගන්න ගොවිසෙත ලොතරැයිපත්. ගොවිසෙත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය අපි දැන් තෝරා ගන්නවා. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය D. රුපියල් 6,54,00,000ක්ම වගේ සුපිරි ත්‍යාගය ඔබෙම වේවා. ගොවිසෙත ජයග්‍රහී අංක 4 තමයි අපි දැන් තෝරා ගන්නේ. ගොවිසෙත පළමු ජයග්‍රහී අංකය අංක 64. දෙවන ජයග්‍රහී අංකය අංක 72. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය D. පළමු ජයග්‍රහී අංකය අංක 64. දෙවන ජයග්‍රහී අංකය අංක 72. දැන් බලමු තුන්වන ජයග්‍රහී අංකය කුමක් වේවිද කියලා. ඒ තුන්වන ජයග්‍රහී අංකය අංක 14. ඔබට රටට සෙත සලසන ගොවිසෙත ලොතරැයියේ අවසාන ජයග්‍රහී අංකය අංක 67. කෘෂි කර්මාන්තය නගා සිටුවන දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග 2ක් රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභින් 44 දෙනෙක් අපි බිහි කළා. බොහමස්තුතියි දැන් කියන මද ඔබේ වුණු වාසනාව ගැන. ඉංග්‍රීසි අක්ෂරය සමඟ ජයංක තුනක් ගලපා රුපියල් 250,000 ත්‍යාග තුනක් අද ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. KHR සීතා පත්මිනි නිට්ටඹුව, චන්ද්‍රවති පෙරේරා බොරැල්ල, සඳුන් සනුෂ්ක බොරලැස්ගමුව. ඒ අනුව අද ගොවිසිතින් රටපුරා ජයග්‍රහකින් 1,24,422 අතර රුපියල් 82,07,560ක මුදලක් අපි බෙදා දුන්නා. හෙටත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ගොවිසිත ලොතරැයිපත් අපි ඔබ වෙත තිරණය කරන මීළඟ සුපිරිතයාගේ වටිනාකම රුපියල් 6,57,08,055ක්. දශක 6කට වඩා වැඩි විශ්වාසය තහවුරු කරමින් ඔබේ ජය වෙනුවෙන් ඔබව දිනවන්න සුබ දවසක් ලොතරැයියේ අලුත්තුණු පහසුණු තෑගි වැඩි වුණු නවතම තෑග රටාව තුලින් සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50,000කුත් වගේම ප්‍රවර්ධන තෑග අංකය ගලපා ගත්තොත් රුපියල් 25,000කුත් ඇතුළුව තවත් තෑගි රැසක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. ඔබේ දවස සුබ වේවා, සිහින දින වේවා. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක්. අද 323 වන දිනුම් වාරය. සුබ දවසක්. සුබ ලග්න සංකේතයයි අපි දැන් තෝරා ගන්නේ. ධනු ලග්න සංකේතයයි අද ඔබට වාසනාව ගෙනාවේ. 323 වන සුබ දවසක් දිනුම් වාරය වෙනුවෙන් සුබ අංක 3 අපි දැන් තෝරා ගන්නවා. පළමු සුබ අංකය අංක 62. දෙවන සුබ අංකය අංක 9. තුන්වන සහ අවසාන සුබ අංකය අංක 4. රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන තෑග අංකයයි අපි දැන් තෝරා ගන්නේ. අද ප්‍රවර්ධන තෑග අංකය 5383. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වර්ෂයේ රුපියල් 105ක් ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 195 දෙනෙක් NLB අපි බිහි කළා. දැන් කියන සූදානම් වෙන සුබ දවසක් අද වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද සුබ දවසක් ලොතරැයියෙන් රුපියල් 105ක් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් දිනා ගන්න එක් ජයග්‍රහකෙක් බිහි වෙනවා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළේ KA උපුල් වැල්ලවත්ත. ඒ වගේම රුපියල් 50,000කින් දිනා ගන්න ජයග්‍රහකින් 7 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ වගේම ප්‍රවර්ධන තෑග අංකය ගලපාගෙන රුපියල් 25,000කින් දිනා ගන්න ජයග්‍රහකින් 35 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව සුබ දවසක් ලොතරැයියෙන් අද රටපුරා ජයග්‍රහකින් 110,683 දෙනෙක් අතර රුපියල් 94,41,420ක මුදලක් අපි බෙදා දුන්නා. තවත් ලොතරැයිපත් වර්ග 4ක් තුලින් ඔබව සුපිරි ජයග්‍රහකෙක් බවට පත් කරන්න රංගනා සමගින් ඩේමියන් සූදානමින්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා,
1: පහසු වෙලා, තෑගි වැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
2: 200ක්ම ඔබ යකි.
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අති.
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අති. අංක තුනට
1: 50,000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25,000.
1: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: ජීවිතේ ලොකු ලොකු හීන දකින්න දැන් ඔබ බය වෙන්න එපා. මොකද ඒ හීන හැබෑ කරන්න පුළුවන් හොඳම කෙනා දැන් ඔබේ අතේ ඉන්නවා. ඔව්, මෙගා පවලතරයක් දැන් ඔබේ අතේ තියෙනවා. රුපියල් කෝටි 23ක් වගේම රුපියල් කෝටි 47ක් ඔබට දිනා දීලා ඔබේ විශ්වාසය තව තවත් තහවුරු කරපු මෙගා පව මේ දවස්වල ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම සුපිරි තෑගත් අරගෙන අද ඔබ වාසනාවන්තය කරන්නයි මේ සූදානම් වෙන්නේ. මුදල් හීනය වගේම වාහන හීනයක් හැබෑ කරගන්න පුළුවන් එකම ලොතරැයිය මෙගා පව ලොතරැයිය. මේ දකින සුපිරි මෝටර් රථය දැන් ඔබේ කරගන්න පුළුවන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග හරහා, ඒ කියන්නේ සුපිරි අංකයත් එක්ක ජයග්‍රහී අංක 4 ගලපා ගැනීමෙන්. එහෙමනම් සුපිරි තෑගි තුනක් පෙරමුණේ තියාගෙන මේ ආරම්භ කරන්නේ ඔබේ ජීවිතයේ හීන හැබෑ කරන මෙගා පව 2555 වෙනි දිනුමැදි මේ වාරේ. රුපියල් කෝටි 27 ඉක්ම වූ මෙගා සුපිරි තෑග්ගක් ඔබට දිනා ගන්න ඕන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය J. මීළඟට අපි තෝරගන්නේ ඔබට වාසනාව උදා කරන සුපිරි අංකය. අද ඔබේ සුපිරි අංකය අංක 16. මීළඟට අපි තෝරගන්නේ ජයග්‍රහී අංක 4. මුල්ම ජයග්‍රහී අංකය අංක 1. මීළඟ ජයග්‍රහී අංකය අංක 68. මිලඟට වාසනාව දක්වන අංක 43 අවසන් ජයග්‍රහී අංකය අංක 33 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්ව ලබා දෙන මෙගා පවලුතරයෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 40 දෙනෙක් බිහි කළ තියෙනවා. බොහොම ස්තුතියි. එහෙමනම් බලමු අද දවසේ වාසනාවේ තොරතුරු. අද මෙගා පවතුලින් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 5 දෙනෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත උතරයිපත් අලවි කරනවා. PS දයාවංශ ඉංගිරිය, DMV බණ්ඩාර පෙරකුම්පුර, සරත් අබේසිංහ වත්තේගම, සිසිර ජයකොඩි මාදම්පේ, පද්මසිරි පීරිස් මාරවිල. ඒ අනුව මෙගා පව සමස්ත වාසනාවන්තීන් 125,487 දෙනෙක් අතරේ රුපියල් 80,80,640 මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් නිසැකවම දිනන්න පුළුවන් ලොකුම සුපිරි තෑගිය ඔබට දෙන මෙගා පව හෙට මෙගා සුපිරි තෑගියේ වටිනාකම රුපියල් 28,547,706ක්. පව සුපිරි තෑග රුපියල් කෝටියක්. ග්‍රෑන්ඩ් සුපිරි තෑගට සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 8 ඉක්ම වූ සුපිරි තෑගක් දිනා ගන්න දැන් ඔබ සූදානම් වෙන්න ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2237 වෙනි දිනු මැදිමේ වාරේ. ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය Y. ඊළඟට ජයග්‍රහී අංක 4 අපි තෝරගන්නවා. මුලින්ම අංක 14. ඊළඟට අංක 26. ඊළඟ ජයග්‍රහී අංකය අද දවසේ ධන නිධානයේ අංක 42. තිරනාත්මක අවසන් ජයග්‍රහී අංකය අංක 1. 2026 අවුරුද්දේදී 12 කෝටිපතියෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 24 දෙනෙක්, රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 328 දෙනෙක් බිහි කරපු ධන නිධානයේ ලොතරැයියේ අද දවසේ වාසනාවේ විස්තරය කියන්නයි ඔන්න අපි දැන් සූදානම් වෙන්නේ. බොහොම ස්තුතියි. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 3 දෙනෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත උතරයිපත් අලවි කරනවා. ඉන්ද්‍රචාප වාසුදේව අම්පිටිය, වී ජේරාජ සිංහම් වවුනියාව, FDO එන්ටර්ප්‍රයිසස් කොළඹ පුරහල. එයන් අද දවසේ ධන නිධානයේ සමස්ත වාසනාවන්තීන් 95,647 දෙනෙක් අතරේ රුපියල් 59,49,840 මුදලක් අපි බෙදා දුන්නා. කෙටි කාලයක් තුල රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 9ක්, රුපියල් කෝටි 8ක් වගේම ගිය සතියේදීත් රුපියල් කෝටි 12ක සුපිරි තෑග්ගක් ඔබට දිනා දුන්න ධන නිධානයෙන් හෙට ඔබ දිනා ගන්න සුපිරි තෑග්ගේ වටිනාකම රුපියල් 8,891,470.40ක්. රටේ හැම නිවසකින්ම වාසනාවන්තයෙක් බිහි කරපු ලොතරැයි ලොව රජු කිරුළ මහජන සම්පත අදත් ඔබට වාසනාව උදා කරනවා 6,207 වෙනි වතාවට. එහෙමනම් අපි දැන් යොමු වෙනවා දිනු මැදීමට. රුපියල් 2,14,00,000 ඉක්ම වූ සුපිරි තෑගක් ඔබට දිනා දෙන මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අංක 6ත් අපි තෝරගන්නවා. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය M ජයග්‍රහී අංක පිළිවෙලින් 0.5.0.755. රටටම සම්පත උදා කරන මහජන සම්පත ලොතරැයියේ 2026 වසරේ මේ වන විට අපි ලක්ෂපතියන් 3,014 දෙනෙක්, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 162 දෙනෙක් වගේම සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. බලමු එහෙනම් අද මේ ලයිස්තු අලුත් වෙන්නේ කොහොමද කියලා. සුපුරුදු පරිදි අදත් මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගලාභීෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත අලවි කරනවා මදුරංග චූලරත්න මහතා බඩල් කුඹුර. එතනින් නවතින්නේ නැහැ. ලක්ෂපති ජයග්‍රහකින් 24 දිනකුත් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලවි කරනවා මංජුල රොෂාන් ඉත්තෑපාන, ආර් මල්කාන්ති කඩුවෙල, MAC කුසුම්ජිත් කොට්ටාව, WAS ඉන්දික පෑලියගොඩ, පද්මසිරිද සිල්වා නොච්චියාගම, ප්‍රියසමන්ද සිල්වා අඟුරුවාතොට, TA නිශාන්ත ගෝනවල, පියසිරි රාමවික්‍රම පින්නදුව, AM පොඩි මහත්තයා යටිගල්වලුව, පුෂ්පලතා මැණිකේ කුලියාපිටිය, උදේනි අමිතාංජලි මොරටුව, ධනපාල සමරකෝන් ඇටම්පිටිය, LS රංජිත් සිල්වා බංගදෙනිය, නීල් රේවත මහියංගනය, ප්‍රියන්තද මෙල් කරුවල ගස්වැව, SB නිකවැව ඇල් කඩුව, S මදන් කල්මුනේ, NGC ප්‍රියදර්ශනී දඹුල්ල, VH ජිනසේන කුඹුක්ගැටේ, නිලුකා ප්‍රනාන්දු විල්ලෝරාවත්ත, පද්මසිරි පීරිස් මාරවිල, KG වික්‍රමසිංහ අනුරාධපුර, LD සුරාජ් ප්‍රියශාන්ත පිළියන්දල, HR ධර්මසිරි කොටමුල්ල. ඒ අනුව අද දවසේ මහජන සම්පතේ සමස්ත වාසනාවන්තීන් 264,951 දෙනෙකු අතරේ රුපියල් 2,17,19,280 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනීත මහජන සම්පතක් හෙටත් ඔබ මිලදී ගන්න. ඔබට දිනා ගන්න පුළුවන් සුපිරි තෑගිය වටිනාකම රුපියල් 2,19,17,264ක්. අද වියදමට අද සම්පත මේ අවුරුද්දට විතරක් රුපියල් 250,000 වාසනාවන්තීන් 284 දෙනෙක් බිහි කරලා තියෙනවා. මේ විදිහට වාසනාවන්තෙක් වෙන්නේ අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ත් ඔබ ගලපා ගනිමින්. ඒ අනුව අද දවසේ 782 අද සම්පත දිනුමැදීමේ වාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය M ජයග්‍රහී අංක 0.755. ඒ අනුව අද දවසේ රුපියල් 250,000 වාසනාවන්තීන් දෙදෙනෙක් පිහිනනවා. ලොතරැයිපත් අලවි වෙනවා නන්තිලක බණ්ඩාර පොළොන්නරුව සහ අනෙක් වාසනාවන්තයා කොළඹ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒ වගේමයි රුපියල් 50,000 ජයග්‍රහකින් 47 දෙනෙකුත් අපි බිහි කරනවා. අද සම්පතෙන් මේ විදිහට බිහි වෙන වාසනාවන්තීන් අතර අද දවසේ රුපියල් 1,15,89,520 මුදලක් අපි බෙදා දුන්නා. අදත් NLB ජාතික ජයවර්ධනයෙන් රට පුරාම වාසනාවන්තීන් 9,62,181 දෙනෙකු අතරේ රුපියල් 8,05,400 මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසෙත් ඔබේ ජීවිතයට වාසනාව උදා කරන්න අපි සූදානම්. ඒ නිසාම ඔබ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
5: වාසනාවේ ආශිර්වාදය.
4: NLB

0: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
1: මෙවර උතුම් වෙසක් මංගල්‍ය සැමරීමේදී පන්සල් භූමිය තුළ ප්ලාස්ටික් පොලිතින් සැරසිලි සිදු කිරීමෙන් වලකිමු. පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.

0: ප්‍රධාය විනාඩි 21යි අපි සූදානම් නැවතත් පිළියන්දර පූජාව සකලාපය පැත්තට යන්න හිරදේ සිටිනවා අපේ විශේෂ නියෝජිතයා රනිල්. රනිල්, දැන් මොකද තත්ත්වය සකලාපේ පැත්තේ?
1: වෙසක් මංගල්‍යයේ බොහෝම සාර්ථකව පූජා වෙසක් කලාපයේ විදිහට ලක්කරයිටින් පූජා වෙසක් කලාපයේ සාර්ථක අවසන් දිනය අද මේ මොහොතේ තවමත් ක්‍රියාත්මක වෙන බව තමයි අපිට සිහිපත් කරන්නට තියෙන්නේ. තවමත් ජනතාව වැළ නොකැඩී මේ පරිස්සුවේට ඇදමින් පවතිනවා. මේ වෙසක් අසිරිය විඳ ගන්න ඔබට ඇහෙනවා ඇති පසුකින් තවමත් බැටි කීසරණිය ක්‍රියාත්මකයි මේ ප්‍රදේශයේ දහම් පාසල්, ඒත් එක්කම ස්වේච්ඡා සංවිධාන, ඒ වගේම විශේෂයෙන් ගුවන් හමුදාවේ වාද්‍ය කණ්ඩායම, ගායන කණ්ඩායම, මේ සියලු දෙනා ඒක රාශියව අද දවසේදී මේ වැඩ කටයුතු සාර්ථක කරගන්නට එකතු වෙන්න බව අපි මතක් කරන්නට ඕනේ. ඒ වගේම මම මේ කතාවේ මුලදීම මතක් කරන්න කැමති අපිට අනුග්‍රහක ශක්තිය ලබා දෙන කසාගල සමූහ ව්‍යාපාරික කසාගල ග්‍රීන් සුපර් විශේෂ වට්ටම් ලබා දෙමින් විශේෂයෙන් මතකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දෙමින් දැනට කිසිදු සුපර් මාකට් ජාලයක් සඳහා සිදු නොකර සුපිරි සහන සැලැස්මක් හඳුන්වා දුන්න කසාගල සමූහ ව්‍යාපාරය අපි සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේම බැතිබර දායකත්වයේ දක්වන සිත් සිල් සුවඳින් පුරවන අමෘතා සුවඳ දූපය සීමා සහිත ඩාලි බට්ල සමාගම අපිට ශක්තිය දායකත්වය ලබා දෙනවා. අද දවසේ විශේෂයෙන් අවසන් දිනයේ විදිහට ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය ක්‍රියාත්මක වෙද්දී සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය තව දින 3ක් දීර්ඝ කරන්නට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබෙනවා, තීරණය කර තිබෙනවා මේ ජන සහභාගීත්වය නිසාම. ඉතින් ගිහන් ඔබත් මේ පරිසරයට ආවා, ඔබත් සියසින් දැක්කා ජනතා ප්‍රතිචාර කොහොමද, ජන සහභාගීත්වය කොහොමද කියන කාරණා ඔබ දන්නවද? අද දවසේ ක්‍රියාත්මක වන දන්සල විශේෂයෙන් වෙළඳ සංගමය මගින් ක්‍රියාත්මක කරන්නේ ඉතා දිගු පෝලිමක්. මේ අවසන් දවසේ මේ මොහොත වන විටත් දිගු පෝලිමක් තියෙනවා දන්සල සඳහා සහභාගී වන පිරිසගේ. ඉතින් විශේෂයෙන් තවත් ඔබට සඳහන් කරන්නට මොන කාරණයක් තමයි ගියාන් මේ අද දවසේ මේ කටයුතු සඳහා සහභාගී වුණු ජනතාව අපත් සමග ඇවිල්ලා කිව්වා ලබන වසරේත් ස්වාධීන රූපවාහිනියටම මේ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්න, ලක්කන ගුවන් විදුලියටම මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්න. මොකද ඔවුන් ඒ තරම් කැමති මේ පළමු වරට මේ අත්දැකීම ඔවුන්ට සමීප කරන්නට ලබා දුන් දායකත්වය සම්බන්ධයෙන් විශේෂයෙන් මේ සඳහා

0: තමයි ගමට ඇවිල්ලා අපේ සමීර කාර්යෝසම් ලොකු මෙහෙයක් කරා. ඒ වගේම අපේ කණ්ඩායමේ ප්‍රධාන පාලක මැදිරිය නියෝජනය කරන සංජීව රණසිංහ, ලලිත් රණදුංග මේ කට්ටියම ඉන්නවා. ඉතින් ඒ කට්ටියම එකතු කරගෙන ඔන්න අද දවසේ මේ මං හිතන්නේ අපේ මේ වෙසක් කලාපේ ඉඳලා දෙන්න අවසන් පණිවිඩය අපි අද දවසේ මේ වෙසක් කලාපේ වැඩ කටයුතු අවසන් කරනවා. ඉතින් බොහොම සාර්ථක අත්දැකීමක් අපිට ලබා ගන්නට හැකියාව ලැබුණා. අපේ නිවේදකයෝ බොහෝ දෙනෙක් ආව, නිවේදකයෝ දැක ගන්න බොහෝ දෙනෙක් ආව, කතා කරන්න බොහෝ දෙනෙක් ආව. ඉතින් මේ අත්දැකීම හැමදාම වගේම අපි අර ලංකාවේ ප්‍රමුඛ පෙළේ සියලුම වෙසක් කලාප වගේම මේ වෙසක් කලාපයටත් අපේ දායකත්වය ලබා දෙන්නට හැකියාව ලැබුණා. ඉතින් අපේ සභාපතිතුමා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමා, කළමනාකාරතුමා මේ සියලු දෙනා සීවත් කරනවා. මොකද මේ තරම් සාර්ථක වෙසක් කලාපයකට දායකත්වය ලබා දෙන්නට ඒ තීරණය අරගෙන මේ ප්‍රාදේශීය නායකත්වයත් එකතු වෙලා, ඒත් එක්කම සාසන ආරක්ෂක බලමණ්ඩලයේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් එකතු වෙලා මේ වැඩේ සාර්ථක කරගන්නට අපිට මෙතනට එන්න අවස්ථාව හදලා දුන්නට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ සියලු දෙනාට. එහෙමනම් ගිහන් ලක්හඩ ඩියෙන් පූජා වෙසක් කලාපේ අවසන් දිනේ අවසන් අපේ මෙතනින් අපේ විකාශය අවසන් කරාට මේ වෙසක් කලාපේ අවසන්නේ අද හෙට දවසේ උදෑසන පහන් වන තුරුත් ඔබට මේ වෙසක් කලාපේ සිරි අසිරි විඳ ගන්නට අවස්ථාව දෙනවා. එනම් තවත් මෙවැනිම වෙසක් පොහොයක, මෙවැනිම වෙසක් කලාපයක අපි හිතන මේ වෙසක් කලාපේ වෙන්න පුළුවන් තවත් සුන්දර වෙසක් අත්දැකීමක් එක්ක හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. සිළු දිනාට ලක්හනත් එක්ක රැඳී සිටිය ලංකාව වගේම ලෝකේ පුරා අපි වහගෙන ඉන්න සිළු දිනාට මේ වෙසක් අසිරියත් එක්ක අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතිවන්ත වෙන ගමන් සියස්තමට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා.
1: හොඳයි බෙහෙන් ස්තුති. අපේ මිත්‍රයා රනිල් තමයි අපිත් එක්ක විදිහට සජීව සම්බන්ධෝන පිළියන්දල පූජා වෙසක් කලාපය. ඔබ දන්නවා පසුගිය 30 වෙනිදා වෙසක් පුර පසළොස්වක පොහෝ දින සිට මේ දක්වා අඛණ්ඩව ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය, ඒ වගේම රටට වගකින මාධ්‍ය නාලිකාවක් විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය, වගේම රටට වගකින රේඩියෝ විදිහට FM 93.5 FM 93.7 ඒ මාධ්‍ය වගකීම කරට ගන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය විදිහට අපිට හැකියාව ලැබුණා. ඉතින් ලබන වසරේදී මේ වගේම වෙසක් කලාපයකදී හමුවීමේ බලාපොරොත්තු වෙනුයි අපි මේ විදිහට පිළියන්දල පූජා වෙසක් කලාපය දවසේදී නිමවට පත් කරන්නේ. ඉතින් අපි හදවසේදී මේ විදිහට රනිල් කොස්තා, ඒ වගේම අපේ මාධ්‍ය සගයන් කිහිප දෙනෙකුම, නිවේදකයන් කිහිප දෙනෙකුම, ඒ වගේම අපේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම හැකිය අයුරින් ඔවුන්ට මෙහි දායකත්වය ලබා දුන්නා. ඒ සියලු දෙනාටම ස්තුතිය පළ කරමින්, සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. ලක්කරහන වෙලාවත් මතක් කරගෙන අපි යන්නම්. වෙලාව රාත්‍රී 10:26.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
2: බලබරතු 10යි විනාඩි 27යි.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

මට සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට පෙනෙන රෝග, ඇතුළත

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ආනමයේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමයේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

0: දජක්ක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නො

බලවේග පසු පසද පිහිට පතා දිවයන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

භාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරුල.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙන. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

පැමිණෙන අනතුරු වනපාලනයේද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ආගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරුදුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 අතින් ලක්හඬ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වේ. පිරිදී ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ